ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සඳහා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බරවදැසන ඔබේසිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
4: අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ප්‍රවල්න තමතන්න 0162 863 363 0767 116 1672.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුභ කරගන්න
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
6: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහිපිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යටතේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමී වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙත FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.
4: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
4: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
4: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
4: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
4: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න
4: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: බැති බරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ පින් බර උදැසන ඔබේ සිත්
2: අවදි කරන්නේ.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
1: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
8: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කලේ කුමක් දෙයයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි the cause against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළොතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
9: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානුවේ වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: O de hayai venadi hatrai velava subodasunak. Subodasunak lehansa.
1: Subodasunak, good morning.
0: Good morning. අද මොකද අපි දිනට වෙලා තියෙන්නේ නේද?
1: ඒක තමයි දහස්සක් මල් පිබිදෙන මේ උදෑසන.
0: ඔව්.
1: මමයි. නෑ නෑ නෑ කසුණියක් කී නෙමෙයි. සචිනියක් කී තමයි අද.
0: ඔව්.
1: ඔයාලට ආල්ෆා ස්ටුඩියෝ අරන් ආවේ.
0: එහෙම තමයි. ඉඳලා හිටලා එහෙම වෙනස්කම් සිද්ධ වෙනවා නේද? දැන් අපේ ජීවිතවලත් එහෙමනේ. දැන් මෙහෙම හිතන්න. දැන් ඔගොල්ලෝ ලස්සනට ඉස්කෝලේ ලෑස් වෙනවා. කබාට ගුරු ගුරු වහිනවා. එතකොට අර සාමාන්‍ය යන විදිහට නෙමෙයි ඉස්කෝලේ යන සිද්ධ වෙන්නේ. සමහරට පන්ති වලට යනකොට සපාතු දෙක නිකන් අර මොකද්ද? තව ටිකක් බර වෙලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. දැන් ලෙහන්සට වඩා චූටියයි ඉන්නවනේ. ආසයිනි වතුර වලල් වල පැනලා යන්න.
1: මේව
0: දැන් පන්ති ඉස්සරහා වතුර වලක් තියෙනවා. මේ වතුර වල පාස් කරගෙන යන්න තැනක් තියෙනවා. හැබැයි එහෙම යනවද?
1: නෑ නෑ නෑ.
0: ඒකට චුට්ටක් බැහැලා තමයි යන්නේ. ඊට පස්සේ ගිහලා ඉතින් ටීචර්ගෙන් චුට්ටක් විතරක් බැනුණොත් අහනවා නේද? එහෙම තමයි. මේ දේවල් සිද්ධ වෙනවා ඉස්කෝලේ කාලේ. අපිත් ඒව කරලා තියෙනවනේ නේද? අපි කරලා තියෙන ගොඩාක් දේවල් මෙතන අපි කියන්න කැමති නෑ. හරි, කොහොමද අද දවස? මේ 26 වෙනිදා අඟහරුවාද දවසක්. දැන් අද දවසට විතරයි ඉතින් මම ආවෙල් හන්සත් එක්ක හිටි ඉඳලා ආපහු ඔගලන්ගේ කසුණියක් අයිනවා. දැන් මට හිතුණා මෙහෙම කියන්න. දැන් අපි සමහර දේවල් තියෙනවානේ. අපි ඒ සමහර දේවල් ගැන ඕනට වඩා හිතනවා නේද?
1: හරියටම හරි ඕවර්තින්කින්නේ.
0: ඔව්. දැන් වෙලාවකට සමහර අයට කියන්න පුළුවන් නෑ ඉතින් ඕනට වඩා හිතන එකත් හොඳයි. මොකද එතකොට මගේ දේවල් හරියට වෙනවනි කියලා. නෑ, හැබැයි ගොඩාක් දේවල් ගැන ඕනට වඩා හිතුවොත් ඒකේ පාඩුව අපිටමයි නේද? අපි කියමු දේ මොකද්ද පාඩුව සිද්ධ වෙන්නේ කියලා.
1: හා. ඕවර්තින්කින් කියන්නේ සචිනි අක්කී. දැන් අපිට ඕවර්තින්කින් අර අක්ක කිව්වා වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම තමයි අපි ඕවර්තින් කරන්න ඕනේ අපේ වැඩ ගැන. එතකොට තමයි අපිට ලස්සනට ඒව කරගන්න පුළුවන් වෙන්නේ කියලා.
0: ඔව්.
1: හැබැයි ඕවර්තින් කරාම අක්කී කිව්වා වගේ අපිටම තමයි ඒකේ හාම් එක වෙන්නේ. මොකද හිතන්නකෝ, අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් අපි කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරාම අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑනේ. එතකොට අපිට දුක හිතෙනවනේ
0: නේද?
1: රහත් යනවා. ඉතින් එතකොට ඕවර් තින්කින් අපි කොච්චර කිව්වත් ඒක ඕවර් තින්ක් වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් සුට්ටක් හරි ඒක පාලනය කරන්න එක ලොකුම ලොකු දෙයක්. මම ටිප්ස් දෙක තුනක් කියන දෙක පාලනය කරන්න.
0: කියන්නකෝ බලන්න. දැන් ඔන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝ අහන් ඉන්න ඔයත් ටිකක් ඕනවට වඩා දේවල් හිතන කෙනෙක් නම් මං හිතනවා මේක පොඩක් වැදගත් වෙයි කියලා නේද? හරි, ලෙහන්ස කියන්නකෝ බලන්න. අපි මුලින්ම කියමු මේ දැන් ඕවර් තින්කින් කියන්නේ මොකක්ද කියන්නේ. දැන් ඇති වෙච්ච හරි ඇති වෙන්න පුළුවන් දෙයක් වෙන්න තිබුණ දෙයක් ගැන නැවත නැවත හිතන එක. දැන් මේ දේවල් අපිට පාලනය කරන්න බැහැනේ. ඒත් අපි මේ හිතන්නේ අපිට පාලනය කරන්න බැරි දේවල් නේද? දැන් අපි උදාහරණ කිව්වදින් කොහොමද උදාහරණ කිව්වදින් දැන් මං ඒ වෙලාවේ එහෙම කිව් එක නරකයි නේද? හැබැයි දැන් කියලා ඉවරයි නේද? එතකොට මාතකයා තාම තරහක් දන්නේ නැහැ නේද? ටීක ඒකේ යන්නේ දන්නේ.
1: සතියකට කලින් විතර වෙච්ච දේවල් තාම හිතන අපරාධනේ. මං මොන වුණත් ඒ වැඩේ කළේ අපරාධේ.
0: ඕ, ඉතින් ඒකට ඉවත්. දැන් මෙහෙමයි. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් අපි දෙන්න මේ කියනවට වඩා ඕක අමාරුයි. ඕ, ඕක අමාරුයි. අපි මේ කියන එක එකපාරින් කරන්න බැරි වේවි. හැබැයි ඒක ප්‍රැක්ටිස් කරුතින් කරන්න ලේසි වේ නේද?
1: අනිවාර්යෙන්. ඔන්න ෆස්ට් මදේ තමයි මම ඔය ඕවර් තින්කින් අඩු කරන්න ගොඩක් ටිප්ස් තියෙනවා. හැබැයි ඔය අතරින් මම ආසම ටිප් එක තමයි self affirmation කියන්නේ. ඒ කියන්නේ සචිනියක් කී අපි උදේම නැගිටලා හරි නිදාගන්න යන්න ඕන මෙන්න තියේදී හරි අපි ගැන අපිටම කතා කරනවා. හරියට නිකන් මෙන්න මේ වගේ. ඔයාට හෙට දවසේ සිද්ධ වෙන්නේ හොඳම දේවල්. ඔන්න දැමේ මම මට කියන්නේ.
0: ඔව්, පෙර කාටත්
1: නෙවෙයි. මේ ඔන්න බලන්නකෝ. ඔයාට හෙට සිද්ධ වෙන ඔය ආසම දේවල්. හෙට හැමෝම ඔයාර හෙට කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකට හැමෝම කැමති වෙනවා. එහෙම කියලා හෙට අපිට තියෙන වැඩ එකිනෙකාට වෙනස්නේ. දැන් ඔන්න සචිනියක්ගේ ඔෆිස් ඇවිල්ලා සචිනියක්ට ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් වෙන කියලා ඊයේ ඔන්න හිතනවා. මට මේ ප්‍රෝග්‍රෑම් එක හැම ලිස්නර් කෙනෙක්ටම ආස හිතන විදියට හරිම ලස්සනට කරන්න පුළුවන් වෙන ඔන්න බලන්නකො සචිනි කියලා සචිනියක්ටම කියනවා.
0: හා, ඒක හොඳයි අනිත් හිතනවට වඩා.
1: ඔව්.
0: තව මොනවද තියෙන ටිප්ස්? අපි දැමම කියනවා නැත්නම් තවත් චුට්ටකින් කියනවා.
1: එහෙනම් අපි තව චුට්ටකින්
0: තව චුට්ටකින් කියමු. අපි දැන් ඔන්න තව අපි ටිප්ස් කියලා ඉවර නෑ. ඕකේ එකක් තවත් තියෙනවා. දැන් ඊට පස්සේ මේකත් හිත හිත ඉඳී දන්නේ නෑ නේද? එහෙම හිතන්නපා. අපි මොකද උදේ 6:45 වෙනකම් ඉඳවන්නේ. දැන් මේ වෙලාව ගොඩාක් ගෙවල් වල හරිම කාර්යබහුල වෙලාවක් නේද? දැන් සමහරවිට අයියෝ මම මේක ලුණු දැම්මද නැද්ද? ලුණු වැඩි වුණාද නැද්ද? ඕවත් හිතනවා ඇති. එතකොට චූරි දොල පුතාල විස්කෝලේ යවන්න ලෑස්ති කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉස්කෝලේ නාදිමදි කරනවා වෙන්නත් පුළුවන්. යුද්ධයක් අපි කියන්නේ පොඩි යුද්ධ. මේ යුද්ධ තියෙන ලෝකෙ එක එක රටවල නෙමෙයි ගෙවල්වලත් තියෙනවා උදේට. හරි. ඉතින් ඒ චූටි චූටි සුන්දර යුද්ධ අතරේ උදේ 6:45 වෙනකන් අපි වහගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් අද මැයි 26 වෙනිදා. අද දවසේ උපන් දින සමරණ අපේ පොඩ්ඩුත් ඉන්නවනේ. ඒ අය ගැනත් අපිට කියන්න පුළුවන් නේද?
1: ඔව්. 6:00 ඉස්සෙල්ලා ඔයාගේ බර්ත්ඩේ විෂස් ඔක්කම අපිට එවන්න මමයි සචිනියා කි ඔයාගේ බර්ත්ඩේ කේක් එක අද කපනවා.
0: අන්න හරි. උදේ 6:10.

0: අපේ හයයි වෙනාරිදා හතරයි වෙලාව දැන් ලැහන්සයි මමයි යන්න හදන්නේ WhatsApp පැතර හැබැයි ඊට කලින් අර තව ටිප්ස් ටිකක් තියෙනවා කියන්නේ අපිට නේද අපි ඒ ටික කියලා ඉමු නැත්නම් ඒ ගැන හිතනවනේ තව මොනවද තියෙන්නේ අපිට කියන්න
1: අපිට තව කරන්න පුළුවන් ජර්නලින් දැන් අපිට ඔය හිතනවනේ මට මෙහෙම කරන්න තිබ්බා ඇයි මම මෙහෙම කළේ නැත්තේ කියලා ඔය ඔක්කොම අපි යාළුවෙක්ට කියන්නේ බලන්න හලෝ මට මෙහෙම කරන්න තිබ්බනේ කියලා අන්න ඒ යාළුවා කරගන්න ඔයාගේ ජර්නලින් බුක් එක ඒකට අර ලස්සන ස්ටිකර්ස් තියෙන පොතක් මොන නැ ඔයා ගාව තියෙන CR පොතක්ද පිටු 20 පොතක්ද ඒ පොත ගන්න අරන් ලියන්න ඔයාට හිතන හැම දෙම ඒ කියන්නේ මේක ලිව්වා ලිව්වත් එකයි නැතත් එකයි කියලා ඔයාගේ හිතේ තියෙන ඔක්කොම අවුල් ජරමල් ටික ලියන්න. එතකොට නිදහස් වෙනානි සචිනියා කිය අපේ මොලේ.
0: අන්න හරි. හැබැයි ඉතින් මේක ඊට පස්සේ ලියලා එක එකනට කියවන්න දෙන්න එපා. තමන් ගව තියාගන්න. නැත්නම් ඊට පස්සේ ඒක කියවලා ඒක ඇනලයිස් කරන්න ගත්තට පස්සේ ආපහු ඒක ගැන තවත් හිතනවා නේද? ඒක තියෙන තමන්ට විතරයි නේද? හරි. තව මොනවාද තියෙන්නේ?
1: තව තියෙනවා ටොක් තෙරපි කවුන්සලින් කෙනෙක් ගාවට අපි යන්නේ අන්න ඒ දේම තමයි අපිට ලැබෙන අපේ යාළුවෙක් එක්ක කතා කරාම දැන් අර සචිනියකි කිව්වේ අර අපි හැමෝටම පෙන්වන්න හොඳ නැහැ අපේ හිතේ තියෙන දේවල් කියලා අර අපිට විශ්වාසනීය යාළුවෙක් ඉන්නවනේ අපේ ජීවිතේ ඉතින් එහෙම නැත්තම් තමයි මම කරේ ජර්නලින් යූස් කරන්න කියලා හැබැයි එහෙම ඉන්නවා නම් අපිට පුළුවන් එයාත් එක්ක කතා කරන්න එතකොට මටත් එහෙම යාළුවෙක් ඉන්නවා මම දන්නවා සචිනියකිටත් එහෙම යාළුවෙක් ඇති
0: අන්න හරි
1: එතකොට මේ අපේ හිත හරිම නිදහස් වෙනවා ඒ වගේම අපි අර තව දෙයක් අර සින්දුවක් අහලා තියෙනවද සචිනියකි වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුනාවේ ගණන් ගන්න එපා ඔව සුළු දේවල් කියලා ඔයා ඔයාටම කියා ගන්න
0: අන්න හරි නේද වැඩිම මොනවත් ඉතින් වෙන්න තියෙන දේවල් දෙක තුනයිනේ
1: අන්න හරි
0: ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා මෙන්න මේක නම් මම කරනවා දවසකට විනාඩි 20ක් 30ක් හරි ඇවිදින්න නැත්නම් යෝගා කරන්න නැත්නම් නටන්න ව්‍යායාම කරන්න තමන්ට ආසිතන දෙයක් දැන් මේ ඔක්කොගෙම එකකට හරි ආසයිනේ සමහර අය කැමති ඇවිදින්න නැත්නම් සමහර අය කැමති චුටක් නටන්න නේද ඔය ඕනම දෙයක් කරන්න පුළුවන් අන්න එහෙම කරලා බලන්න කොච්චර අපි කියන රිෆ්‍රෙෂ් වෙනවද කියලා අන්න එහෙම තමන්ගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න පුළුවන් රිෆ්‍රෙෂ් වෙවි මොකද එකම තැන දැන් වතුර ටිකක් වුණත් එකම තැන වෙන තියෙනකොට පල් වෙනවනේ නේද ඒ වගේ තමයි අපේ ජීවිතෙත් එකම තැන තියෙනකොට ඒකේ කිසිම නැහැ අපි කියන්නේ ගෝ එකක් නේද ඒක හින්දා දේවල් අපි හැමදේම කරන්නේ මේ අපි වෙනුවෙන්නේ ඉතින් ඒක හින්දා තමන් තමන්ව මුලින්ම සතුටු කරන්න ඕන දැන් සතුටු වෙන දෙයක් තමයි තමන්ගේ උපන්දිනයට මුළු ලංකාවටම ඇහෙන්න විශ් එකක් කරන එක දැන් අපි ලැස් වෙන එකට නේද
1: ඔව් එහෙනම් මම පළවෙනිම කේක් කැලොන දෙන්න යන්නේ
0: හරි
1: ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න සිතුම්ගේ 15 වෙනි බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ සිතුම්
0: සිතුම්
1: ඔව්
0: වයිස්කේද
1: අවුරුදු එයාට එයාගේ 15 වෙනි බර්ත්ඩේ
0: 15 වෙනි බර්ත්ඩේ ගන්න ඒක ලස්සන ඉලක්කමක් සිතුම් සුබ උපන්දිනයක් ඔන්න අපි ආල්ෆා ස්ටුඩියෝකින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා එහෙම
1: ඊට පස්සේ ඔන්න අද අපේ අම්මගේ බර්ත්ඩේ එක අම්මගේ නම ශිරාණි ගමගේ චූටි පුතා තමයි මේ විෂ් කරන්නේ ඉතින් සචිනියකි දන්නේ නෑනේ අපිට උදේට ওই මැසේජස් එනවා අම්මා පුතාට විෂ් කරනවා පුතා අම්මට ඔහොම ඔහොමක ටීචර්ස්ලට ඉතින් මේ මං ඉතින් ওই ගෙදරින්දිත් කල්පනා කරනවා බලන්න නේද බැඳීම් හරි ලස්සනයි
0: ඒකනේ දැන් පුතාලා ඇති තමන්ගේ අම්මගේ උපන්දිනේ රේඩිකෙන් බැහැන කියන්න ඉතින් එක සර්ප්‍රයිස් එකක් නේ එතකොට නේද තවත් තියනවාද උපන්දින සුබ පැතුම් ආ තියනවා තලගහවත්ත මිනි මුතු පෙරපාසලේ ඉගෙන ගන්න KM රිසින්දි රනුල්ලා අපේ චූටි දියණියගේ 4 වෙනි උපන්දිනේ ඔන්න සුබ පතනවලු අම්මයි තාත්තයි මල්ලි අපේ ලස්සන ෆොටෝ එකකුත් එවලා තියනවා නේද හරිම ලස්සනයි ඔන්න ඔයාගේ 4 වෙනි උපන්දිනේට අපි හැපි බර්ත්ඩේ කියලා කියනවා තවත් උපන්දින අපිට එනවා අපි ලස්සන සින්දුවකින් පස්සේ ඒ දෙවලුත් කියන්න බලාපොරොත්තු වෙනවා. ඔතේ 6:18යි.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: Net FM Alpha Studio Vilavade 6 Vinadi 22
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10.
6: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
7: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මගේ නම සුකුමාර. හම්බන්තොට තමයි ගබ. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්ව මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මියගේ ටෙන්ට් යන්නේ කියලා. ඒකලා කිව්ව බෙහෙත් මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14ක එන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳට හොඳ කරේ. ගොඩාක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
8: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 77 940.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
11: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කූරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපොළගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.

0: හරියටම ඇල්ෆා ස්ටුඩියෝ එකේ වෙලාව දැන් උදේ 6යි විනාඩි 30යි. අපිට තව උපන්දින සුබපැතුම් ගලාගෙන එනවානේ. අපි ඒවයි ටික ඉක්මනටම කියමු. මොකද හිතරිද්දලා අපි ආසනේ ඉස්කෝලේ යවන්නේ. සුබ උපන්දිනයක් වේවා කලන අයියා පවල මල්ලි සහ ගෙදර අයගෙන් කියලා මේ සුබපතල තේනේ දම්බරාව ශ්‍රී ලානන්ද දහම් පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන පවර බණ්ඩාරට උන්න පවර ඔයාටත් අපි සුබ උපන්දිනයක් කියලා කියනවා.
1: මම හිතන්නේ හැබැයි සචිනියකි කලන අයියාගේ බර්ත්ඩේ එකට පවර මල්ලිද කොහෙද සුබපතන්නේ?
0: මං හිතන්නේ මං ඒක අනිත් පැත්තටද කිව්වේ එතකොට.
1: කමන්නේ කමන්නේ.
0: ආ ඔව් නේද? හරි තවත් තියනවා නේද?
1: ඔව්. අද 12 වෙනි බර්ත්ඩේ එක සමරනවා සදෙව්. ඉතින් එයාගේ අම්මයි තාත්තයි සසජිමල්ලේ විශ් කරනවා සුබම සුබ උපන්දිනයකට. ඒ වගේම අම්පාරෙන් බෙනුර පුතාගේ 10 වෙනි බර්ත්ඩේ එක කියලා මං හිතන්නේ අම්මයි අම්මා විශ් කරනවා. අපිට ලස්සන ෆොටෝ එකකුත් එවලා තිබ්බ මං දැක්ක. ඊට පස්සේ 16 වෙනි උපන්දිනයට පාතබනවා දිදොලි සහස්ත්‍රා. හැපි බර්ත්ඩේ මගේ වයසේ.
0: දැන් එහෙම තමයි. ඒක වයසේ අලුත් හම්බෙනවා මේ ඇල්ෆා ස්ටුඩියෝ එකේදී. ඉතින් ඔන්න ඕගලන්ට පුළුවන් හෙට දවසේ උපන්දිනය ඕගලන්ගේ ඉදලා තියෙනවා නම් ඇල්ෆා ස්ටුඩියෝ එකට එවලා තියන්න උදේ 6 ඉඳලා ඔන්න 6:00 වගේ වෙලාව වෙනකන් අපි උපන්දින සුබපැතුම් කියවන්න වෙලාව වෙන් කරලා ගන්නවා. අපි කියලා කිව්වට කවුද? ලෙහන්සයි කසුනියක්කයි. දාද මං ආවේ නිකන්නේ.
1: ඔව් ඉතින් කමක් නෑ නේද? කසුනියක්කි සචිනියක්කි ඔක්කොම ආවන් තමයි ලස්සන.
0: ලස්සන. හරි එතකොට තවත් සුබ උපන්දින සුබ පැතුම් ආවොතින් අපි කියන්නම්. ඒ අතරතුරේදී මතක් කරන්න ඕනේ දැන් මේ එළබෙන සතියන්තයේ තමයි වෙසක් පුන් පොහොදා යෙදෙන්නේ. ඉතින් වෙසක් මංගල්‍ය එක්ක ඔන්න මේ පාර අපි ආයෙම සරක් කූරගලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කූරගලට ගිහිල්ලා ඒ වෙසක් සිරිය ඔයගලන්ට විඳ ගන්න අවස්ථාව තියෙනවා. වෙසක් තොරණ, එතකොට පහන් කූඩු, ඒ වෙසක් කලාපේම අසිරිය ඔයගලන්ට විඳ ගන්න පුළුවන් කූරගලට ගියොතින්. ඒ විතරක් නෙවෙයි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, මේ හැම දෙයක්ම උදේ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ගොඩාක් ආදරෙන් බැතිසිතින් ඔයගලන්ට ආරාධනා කරනවා එන්න කූරගලට. කූරගල කියන්නේ ලෙහන්සා හරිම ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඒ ප්‍රදේශ ශේ අසිරිය තවත් වැඩි වෙනවා මේ වෙසක් කාලෙට. ඉතින් ගිහිල්ලා බලන්නකෝ. දැන් සමහර වෙලාවට ඔගොලු කල්පනා කරනවා ඉතින් මේ වෙසක් එකට අපි වෙසක් බලන්න, අපි එහෙම කියනවා වෙසක් බලන්න අපි කොහෙටද යන්නේ කියලා. කූරගලට යන්න පුළුවන්. හරිම ලස්සන. දැන් මේ වෙසක් කාලෙටත් නිර්මාණශීලී අදහස් එළියට එන කාලයක්නේ. ඉතින් එක එක විදිහේ වෙසක් කූරු තියෙන්න පුළුවන්, තොරණ, මේ හැම දෙයක්ම. ඒ විතරක් නෙවෙයි අපි චූරි දූල පුතරත් ආසයි දන්සල් වඳින්න. ඉතින් දන්සල් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා එන්න කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක වෙසක් කලාපය ඔන්න මෙවර තියෙන්නේ කූරගල. අපි ආයෙමත් කූරගල යන්න තමයි හදන්නේ ඕගලම්වත් එකතු කරගෙන. මේ නෙතෆෙම අපි කූරගල විවිධ අවැඩසටහන් ක්‍රියාත්මක කළා තියෙනවා. හැබැයි මේ පාර අපි යන්නේ වෙසක් එකට. අපි දන්නවනේ බෞද්ධයන් ගේ අපි කියන අපි උතුම් විදිහටම වන්දනාමාන කරන පොහොය තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. ඉතින් ඔන්න වෙසක් පොහොයට මේ පාර අපිත් එක්කම කූරගල යන් කියලා අපි ඔයගලන්ට ආරාධනා කරනවා. හරි උදේ 6:34 වෙලාව දැන්.

0: FM Anubaha, FM Anuhatarai Tajumata, Net FM.
1: Net FM Alpha Studio, Velavade Hayai, Vinaritis Hatai.
2: Paya Gana Drive Kala, Office Kit Bisi Unahamena Kunte Kakumata, Mama Siddhalepa Sprekala, Siddhalepa, Parampara Gananavaka Vishwasi Dinu Sane.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI

සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747 31 33 540.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: කලදී පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
3: බැති බරදායකත්වය
4: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-367-76-716-3672
5: FM 95 FM 94.8 NET FM.
6: එහෙනම් ඉතින් මේ බෙර තාලෙට රටනට යමුද අපි දෙන්න. එහෙම නටන්න විදිහක් නෑ. හැබැයි අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒකේ හින්දා ලෙහන්සයි මමයි ඔන්න අදට ඇල්ෆා ස්ටුඩියෝ එකට කරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඕගොල්ලෝ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා ගොඩක් වෙලාවට. දැන් අපි යන ගමන් අහනවා නේද? එහෙනම් පරිස්සමට වැඩ ටික කරගන්න ඉස්කෝලේ වැඩ ටිකත් ඒ විදිහටම කරගන්න. එතකොට රැකියාවට යන ගමන් නම් ඉන්නේ ඒ වැඩ කටයුතු ටික ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා නේද ලෑන්සා?
7: හරියටම හරි හරියට අර සචිනියක් ඉස්සලා දාපු සින්දුවේ කිව්වා වගේ ජීවිතේට වාසනාව එනවා යනවා ඒ ගැන හිතන්න එපා. ඉතින් ඒ වගේම තමයි කොයි හරි වැරදුනොත් ආයෙ මුලින්දන් පටන් ගන්න.
6: අන්න
7: ඒ වගේ ලස්සන තෝට්ස් එක ලස්සන සිතිවිලි එක අපි අද දවසත් ගෙවමු. ඒ වගේම සචිනියක්කිට ගොඩාක් තැන්කියු අද මට උදව් කළාට.
6: ඒ වගේම තමයි මටත් උදව් කරාට ඔයාටත් ගොඩාක් තැන්කියු. නැත්තම් කොහොමද මම මේක තනින් කරගෙන යන්නේ බලන්නකෝ. හරි අපි එහෙනම් ආපහු දවසක හම්බෙමු නේද? එහෙනම් ගිහිල්ලා එන්නම්. මම සචිනී.
7: මම ලෙහන්සා.
6: හැමෝටම සුබ දවසක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
2: දවල් 10:06 වෙනි 45යි

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
0: Net News.
3: රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වය වැඩි වෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක තද වැසි. ප්‍රධාන ගංගා ගැන අවධානයෙන් සිටින්නේ ජනතාවට උපදෙස්. උතුරේ දන්සැල් තහනම්ද ආණ්ඩුකාරවරයාගෙන් උත්තර. මාර්ග නීති කඩනාය ගැන තොරතුරු ඉල්ලන WhatsApp අංකයට පොලිසිය අය ගැනත් පැමිණිලි රැසක්. වෙනස්කම් රැසක් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද කොදෙව් දේශයට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net Weather News.
3: නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
4: නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීම බලප වෙනවා. ඒ අනුව අද දවසේදීත් බස්නාහිර සබරගමු සෑම පළාත්වල තල්ල මාතර මහනුවර සහ නුවරපිළ දිස්ත්‍රික්කවල වැසි වගිගුරුන් සහිත වැසි ඇති වෙවි. ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. පුව පළාතේ තම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පපසුව වැසි වගිගුරුන් සහිත වැසි ඇතිවීමක් පවතිනවා. විශේෂයෙන්ම ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි අවකාලික තදසුලන් වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරුවම කරගැනීමට අවශ්‍ය විවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු උතුරු මැද වයඹ සහ දකුණු අත්වල වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පිටිනට හමන 5 කිලෝමීටර 140ක පමණ වන අරමක තදසුලන් අද දවසේදී පැවතිය හැකි.
3: මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම මේ වන විට අවදානම් මට්ටමක නොමැති වුවද පහත් බිම්වල ජනතාව තවදුරටත් විවසිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ SL සූර්යබණ්ඩාර මහතා.
5: කැලණි ගඟේ මේදත් පානතුරුදායක මට්ටමක ජල මට්ටම් වැඩිවීමක් අංවැල්ල හෝ අවිසාවෙල්ල හෝ කිතුල්පල වගේ මෙනු මධ්‍යස්ථාන පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය සිටීම තමයි වැදගත්. කළුගඟ ඉහළ ප්‍රදේශයේ රත්නපුර ඒ වගේම මිල්ලකන්ද සහ ඇල්ලගාව ඒ වගේම කිරියල්ල වැනි ප්‍රදේශවල වර්ෂාපතනය ලැබෙමින් පවතිනම කළුගඟේ ජල මට්ටම් විශාල වශයෙන් ඉහළ යෑමක් කිසිසේත් පෙන්නුම් කරන්නේ. ඒ ගංවතුර තත්ත්වයකට වර්ධනය වීම සඳහා එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වෙන්නේ. ගින්ගඟ ඉලත්‍රෝණිය නෙළුව සහ තවලම් වැනි ප්‍රදේශවල මිලිමීටර 50ට අසන වර්ෂාපතනයන් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් එවැනි සා ජල මට්ටම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම තනගලුවෙත් ඉලත්‍රෝණිය මිලිමීටර 25-50 අතර වර්ෂාපතනයන් ඇතැම් ස්ථානවලට සහ උදෑසන වෙනකොටත් වර්ෂාපතනය ලැබීමෙන් පවතින ඇතැම් ප්‍රදේශවලට. කෙසේ නමුත් ජල මට්ටම්වල වැඩිවීම සැලකිය යුතු වෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ කාලවකවානුව සහ දැනට ලබා දී ඇති පුරෝකථනයන් ලබා දීලා තියෙන්නේ වර්ෂාපතනය තවදුරටත් ලැබෙන වර්ෂාපතනයක් පිළිබඳව තමයි. එම නිසා මේ ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව ඉන්න සහ ආසන්නයේ ඉන්න ඒ වගේ මේ එවැනි අනතුරුදායක ස්ථානවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම ඉතාම වැදගත්.
3: පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සැල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇතැයි යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් මහත් වගකීමෙන් ඒ බව දන්වා සිටින බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත් ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් සහ ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලි. මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මාර්ග නීති උල්ලංඝනය කරන පොලිස් නිලධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාවභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පවසනවා. මාර්ග නීති උල්ලංඝනය කරන සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පසුගියදා හඳුන්වා දුන් WhatsApp අංකයේ වෙත පොලිස් නිලධාරීන් මාර්ග නීති උල්ලංඝනය කරන සිද්ධීන් රසක වීඩියෝ පට මහජනතාව විසින් යොමු කර ඇති බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.
6: ජනතාව අපිට එවනවා පෞගිය දවස්වල වීඩියෝ ක්ලිප්ස් කීපයක් එවලා තිබ්බා. අපේ පොලිස්ධාරී මහත්තුරු යුනිෆෝම් එකෙන් යනවා හෙල්මට් නැත්. සමහර අවස්ථාවලදී පොලිස් බයික් එකේ පොලිස්ධාරී මහත්තයා සිවිල් එකේ හෙල්මට් එක දාගෙන යනවා. පිටිපස්සෙන් තවත් කාන්තාවක් තමන්ගේ ළමයා වෙන්න පුළුවන් විමර්ශනවලදී තහවුරු කරගන්නවා. හෙල්මට් නැතුව දායි යනවා. අපි ඒවා පරීක්ෂා කරලා අපි අඳුනගෙන තියෙනවා ඒ කොයි පොලිස් ස්ථානයට අයත් නිලධාරියෙක්ද, කොයි පොලිස් ස්ථානයට අයත් යතුරුපැදියක්ද. ඒවා අඳුනගෙන දැන් ඒ සම්බන්ධයෙන් අදාළ කොට්ටාස භාරධාරීන් හරහා පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති හරහා ජේසුමියෙන් දරුවත් කරලා ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කරගෙන යනවා. විශේෂයෙන්ම අපි කියන්න කැමති පොලිස් ධාරින් හැටියට අපි හැමදෙස්සෙම අපේ නිදාන උපදෙස් දෙන්නේ අනිත් අයට පෝරාදර්ශයක් වෙන්න කියලා. නීතිය රකින්න, නීතිය ආරක්ෂා කරන ධාරින් නීතිය ප්‍රසිද්ධිය කඩන්න බෑ.
3: පොලිස් නිලධාරීන්ට මාර්ග නීති නොතකා රාජකාරිය සිදු කිරීමට සිදුවන අවස්ථා සම්බන්ධයෙන්ද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.
6: අපි දන්නවා සමහර අවස්ථාවලදී against one way යන්න වෙනවා නේද පොලිස් ධාරීන්ට. මොකද ඒ කියන්නේ රාජකාරී සහ තියෙන ඉමර්ජන්සි හදිසි තත්ත්වය මත එවැනි අවස්ථාවලදී සාමාන්‍ය නීතියට පටහැනිව යන්න වෙනවා. ඒ වගේ නීතියෙන් තියෙන ප්‍රතිපාදන හදිසිම අවස්ථාවත් රාජකාරීමේ අවස්ථාවකදී උදාහරණයක් කියමුකෝ, වෙඩි තියලා සස්පෙක්ට් කෙනෙක් යනවා. එතකොට වෙන විකල්පයක් නැත්තම්, වෙන ක්‍රමවේදයක් නැත්තම් එවැනි අවස්ථාවකදී හෙල්මට් එකක් හොයාගන්න නැත්තම් එවැනි අවස්ථාවකදී යන්නේ වෙනම සිද්ධියක්. නමුත් හිතාමතාම රථවාහන නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන දැන් අපිට යන දේ වීඩියෝ ක්ලිප්ස් දැක්කහම එවැනි හදිසි සහ රාජකාරී අවස්ථාවලට ගිවන්නේ මේ තමන්ගේ පුද්ගලික දේවල් වලට ගිය රාජකාරී යතුරුපැදිය පාවිච්චි කරනවා, සිවිල් ඇඳුමේ යනවා හෙල්මට් එක නැතුව, පොලිස් ධාරීන් යුනිෆෝම් එකෙන් යනවා හෙල්මට් එක දාන්න නැතුව. මේ ඒ කියන්නේ අපි මේවා විශ්ලේෂණය කරලා මේවා ගැන බලනකොට මේවා මේ හදිසි සහ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කර යන දේවල් නෙමෙයි. මේ සැකරුවේ පස්සේ පන්නගෙන යන සිද්ධි නෙමෙයි. ඉතින් එවැනි තත්ත්වයන් තුල එවැනි දේවල් අපිට ලැබුණාම අපි ඒවා හොඳට විශ්ලේෂණය කරලා බලලා ඒ අයට විරුද්ධව විශේෂයෙන්ම විනය සංග්‍රහය යටතේ විනය අනුකූලව කටයුතු කරන්න අවශ්‍ය කොට්ටාස බාර ධාරින්ව දැනුවත් කළා. සහ ඒකේ ප්‍රතිඵලත් නැවතත් අපි ලබා ගන්නවා ගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්.
3: බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. තරගාකෘති තුනෙන්ම පැවැත්වෙන මෙම සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙවර කොදෙව් සංචාරය වෙනුවෙන් ටෙස්ට් එක් දින සහ 20x20 යන තරග රටා තුන සඳහාම වෙන වෙනම සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරගාවලිය ආරම්භ වන්නේ එක් දින තරගාවලියෙන් වන අතර ඉන් අනතුරුව 20x20 සහ ටෙස්ට් තරගාවලි පිළිවෙලින් පැවැත්වීමට නියමිතයි. නම් කරන ලද සංචිතයන්ට අනුව එක් දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව තිබෙනවා. එමෙන්ම ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබනවා. මෙම සංචිතයන්හි උපනායකත්වය සඳහා තුන්නිරියව ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම් කර තිබීම විශේෂත්වයක්. පැතුම් නිසංක, දිනේෂ් චන්දිමාල්, වනිදු හසරංග, චරිත් අසලංක සහ දුෂ්මන්ත චමීර ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙම සංචිත සඳහා ඇතුළත්ව සිටිනවා. ක්‍රිකට් ලෝලීන් මහත් නොයිවසිල්ලෙන් බලා සිටි ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, එසේත් නැත්නම් IPL තරගාවලියේ තීරණාත්මක අවසන් වටේ තරග අද සිට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙනවා. ඒ අනුව ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන දිනාගත් රොයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම අතර අද එකිනෙකාට එරෙහිව තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම කිසිදු බාධාවකින් තොරව ඍජුවම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. කෙසේ වෙතත් අද තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහ තරගයට පිවිසීමට තවත් අතිරේක අවස්ථාවක් හිමිවනවා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන සහ හතරවන ස්ථාන දිනාගත් රෝයල් තුන්වන සහ හතරවන ස්ථාන දිනාගත් රාජස්ථාන් රොයල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග යලිත් වරක් තරඟ වැදිය යුතුයි. එම තීරණාත්මක තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවන කණ්ඩායම බවට පත්වනු ඇතේ. 2022 වසරේ ගාල්මෝදොර ගෝටාගෝගම අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණයේ දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් ඇඳ වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා. AHMD නවාස්, අචල වෙංගපොලිස් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම අධිචෝදනා ගොනු කිරීම සඳහා කොපමණ කාලයක් ගත වේදැයි විමසනු ලැබුවා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් තුළ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි. එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්නේ නම් මෙම නඩුකරේ පවත්වාගෙන යාම ඵල රහිත බව සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සැප්තැම්බර් මස 2 වනදා යළි කැඳවීමට නියම කළා. net news නිමාව දවස මැද වාර්තා කරණය දහවල් 12ට. එතෙක් පෑන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net news ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. net news ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872.
2: Good morning, දැන් වෙලාව 7:00.

0: FM Algo Town.
1: Brought to you by
2: Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriya Vanaram Mulagane Mulagapola Kasagala Samuha Vyapari Vetin.
3: Milwa Box Bar Vala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa. Rawattannat Bae.
4: Milwa Eka Lankawa Eka.
5: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna. වැඩි විස්තර සඳහා 01212125125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් කලූරා, අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: සදාහරිත විවසායක සීමේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7178 WhatsApp කරන්න.
12: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ඇසීම අටුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Care Hearing Solutions. අමතන්න 0777776710.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 6යි. Buen día.
1: Buen día. Good morning.
0: Good morning. දැන් දන්නවා නේද ඔයගොල්ලෝ.
1: අපි දන්නවා. ඔයා මොන විදිහේ මෙතනට ඇවිල්ලා වැඩ කෑල්ලක් දැම්මත් අපි දන්නවා කියන්නේ good morning
0: කියලා. අසාධාරණේ පොඩ්ඩක් confuse වෙන්නකො.
1: දැන් අපි ඒක වෙනස් කරමු.
0: කොහොමද?
1: අපි කියන්නේ දැන් ඔයා good morning කියනවානේ. කොහොමත් good morning කියනවා අපි දන්න පුරුදු විදිහට සිංහලෙන්. සිංහලෙන් good morning කියන්නේ.
0: ආ සිංහලෙන් good morning කියන්නේ.
1: ඔයා ඊට පස්සේ වෙන greet එකක් කරන්න ඒ භාෂාවෙන්. මේ ඔයා දන්නවද සාර නොවා මේ කොක්රෝච් ජනතා පාටි
0: කොක්රෝච් ජනතා පාටි නම් දන්නේ කොක්රෝච්ලට මම බයයි
1: ඉතින් කොක්රෝච් ජනතා පාටි එහෙම නැත්නම් CJP
0: රයිට්
1: ඕක තමයි මේ වෙනකොට ඉන්දියාවේ ඇතුලේ වැඩියෙන්ම කතාබහට ලක් වෙන දේශපාලන පක්ෂය
0: ඕකේ
1: දැන් එහෙම CJP වගේ වගෙන කතා වෙන්න ගත්තම කවුද බය වෙන්නේ
0: BJP
2: කොක්රෝච්ලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ අඩුවෙන්ම පරිණාමයට ලක් වෙච්ච සත්ව ජාතිය කියන්නේ
1: ඔව්නේ
2: ඒ කියන්නේ අනිත් පැත්ත බලනොත් උන්ට කෙලින් වෙන්න බෑ කවදාවත්
1: ඔව්නේ
2: ඒ පරිණාමයේදී හැම දෙයක් වුණාම කොහොම හරි අනිත් ඒ කියන්නේ පෙරලුන්න පිට හොඳයි කියන කට්ටියක් වෙනම ඉන්නවා නැත්තම් දනිපනි ගහලා කොහොම හරි අනිත් පැත්තට හැරෙන්න උත්සාහයක් දැම්ලා කොහොම හරි අනිත් පැත්ත හැරනවනේ හැබැයි මේගොල්ලෝ හැරුණොත් හැරුණම තමයි වෙන කවුරු හරි ඇවිල්ලා හරවන්න මොනේ
1: හැබැයි මේ දැන් මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලෝ අවුරුදු මිලියන ගාණක් පැවතුණා කියලා කියනවා
2: මිලියන ගාණක් පැවතුණා
1: ඔව් ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයකට පවා ඔරොත්තු දීමේ හැකියාව මේගොල්ලන්ට තියනවා කියලා මේ විද්‍යාඥයන් කියලා දෙනවා දැන් කොහොම හරි මේ කතාව ඕක නෙමෙයි ඉන්දියාවෙ ඉන්නෝනේ අගවිනිසුරුවරේ
0: රයිට්
1: ලංකාවේ වගේම තමයි ඉතින් සූර්යන් කාන් මහත්මයා එක්තරා නඩුවාරයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියනවා මේ ඉන්දියාවේ විරකියාවෙන් පෙළෙන
0: right
1: යන්නේ රස්සා නැති කට්ටිය හරියට කැරපොත්ත වගේ කොක්රෝච්ලා වගේ
0: okay
1: නැත්තම් මේ පලිබෝධකයින් වගේ පැරසයිට්ලා වගේ
0: right
1: ඒ කියන්නේ මේගොල්ලෝ මේ කිසි දෙයක් කරන්නෙත් නැ අපේ මේ ජාතික ආර්ථිකයට කිසිම දායකත්වයක් දෙන්නෙත් නැ අපෙන් කාලා මේ මිනිස්සු බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් කාලා ඔය විවිධ සමාජ සුබසාධනේ ලංකාවේ වගේ තියෙනවා නේද ඉතින් ඒ වයින් කාලා බීලා ඔහේ ඉන්නවා ඒගොල්ලෝ නිකන් අපෙන් හැලෙන දේවල් කාලා නඩත්තු වෙන කට්ටියක් කියලා ප්‍රකාශයක් කරනවා මේ ප්‍රකාශය හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙනවා
0: රයිට්
1: ඉතින් ඇත්තටම මේ ඔය දැන් විරකියාව කිව්වට පස්සේ සමහර අය කම්මැලිකම නිසා රැකියාවක් කරන්න නැති අයත් ඉන්නවා හැබැයි තවත් කට්ටියක් ඉන්නවා ඇත්තටම රැකියාවස්ථා නැහැ ඉන්දියාව වගේ රටක හිතාගන්නකෝ බිලියන 1.4ක් මිනිස්සු ජීවත් වෙන රටක්
0: නේ
1: එතකොට රැකියා නැති කට්ටිය වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි හැමෝටම රැකියාවස්ථා නැති වෙන්න පුළුවන් කොහොම හරි මේ ප්‍රකාශයෙන් පස්සේ මේ අභිජිත් දීපක් කියන මේ තරුණයා තරුණයෙකුට අවුරුදු 30ක් වගේ තරුණෙක් නේ
0: 30
1: තරුණයි නේ
2: ඔව් මොකද්ද 56 තරුණයෙක් තිටි
1: ඒක හරි 30 තරුණයි ඉතින් මේ තරුණයා මේ ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා පිළිබඳ උපාධිධාරියෙක් හරිද මේ වෙනකොට එයා MA එක කරනවා ශාස්ත්‍රවේදී නෙමෙයි ශාස්ත්‍රපති උපාධිය කරනවා MA එක කරනවා ඒත් පබ්ලික් රිලේෂන් වලින් ඉතින් මෙයා මෙන්න මේ සිදුවීම පාදක කරගෙන එයාගේ X ගිනුමේ මෙන්න මෙහෙම දානවා What if all cockroaches come together? දැන් මේ අගවිනිසුරුතුමා කියපු විදියට ඉන්දියාවේ මේ විරකියාවෙන් ඉන්න අය ඔක්කොම මේ කැරපොත්තන්ට සමාන කරලා තිනවනේ.
2: ඇයි කැරපොත්තන්ට එකතු වෙන්න බැරි?
1: ඇයි මේ ඔක්කොම කැරපොත්තෝ එක තැනකට ආවොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. ඉතින් ඒ කියලා බොහොම ටික වෙලාවකට පස්සේ ආ වෙබ්සයිට් එකක් ලොන්ච් කරනවා. ඉතින් මේ වෙනකොට ඔය CJP නැත්තම් කොක්රෝච් ජනතා පාටි කියන පක්ෂයට මිලියන 15ක ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්නවා.
0: රයිට්.
1: ඒක ආණ්ඩු පක්ෂය වෙන මේ ಭಾರತೀಯ ජනතා පක්ෂයට වඩා වැඩි අගයක්.
0: ඕකේ.
1: ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලත් එච්චර ප්‍රමාණයක් නැහැ. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට මේ වෙනකොටත් ලක්ෂයකට ආසන්න මේ අපි කියනවානේ මේ ඒ
2: කියන්නේ
1: පිවිසුම් ඇක්සස් වගේයක් තියෙනවා.
0: රයිට්.
1: වෙබ්සයිට් එකට විතරක්. අන්න ට්‍රැෆික් එක.
0: ට්‍රැෆික් එක.
1: හරියටම IT භාෂාවෙන් කියනොත් ට්‍රැෆික් එකක්. වෙබ්සයිට් එකට තියෙනවා ලක්ෂයකට ආසන්න.
0: ඕකේ.
1: ඉන්දියානුවා. ඉන්දියාවේ ඉන්න අය ලෝකේ පුරා ඉන්න අය. දැන් මේක පොඩ්ඩක් බැලූ බැලමට අපිට පේනවා නිකන් පොඩි ප්‍රෑන්ක් එකක් වගේ නිකන් කොල්ලෝ එකතු වෙලා කොළු කමට කරපු වැඩක් වගේ
2: රැල්ලට යන එකක් වගේ කියලානේ හිතෙන්නේ
1: වගේ කට්ටියට පේනවනේ මේකේ මේගොල්ලෝ මේ මැනිෆෙස්ටෝ එකක් ගේනවා ඒ කියන්නේ මේගොල්ලන්ගේ තියෙන පොඩි ප්‍රතිපත්ති ප්‍රකාශනයක්
0: කවදාද
1: දවසක අපේ කොක්රෝච් ජනතා පාර්ටියක රාජ්‍ය බලයට ආවොත් ඉන්දියාවේ අපි කරන්න බලාපොරොත්තු වෙන ටික ප්‍රධාන කාරණා පහක් තියෙනවා පළවෙනි එක තමයි මේ පළවෙනි එක තමයි විශ්‍රාමික අගවිනිසුරුවරුන්ට ආයේ ලෝකසභාවට එන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ තරහා ඒගොල්ලෝ අපහාස කරේ.
0: ඔව්.
1: විශ්‍රාමික ඉන්න අගවිනිසුරුවරුන්ට කිසිම වෙලාවක ආයේ මේ MLA කෙනෙක් හරි මේ മന്ത്രിවරයෙක් හරි වෙන්න බෑ.
0: වෙන්න බෑ.
1: ඡන්දවලට එන්න දෙන්නේ නැහැ.
0: රයිට්.
1: ඒගොල්ලෝ ගෙදර ඉන්න ඕනේ විශ්‍රාම ගියා නම් ගෙදර ඉන්න. හරිද?
0: ඊට
1: පස්සේ තව එකක් තියෙනවා. ඔය ඡන්ද මැකුවොත් ඒගොල්ලන්ගේ තියෙන ඉලෙක්ට්‍රොනික මේ සිස්ටම් එකක් මේ ඡන්දේ ප්‍රකාශ කරන අන්නේ පද්ධතිවල ඡන්ද මකලා වුණොත් ඒ මොහොතේම මැතිවරණ කොමසාරිස්වරුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න.
0: හරිද?
1: ඒගොල්ලෝ තමයි මේකට වග කියන්නේ. මොකද මේ වගේ දේවල් මේ වෙනකොට ඉන්දියාවේ ඇතුලේ සිද්ධ වෙනවාලු.
0: ඕකේ.
1: දැන් ඕකේ කාටද ඔය පාර වදින්නේ?
0: දැන් බලේන
1: බලේන ආණ්ඩුපක්ෂයට තමයි පාර වදින්නේ. හරිද? ඒ කියන්නේ ඡන්ද මකනවා. ඕන ඡන්ද දා ගන්නවා. එහෙම එකක් තමයි කියන්නේ. තව එකක් කියනවා. පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට මේ වෙනකොට තියනවලු 133% ප්‍රතිශතයක් තමයිලු කාන්තාවන් මේ ඇතුළු කර ගැනීම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවට.
0: ඕකේ.
1: ඒක 150 වෙනකම්.
0: රයිට්.
1: ඉහළ දාන්න ඕන. 50 පිරිමයට 50යි කාන්තාවයට 50යි සමාන අවස්ථා දෙන්න ඕනේ කියලා මේ කියන්නේ. හරි. ඔය ටික ඕකේ අවුලක් නැහැ කියනකොට ඔන්න එනවා 4 වෙනි තැනට සාරා.
0: මේ
1: 4 වෙනි පොයින්ට් එක තමයි වඩාත් වැදගත්ම. මේ CJP ලා නැත්තම් කොක්රෝච් ජනතා පාර්ටිය කියන්නේ මේ ආවට ගියාට කරපු වැඩක් නෙමෙයි කියලා අපිට හොයාගන්න තියෙන හොඳම සාධකය වෙන්නේ. මොකක්ද දන්නවද ඒගොල්ලෝ කියන්නේ? අම්බානි. මුකේෂ් අම්බානි සහ අදානි. ගෞතම් අදානි ඉන්නේ. අන්න මේ ව්‍යාපාරික දැවැන්තයින්ට දීලා තියෙන බ්‍රෝඩ්කාස්ටින් ලයිසන් එක. ඒගොල්ලන්ට අයිති මේ මාධ්‍ය ආයතන තියෙනවා. ඉන්දියාව පුරා දැවැන්ත මාධ්‍ය ජාලා ගොඩාක් තියෙනවා. ඒ සියලු මාධ්‍ය බලපත්‍ර වහා ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර යුතුයි. හරි. අපි දැන් දන්නවා මේ අම්බානි අදානි කියලා කියන්නේ මෝදි මහත්තයාට බොහොම සමීපව ඉන්න දෙන්නේ. ඔව්. ඔයා බල්ලා තියෙනවා නම් සාර මෑත කාලිනව ඉන්දියාවේ සිනමාවෙන් එළියට ආපු ජයබිම් වගේ චිත්‍රපටි. ඊට පස්සේ අපි දැක්කා SRK ගේ ෂාරුක් ඛාන් ගේ මේ ජවාන්.
0: ජවාන්
1: වගේ චිත්‍රපටි දැක්කා මේ ප්‍රධාන ධාරාවේ ප්‍රසිද්ධ ඒවා මං කියන්නේ. ජය මොමීට විකල්පනේ පුඩ. ඉතින් ඒ චිත්‍රපටිවල අපි දැකපු දේ තමයි ලොකුවට කතා වුණා මේ ඉන්දියාව ඇතුලේ මිනිස්සුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමක් ගැන. වගා බිම් අත්පත් කර ගන්න. සමහර තැන්වල ජල මූලාශ්‍ර විනාශ වෙලා විවිධ කර්මාන්ත නිසා. තවත් තැන්වල විරැකියාව. ඔව්. ඒ කියන්නේ රැකියා ලැබෙන්නේ බොහොම සීමා සහිත ප්‍රජාවකට විතරයි. මේ දැවැන්ත ව්‍යාපාරිකයන්ට ලොකු බදු සහන දෙනවා. ඒගොල්ලන්ට බදු සහන දීලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යන්න දීලා තියෙනවා.
0: මේවා
1: මේ ආවට ගියාට දෙන සාමාන්‍ය බදු සහන නෙමෙයි. සමහර බොල් ණය. ඒගොල්ලන්ගේ ලොකු ණය රාජ්‍ය බැංකු වලින් කපා හැරලා තියෙනවා. ඊට පස්සේ ඔය ශුද්‍ර මූල්‍ය සමාගම් වගේ සමාගම් හරහා ගොවීන්ව ලොකු ණය උගුල්වල හිර කරලා තියෙනවා. මේ සියලු මේ සමාජ විරෝධී ක්‍රියා පිටිපස්සේ ඉන්නේ අම්බානි සහ අදානි කියන එක ඉන්දියාවේ ප්‍රසිද්ධ රහසක්. ඒගොල්ලෝ තමයි ඉන්දියාවේ මේ වෙනකොට තියෙන අපි දන්නවා විදුලි සංදේශ සේවාවන්, මූල්‍ය සේවාවන්, මාධ්‍ය ආයතන, ඊට පස්සේ පුද්ගලික රෝහල් ජාලයන්, ඊට පස්සේ පුද්ගලික පාසල් මේ සෑම ශ්‍රේෂ්ඨයකටම මේගොල්ලෝ අර බූවල් එක් වගේ අතුපතර විහිදලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒගොල්ලෝ මේ පොඩි මිනිස්සුන්ගේ අයිතීන් උදුරා ගන්නවා කියන නැත්නම් ඒගොල්ලන්ගේ රයිට්ස් මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නවා කියන එක ඉන්දියාව ඇතුළේ ලොකු කතාබහක් සහ සංවාදයට ලක්වෙච්ච කාරණාවක්. ඉතින් අන්න ඒ කාරණාවට තමයි මේ ව්‍යංගයෙන් මෙන්න මේ CJP මේ කොල්ලෝ ටික එකතු වෙලා විරකියාවෙන් පෙළෙන කැරපොත්තෝ කියලා තමන්ට කරපු අපහාසයට විරුද්ධව එකතු වෙලා හදපු CJP නැත්තම් කොක්රෝච් ජනතා පාර්ටිය එකේ ඒගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඒ සියලු ප්‍රධාන කාරණා ටික ගත්තට පස්සේ ඉස්සරහින්ම තියෙන වැදගත්ම කාරණාව වෙන්නේ මේ නොකියා ගහන්න වෙන කාටත් නෙමෙයි මේ වෙනකොටත් ඉන්දියාව වාලනය කරන නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට අපිට පේන්න තියෙන දියුණු ඉන්දියාවට වඩා පිටිපස්සේ තියෙන කතාව හරිම අපි කියන සෝචනීය අපිට හරි දුක හිතෙන කතාවක් මහා පරිමාණයෙන් ඉඩම් අහිමි වෙලා තියෙන ඉන්දියානු ජනතාවට අධ්‍යාපන අයිතිවාසිකම් නැති වෙලා තියෙනවා නුව. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් කියන දේ නම් හොයන්නවත් නැහැ මේ වෙනකොට ඉන්දියාවේ. ඊට පස්සේ පුද්ගලික රෝහල් ජාලවන අපි කියන්නේ මේවා වැරදි කියලා. හැබැයි සීමාව ඉක්මවා හැමෝටම යන්න බෑනේ පුද්ගලික රෝහලකට. අන්න ඒ සීමාව ඉක්මවා මේ වෙනකොට පුද්ගලික රෝහල් ජාලාවන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ගැන මේ වෙනකොටත් ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තය ඇතුලේ සෑහෙන්න කතා වෙනවා. ඔය අපි ඒකයි කියුවේ චිත්‍රපට කිහිපයක නම් ටික. ඉතින් අන්නේ නොපෙනෙන සමාජ ගැටලුව තමයි මේ විදියට CJP එක ඇඩ්‍රස් කරලා තියෙන්නේ. ඉතින් කොල්ල විහිළුවට කරාට සමහර ඒවා දැන් ලොක්කොන්ට සෑහෙන්න රිදෙන්න පටන් ගන්න
0: තියෙනවා.
1: ඒක හින්දාම මේ වෙබ්සයිට් එක ඉන්දියාවේ ඇතුලේ දැන් ටික ටික බ්ලොක් වෙනවා සහ ඇක්සස් නැති වෙනවා කියලා මේගොල්ලෝ කම්ප්ලේන් කරලා තියෙනවා.
0: මම අහන්න හැදුවේ ඒක කරලා නැද්ද කියලා.
1: එහෙම එකක් කරලා තියෙනවා. එහෙම එකක් වෙමින් පවතිනවා. ඉතින් BBC එකත් මේ ගැන වාර්තා කරලා තිබ්බා. CNN එකත් වාර්තා කරලා තිබ්බා. කොහොමරි පැය 48ක් ඇතුළත මුළු ලෝකෙම හොල්ලන්න
2: මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. දැන් හැබැයි පුදුමේ කියලා කියන්නේ ඔය ඉන්දියාව ඔහොම නහයෙන් ඇඩුවට දැන් ඒ එක්තරා ආකාරයක සමාජ සුභසාධනය හොඳටම තිබිච්ච ප්‍රාන්ත ඒ සමාජ සුභසාධනය හොඳටම කරගෙන ගිය ඒ ප්‍රාන්ත රජයන් පහුගිය ඡන්දෙදි පෙරළුණා. උදාහරණයක් හැටියට කේරළේ, ඊළඟට මේ බටීර
1: බෙංගාලේ
2: වගේ ඒ අනිදාස අධ්‍යාපන ක්‍රමය ඉතාමත් හොඳට තිබ්බා. සාක්ෂරතාවයේ අනිත් ප්‍රාන්තවලට වැඩි ප්‍රාන්තවල වැඩි. හැබැයි ඒවා ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම් තිබ්බා. ලදරු මරණ අනුපාතිකය කේරළේ මං හිතන්නේ ඉන්දියාවේ අඩුමාගේ වාර්තා කරන්න කේරළේ. ඉතින් එහෙම හොඳට කරන් ගිය ඒවත් පහුගිය ඡන්දෙදි පෙරළුණා. ඉතින් සමහර ලාට ඉන්දියානු ජනතාවට ඕනෙත් දන්නේ නැහැ සල්ලි දීලා ඒවා ගන්න.
1: හරි, ඉතින් ඒ විදිහට තමයි දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමද ඉතින් අපිට අර පේන කතාවට වඩා සෑහෙන දේවල් ඉන්දියාවේ ඇතුළේ සිද්ධ වෙනවා. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා අවුරුදු 14කින් විතර මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලත් නැහැ කියලා ලොකු චෝදනා තියෙනවා.
0: ඒ
1: කියන්නේ මාධ්‍ය වේදිකාවට උත්තර දෙන්න එන්නේ නැහැ කියලා.
0: ප්‍රශ්න වලට උත්තර දෙන්න බය ඇති සමහර
2: අය. නෑ, ඉතින් මෙහෙමයි.
1: පුළුවන් ඉතින්.
2: මේ දැන් BJP වෙනුවෙන් මාධ්‍ය හමු වලට ඇවිල්ලා උත්තර දෙන වෙනම කණ්ඩායමක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ ඒක කරයි. මේ මෝඩි අගමැතිතුමා මේ
1: හැම වෙලේම
2: ඉන්නොත් වෙන රටවල් ආදර්ශයට ගන්න නැතුව මේ ඔබතුමා ඉන්දියාව කරන් යන්න. මාධ්‍ය කරන කට්ටිය මාධ්‍ය කරයි.
1: මාධ්‍ය කරයි.
2: ඔව්.
1: එහෙනම් අපි ඇල්ගෝ ටවුන් කරමු.
0: උදේ 7:19 දැන්.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: උදේ 7 වෙනාඩි 22යි දැන්.
2: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
5: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
6: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත්ද නද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: සංදි සොයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කරගන්න. 0810397399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය සිටමකින් වාගන්න.

0: FM Algo Town Nagri Kataba.
1: Och det är Hatay vi när vi ser Hatay i Algo Town med Belava.
2: Oh, med
1: den är det.
2: Oh, den med Vesak Satyani.
1: Oh,
2: jag inte kattar det istället om att jag kan nåna.
1: Och
2: när med bara Vesak kan ta pitt det. Orang kura galah yang
3: kura galah kami tiada.
2: Mending FM anu hatre dacu mateng anu upahing. Wisak dawasa pura orang temi tepah huadat. Orang saji vive. Apa yang agamika berasa tahanik sambandu benda puluang. Kura galih dam vikashe kerana. Eh bagaimana main? Yan ne nat puluang apit tek. Iting meita kaling. Dedas wisitu naurud dedi. Apit tek eh mayan naavoya. Iting meparat to nara dana kerana. Wisheshe mata keran nona. Poe dawasa shoyete puja pingkam mala wasid dagerane. Kura galah pudabi mei dala. Iting aluya mahai taram bela. Dawasa pura amati. පූජනීය මාතර මහින්ද හාමුදුරුව, වල්පොල ගෞතම හාමුදුරුව, කුට්ටිකොළමේ ප්‍රේමාලංකාර හාමුදුරුව, පූජ්‍යපාද මොළමුරේ සුජාත හාමුදුරුව, පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුව, පූජ්‍යපාද මහබුලංකුළමේ ගුණරතන හාමුදුරුව වෙසක් පෝදා වගේම ඊට පසුදා ධර්මදේශනා කටයුතු වලට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ පොයේ දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකන් ලෞතුරු අරණ සනරාමර රාත්‍රී ධර්මදේශනාව පැවැත්වෙනවා. ඒ වගේමයි අපේ නේත්‍රාලෝක වෙසක් කලාපය පැවැත්වෙනවා. ඉතින් ඔයගලන්ට සහභාගී වෙන්න පුළුවන්. වෙසක් පහන් කුඩු තියෙනවා, තොරන් තියෙනවා, මේ දේවල් බලා ගන්න. ඒ වගේම තමයි කූරගල සුගන්ධ කුඩියේ වැඩවිසිට ධාතුන් වහන්සේ වාගේ net වලින්ම දැක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේක බලන් කියවන්න ගියාම පොඩ්ඩක් ප්‍රශ්නයක්. ඒකින්ද මේක පැත්තකින් තියලා
3: කියන්නේ. ඔව් කූරගල කියන්නේ ඇත්තටම මේ ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් නේ. මට මතක විදිහට කූරගල කාබන් ඩේටින් එක ආවා මේ අවුරුදු 16000ක් විතර. ඒ කියන්නේ අවුරුදු 16000කට කලිනුත් කූරගල ඔතන තියෙන ගුහාවල අපේ මුතුන් මිත්ත වාසය කරා. මේ මහාචාර්ය රාජසෝම දේවනුත් එතන ගිහිල්ලා පුරා විද්‍යා සමීක්ෂණ වගේක් කළා. එතෙන්දී ඔවුන් කාපු දේවල් වල හම්බුණා, දඩයම් කරපු සතුන්ගේ අවශේෂයන් හම්බුණා. ඉතින් අදින් අවුරුදු 16000කට කලිනුත් ජනතාව හිටිය තැනක් තමයි කූරගල සහ ඒවට ප්‍රදේශය කියලා කියන්නේ. ඊට පස්සේ මං හිතන්නේ දෙවෙනි නැත්තම් තුන්වෙනි සියවසේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරායින් පස්සේ ඒ ප්‍රදේශයේ භික්ෂූන් වැඩ හිටිය බවට සාධක හම් වෙනවා. කටාරම් කෙටුලෙන් තියෙනවා. ඒ විතරක් නෙමේ ලංකාවේ වෙළඳුන් විසින් කොටපු සෙල්ලිපි පිළිබඳ සාධක මේ ලංකාවේ වෙළඳුන් විසින් කොටපු සෙල්ලිපි ගොඩක් තියෙනවා. දැන් සීගිරි එහෙම ගියාම අර සීඹලා වෙලෙන්දගේ මේ සෙල්ලිපි හරි ජනප්‍රියයි. මේ දැන් කූරගලත් එහෙම ඒ කියන්නේ වෙළඳුන් විසින් සංඝයාට පූජා කරා කියලා ඒක තියෙන්නේ. ඉතින් එහෙම සෙල්ලිපි තියෙනවා. ඉතින් හරිම ඓතිහාසික සහ එතෙන්ට ගියාම මේ පේන දර්ශනය හරිම විශ්මේ මුළු දකුණු පළාතම. මොකද මේ මධ්‍යම කඳුකරේ දකුණු බෑවුමේනේ තියෙන්නේ. ඉතින් මුළු දකුණු පළාතම සමහරවිට මුහුද දක්වාම කූරගල ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ස්ථානේ වැඳ පුදා ගන්න වගේ මේ අසිරි සිරිය අපේ මොනවාද ඓතිහාසික කාරණා සියල්ලම බිඳ ගන්න මේ වෙසඟේ කූරගල එන්න කියලා අපි ආරාධනා කරනවා.
2: ආරාධනා කරනවා. ඉතින් අර කිව්වා වගේම මේ කූරගල සුගන්ධ කුඩියේ මේ වැඩ විසින ධාතුන් වහන්සේලාට වාට වන්දනාමාන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජා පැවැත්වීමේ හැකියාවත් වාට තියෙනවා. ඒ වෙනුවෙන් වාට පුළුවන් රංජිත් මහත්මයාව සම්බන්ධ කරගන්න අපි මේ කියන දුරකථන අංකෙන් 0777 66 76 66 0777 66 76 66 නම්බෙකින්. ඉතින් ඔන්න අර නුව මතක් කරපු විදිහටම මේ වෙසක් පොයට වාටත් පුළුවන් අපිත් එක්ක කූරගල
1: යන්න. හරි අචී, දැන් ඔයාලට මම කිව්වොත් ලංකාවේ හොඳම කමර්ෂල් ස්පොට් එක කිව්වොත් එතනින් ඔයාලට මම ගයක් අරන් දෙනවා කිව්වොත් ඔයා මට මොනවද දෙන්නේ?
3: ඔයාව මම නම් හැමදාම වීකෙන්ඩ් එකට කරේ තියන් ගාල්ලට ගෙනිලා ආයේ ඉඳන්දවට අරන් එනවා.
1: එපා, කරේ තියන් යන්න මට පැය ගානක් යනවනේ.
3: ආ එහෙම වෙනව නේද?
1: වෙන මොන හරි
2: මොනවද කියන්නේ?
3: නෑ හරි, ඔයා කෝච්චි යන වෙලාව හරි මං සීට් එකක් නැත්තම් කරේ තියන් හරි වඩාගෙන හරි යන්නම්කෝ.
1: ඔව් යන්න, බස් නැති කෝච්චි නැති දවසට එහෙනම් කරේ තියන් යන්න.
2: කරේ තියන්
3: මේ අයිස් කෝෆි එකක් කොහේ?
1: අම්මෝ මේ
3: ඔයාට ඒක එච්චර වැදගත් නෑ නේද?
1: අයිස් කෝෆි වලට අපාර්ට්මන්ට් ඩීල් කරනවද?
3: නෑ එහෙම කට්ටි ඉන්නවා.
1: එහෙම කට්ටි ඉන්නවා.
2: එහෙමත් ඉන්නවා.
3: මේ දැන් පොඩ්ඩකට කලින් මෙතන හිටියා.
2: ඔව් එහෙමත් කරගන්න පුළුවන්.
3: ඔව් එහෙම කට්ටි ඉන්නවා. හරි අපි මේ පොඩ්ඩකට කලින් මෙතන
2: හිටියා. හරි අපි මේ වාට මතක් කරන්නේ පෝට් සිටියේගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන. ඒ කියන්නේ සාර කියපු විදියට පෝට් සිටි එකේ හොඳම තැන. මරිනා බේ එකේ තමයි මේ ප්‍රොජෙක්ට් එක සිද්ධ වෙන්නේ. වෙන කාටවත් නෙමෙයි මේක IT ප්‍රයිම් ගෲප් එකට. එයාලා මේ වෙනකොට ලොකු අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේක ලොකු රෙසිඩන්ට් එකක්, අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්. දකුණු ආසියාවේ ඊළඟ ලෑන්ඩ්මාර්ක් එක බවට පත් වෙන නගරය තමයි වරාය නගරය කියලා
1: කියන්නේ.
2: අන්නේ වරාය නගරයේ තියෙන අපිට කියන්න පුළුවන් වාණිජමය අතින් ගත්තට පස්සේ ඉහළම වටිනාකමක් තියෙන සහ අපි දැන් සාමාන්‍ය කමර්ෂල් වැලියු එක විතරක් නෙමෙයි බලන්නේ. අපි බලනවා එතන තියෙන නේචර් වැලියු එක කොච්චරද කියලා. හොඳම view point එක තියෙන තැන. ඒ කියන්නේ ඉන්දියානු සාගරයක පැත්තකින් පේනවා. අනිත් පැත්ත බැලුවොත් අපිට අර මූදු කරේ අන්තිමට අයින දිගේ තියෙන ස්කයි ලයින් එකත් ලස්සනට පේනවා. ඉතින් ඒ වගේ දැනක තමයි මේ අලුත්ම apartment project එක මේ වෙනකොට ඉදිවෙමින් පවතින්නේ. ඉතින් අපි මේ ඔයාට මතක් කරේ prime group එක මේ වෙනකොටත් ඉදිකිරීම ආරම්භ කරලා තියෙන අනාගතයේදී මේ ආසියානු කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙන port city එකේ හොඳම තැන තියෙන prime melva apartment project එක ගැන. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ apartment එක දැන් වෙන් කරගන්න. අතර මේක මේ ගෝලීය මට්ටමේ ලෝකයේ ඉන්න දැවැන්තයින් නැත්තම් විශිෂ්ටයින් ඒ ශාස්ත්‍රවල ඉන්න විශේෂඥයින් වෙනුවෙන් තමයි ඉදි වෙන්නේ. මොකද අපි විශ්වාස කරනවා අනාගතයේදී වරාය නගරය කියලා කියන්නේ දැවැන්ත ආයතන ගොඩක් තමන්ගේ ආයෝජන කටයුතු කරන තැනක්. ඒවයේ වැඩ කරන්නේ ඒවයේ අවශ්‍ය කරන විශේෂඥ පහසුකම් නැත්තම් අපි දන්න ඒවට අවශ්‍ය කරන කන්සල්ටන්සි එක උපදේශන පහසුකම් වලට ලෝකේ වටෙන් එනවනේ විශේෂඥයින්. ඉතින් ඒ අයට නවාතැන් දෙන්න හදන තැනක් තමයි මේක. ඒකයි අපි කිව්වේ මේකට තියෙන්නේ මේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් කියලා ගෝලීය තත්වයන් සම්මතයන් අනුව තමයි මේක ඉදි වෙන්නේ. හැබැයි එතනින් ඔන්න ඔයාටත් ලිමිටඩ් ඔපචුනිටි එකක් දැන් තියෙනවා. ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. කතා කරන්න මෙන්න මේ නම්බරකට 0715 242 242 0715 242 242.
1: රයිට්. දැන් අපි යටි ඔය විදිහට අපාර්ට්මන්ට්ස් ගැන කියනවා වගේම අපාර්ට්මන්ට් එකක් ගන්න අපිට තියෙන්න ඕන හොඳ ඉන්කම් මෙතඩ් එකක්
2: තියෙන්න ඕනේ
1: නේද? එතකොට ඉන්කම් එකක් කියවල
3: ඒක ඔලුවට බරක් නැතුව ඒක ස්මූත්ලි කරගෙන යන්න පුළුවන්
1: නේද? කරගෙන යන්න පුළුවන්. නැත්නම් නුවා ඇති කියන්නේ අපි ජොබ් එකක් කරපු ගමන්ම අපිට එක සැරේට අපාර්ට්මන්ට් එකක් ගන්න බෑනේ. අපේ ජොබ් එකෙන් එන සැලරි එක හරි ඔයාගේ ආදායම හරි ඉදිරි ඉන්වෙස්ට් කරලා තියෙන්න
2: ඕනේ. කරලා තියෙන්න ඕනේ.
1: ඒකනේ තමයි අපි ඔයාට හැමදාම මතක් කරන්නේ කසාගල ප්ලාන්ටේෂන්ස් ලා ගැන.
2: ඔව්. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් ගැන අපි වාට ආයෙ මතක් කරනවා. අපි දන්නවනේ ඉතින් මේ ඔයගොල්ලෝ දන්න දේ තමයි ඇල්ගොටවුන් එකෙන් අපි හැම වෙලේම වාට මේ වැදගත් ආයෝජන අවස්ථා ගැන ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටීස් ගැන නිතරම කියලා දෙනවා. ඉතින් එහෙම තැනක් තමයි මේ කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මේ වෙනකොටත් ඒගොල්ලන්ගේ වගාවන් ලංකා පුරාම තියෙනවා. මධ්‍යම කදුකරයේ බෙල් පෙපර් වගාවන් තියෙනවා. අපි කියලා තියෙනවා වාට ඊට මාතලේ වගේ යද්දි තියෙනවා තේ වගාවන්, පොළොන්නරුව යද්දි නයිමිරිස් වගාවන් තියෙනවා, ගම්මිරිස් වගාවන් තියෙනවා. තව සාරකිවෝවා මේ දකුණු පළාතට එහෙම තියෙනවා. මොනවාද?
1: දකුණේ ගාල්ලි කුරුදු වගාව.
2: කුරුදු වගාවන් තියෙනවා. ඉතින් මේ වගාවන් මේ විදිහට වගා කරලා ඊට පස්සේ ඒවයි පළදාව ගත්තට පස්සේ ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට තමයි යවන්නේ. චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ඊට පස්සේ බටහිර යුරෝපය, මැද පෙරදිග වගේ මාකට්ස් වලට තමයි යවන්නේ. ඉතින් ඒකෙන් ලැබෙනවනේ අපිට ඩොලර් ඉන්කම් එකක්. ඒ කියන්නේ ඒව ජාත්‍යන්තර වෙළඳ පොළේ ඉන්නේ විකිනෙන්නේ. අන්න ඒ ලැබෙන ඉන්කම් එකෙන් තමයි ඔයා කරපු ආයෝජනයට සරිලන ඔයාට හම්බෙන්න ඕන ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයාලා ලක්ෂයක් දාලා ඒක ලක්ෂ 5ක් 6ක් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්ලෑන්ස් කිහිපයක්ම තියෙනවා. ඒ ප්ලෑන්ස් මොනවද කියලා දැනගන්න පුළුවන් ඔයාට කෙලින්ම මේගොල්ලන්ට කෝල් එකක් දෙන්න කසාගල ප්ලාන්ටේෂන් වලට. ඒගොල්ලෝ ඔයාට පැහැදිලි කරලා කියයි මොන මොන තත්වයන් යටතේ මොන මොන විදිහටද මොන මොන සැලසුම් වලද ඔයාගේ ආයෝජන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කියලා. මම හිතන්නේ සාර අපිට නම්බේකුත් තියෙනවා. ඒකත් මතක් කරමු.
1: 0711 892 1767. තමයි කසාගල ප්ලාන්ටේෂන්ස් ලගේ නම්බර් එක. ඉතින් කෝල් එකක් දෙන්න දීලා ඒගොල්ලන්ගේ බලන්න මොනවද තියෙන ඔපචුනිටීස් ඔයාට ගැලපෙන එක මොකක්ද කියලා ඉන්වෙස්ට් කරලා ඔයාට හරිය දවසක අපිටත් කියන්න.
2: කියලා ඉන්නවා නේද?
3: අපි පාන්දර 4ට නැගිට්ටොත් තමයි 7 වෙනකොට ඇල්ගොටවුන් පටන් ගන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් හතරට නැගිටිනවා කියලා නිදිය ගන්න. ඉතින් එහෙනම් මොන එකකටද එලාම් එකක් තියන්නේ? ආ ඒ සිහි කඳවන්න.
1: සිහි කඳවන්න. ඔන්න සිහි කඳවන්න තමයි හදන්නේ.
2: ඔව්. සාරා කඳවන්න බලන්න සිහි.
1: හරි. දැන් ඔයාගේ ගෙදර ඉන්නවා නම් අවුරුදු 50ට වඩා වැඩි හිටියෙක් එහෙම නැත්නම් ඔයාව දන්න කවුරු හරි ඉන්නවා නම් එක ගැන විෂන් කියා හියරින් සොලියුෂන්ස් එකට ඒගොල්ලෝ දැන් නොමිලේම හියරින් ටෙස්ට් එකක් ඔයගලන්ට කරලා දෙනවා. ඔයගලන්ට වගේම වැඩි හිටියන්ට වගේම ඔයගලන්ට දෙගොල්ලන්ටම කරගන්න
2: පුළුවන්.
1: ඔය කියන්නේ තරුණ පොඩි අයටත් පුළුවන්, වැඩි හිටියන්ටත් පුළුවන්.
2: පුළුවන්කම තියෙනවා.
1: හරිද? දැන් යාලා ටෙස්ට් එක කරන අතරේ එක්කන් ගියපු කෙනා ඉන්නවනේ.
2: ඔව්.
1: එයාට දැන් නිකන් ඔය එහාට මෙහාට ඇවිද ඇවිද ෆෝන් එකේ උඩ පල්ලා යන්න ඕනේ නැහැ.
2: ඔව්.

0: ఫోటో
1: హరి దేవదూతయో
2: అప్లోడ్ ఫేస్బుక్ వేవా ఇన్స్టాగ్రామ్ వేవా సోషల్ మీడియా వలట హై అప్లోడ్ కల్లాంగ్ సొల్యూషన్స్ వాట
0: ముఖ్యంగా ఏ వెడియ గల్ల బలాగని వాటి ఇవి బైక్ యాక్ దినాగన్న పులువం కమ తీన ఏక దేవని వెడి పలవిని వెడి తమాయి అలాగే ఆదరణీయ వెడి హిటియన్న ఎక్క గెన యాన్న లగమ తీన విషన్ క్యా హియరింగ్ సొల్యూషన్ శాఖ
1: మట భాష ప్రశ్న పెన్న గుణ ఏ మొదద దన్నోద దెన్ దేవదూతే అందిన గౌన్ నేద
0: దేవదూతే ఔ ఏమని అపి దగల దేని
1: ఆరనే ఏ గౌన్ వగే గౌన్ వగే లోగువక్ వగే గౌమక్ వగేనే
2: హరి
1: హబై మే దేవదూతయో కియన్నే పురుషలింగ వచనయక్
0: అవ్వవ్
1: దేక ఒక్కొమ
2: దేవదూతయన్ కిలవచనం
0: ఏ
1: స్త్రీవాచి కరగన సామాన్యం అపే సాహిత్య సురదూతయో దేవదూతయో కిలా తీయన్నే ఇది అనిత్ పార్శ్వే హొందర దనగత్తనం హరి పోయ పొత్తుల అత్త లీలా తీయన్నే
0: పస్సే ఒక్కొమ
2: హెల్ప్ హరి మమ్ కియన్ హదువే అపే అమ్మ ఇవాళ అమ్మలా నే ఉయన కౌరు మహారి సంహారగా వాళ్ళ తాతలత్తు అమ్మ వితరకి అని హొందనే మే సంహారలాట లొక్కుల అమ్మే ఉయన ఇంతటి ఆ దేవదూత ఎక్కో దేవదూతి అక్కలు హితన్నే అర రసమ రస క్యామికక్ ఎక్క హొంద పపడంగ్ ఎక్క తిబ్బామ అర మునాద రటే తీయన ఓ దివ్యలోక రస ఎన విధియట క్యామికక్ తిబ్బోత్ మొగద కరాన్నే అపి యాట మీ ఓన దేయక్ අරන් දෙනවා වගේ ඉතකනේ
0: ඉන්නේ. එයා దేవත්වයෙන් පුදනවා.
2: దేవත්වයෙන් පුදනවා. හැබැයි එයා దేవත්වයෙන් පුදන්න වෙන්නේ නැහැ. එයා විජේ පපඩම් නෙමෙයි නම් අර තියලා තියන්නේ. අර මෙහෙම ඔයාලට මැවෙනවා නේද අර කහබත් එකක්.
1: ඔව් මැවෙනවා මැවෙනවා. ඉතින් වායි ඉතින් ලංකාවේ විජේ පපඩම් නොකාපු කට්ටිය ඉන්නවා.
0: ඒකනේ. වැඩියම වවන්න එපා අපිට මේක කරගන්න බැරි.
2: හරි ඒ නිසා ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ අද ලන්ච් හදනවා නම් ඔයාලා බත් නම් කන්නේ බත් නෙමෙයි උනත් පපඩම් ඕන එකක් කියනවා
1: ඕන කෑමක් එක්ක පපඩම් කන්න පුළුවන් නිකනුත් කන්න පුළුවන්
2: නිකන් කන්නත් පුළුවන් බත් නැත්තම් නිකන් පපඩම් ටිකක් හරි බැලලා
1: කන්න අම්මා පපඩම් බදිනකොට අපි මේ මොකද පපඩම් හොරෙන් උස්සන් ආවේ බත් උස්සගෙන ආවද නැහැ
2: හරි ළඟම තියෙන පොඩි කඩේකට හරි ලොකු කඩේකට හරි සුපර් මාකට් එකකට හරි මේ ඕනම තැනකට ගියොත් ඔයාලට ගන්න පුළුවන් විජය පපඩම් විජය ප්‍රොඩක්ට්ස් ඕනම දෙයක් ගන්න පුළුවන් හැබැයි WP ලාන්ච් එකේ බලලා ගන්න මොකද අනුකරණ ගොඩක් තියෙන නිසා මාකට් එකේ
1: දැන් අර පෝට් සිටි එකේ ප්‍රයිම් ගෲප් එකේ අපාර්ට්මන්ට් එක ගාවට වෙලා හවසට බස් නාහිර පැත්තෙන් ඉර බැහැගෙන යන මොහොතක ලෙස්ලි අයියා කියන මේ සින්දුව ඇහුනම දැනෙන වාව් එක පොඩ්ඩක් බලන්න

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 46යි දැන්
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 විතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017ට WhatsApp කරන්න
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. ප්‍රයිම් කලෝරා අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. ප්‍රයිම් කලෝරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 විතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
12: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක් Fortuner video ලීඩරකක් සඳහා 125 වට්ටමක් Renuka පිටිකල පුල් කිරිගම් 300 පැකට්ක් සඳහා 130 වට්ටමක් ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දේසි සහිතයි
0: FM Anupaha 94.8 Net FM Divaina Pura
13: Then hemo magani KD Rice Lead 125 petrol bike එක මිල රුපියල් 796500යි ලක්ෂක discount එකක් මුල් leasing වාරික තුන අපි ගෙවනවා තුගවසන් වෙනතර පමණයි KD Rice Motor Company Private Limited 0777 406 43 97
14: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 විතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
16: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
17: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack the Cock.
18: Non-stop remix remake. එකට හැපෙන DJ Blast එක.
19: අංගා ගලේනේ ඉන්න කුමරියේ
20: මේනි අලෙන්නේ.
17: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
18: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
21: 1, 2, 3, let's go.
17: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
18: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
22: Net FM Algo Town.

0: උදේ 7යි විනාඩි 52යි අල්ගොටාම වෙලාව. හරි අපි යන්න හදන්නේ අපේ දෙවෙනි පැයට.
1: ඔව්.
0: ඒ වුණාට ඊට කලින් උඹලන්ට වැදගත් කතා ටිකක් තියෙනවා කියලා යන්න.
1: වැදගත් කතා ටිකක් තියෙනවා කියලා යන්න. අපි ඉස්සෙල්ලම වඩ මතක් කරන්න ඕන මේ ස්විස් ටෙක් ගැන.
0: රයිට්.
1: මොකද දන්නවද දැන් මේ වෙනකොට අපි දන්නවා අපි වාට දැන් පෝට් සිටි එකේ යන ප්‍රයිම් ගෲප් එකේ අලුත්ම වැඩේ ගැන කිව්වා.
0: ඔව්.
1: දැන් හැමෝටම ඉතින් එහෙම පෝට් සිටි එකට එන්නවත් නැත්නම් අපේ කලුර ප්‍රොජෙක්ට් එක තියෙනවා කලුතර.
0: ඔව්.
1: එහෙ යන්නවත් බෑනේ. එතනින් යා ලංකාවේ විවිධ තැන්වල අපි අපේ ඔෆිස් ස්පේසස් වෙන්න පුළුවන්. අපේ ගෙවල් දොරවල් වෙන්න පුළුවන් මේ දේවල් හදනවා. ඔව්. හදද්දී අපි හැම වෙලේම සර බලාපොරොත්තු වෙන දේ තමයි මේ මිනිමල් කන්ඩිෂන්ස්.
0: ඔව්.
1: හරිම අල්පේච්චයි කියලා කියන්නේ. එහෙම ඒක තමයි හරි වචනේ ටෙක්නිකල් ටර්ම්. අල්පේච්ච බා.
0: ටෙක්නිකල් ටර්ම් එකද?
1: ටෙක්නිකල් ටර්ම් එක. ඒ කියන්නේ ලෝකේ දැන් යන්නේ අන්න එතනට. දැන් ඉස්සරනේ ලෝකේ හරිම කලර්ෆුල් උනේ. ඉස්සර බලන්නකො නිකන් කාර් එකක් ගත්තත් පාට පාට කාර් තියනවානේ.
0: කහ පාට, රෝස පාට.
1: ඇස් කඩාගෙන යන පාට කාර් තියෙනවා. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් ගොඩක් කලාවට අපි තෝරගන්න ගියාට පස්සේ එක්ක ටිකක් බ්ලැක් කලර් එක නැත්නම් වයිට් පොඩක් කෑෂ් වගේ කලර්ස් වලින් තමයි වාහන තෝරගන්නේ. ඉතින් ඒකට වෙනම ලෝකේ සයිකලොජිකල් කියවීම් තියෙනවා. මනෝවිද්‍යාත්මකව එක එක දේවල් කියලා තියෙනවා මේ සම්බන්ධයෙන්. කොහොම හරි මේ ඔය හැම දෙයකින්ම පේන දේ තමයි මිනිස්සු කැමති හරි කාම් දේවල් වල ඇස් වලට කාම් වෙන්න ඕන.
0: Tamanට
1: ඒක දැනෙන්න ඕන. හරිම නිස්කලංක බවක් දැනෙන්න ඕන. ඉතින් අන්න ඒ විදිහට ඔයගේ gedara ඔයා හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඇලුමිනියම් නිෂ්පාදන යොදාගන්නම සිද්ධ වෙනවා. ඉස්සර ඔය දැව වලින් කරපු දේවල් දැන් ඔයාට ඊට වඩා අඩු මුදලකින් අඩු පිරිවැයකින්
0: හැබැයි
1: ඊට වඩා සෑහෙන ක්වොලිටි එකකින් කල්පවතින විදිහට කරගන්න පුළුවන් ඇලුමිනියම් නිෂ්පාදනත් එක්ක. ඉතින් ලංකාවේ නම් ඇලුමිනියම් නිෂ්පාදන නම් ඔයාට මතක් වෙන්නේ එක නමයි. ඒ තමයි ස්විස් ටෙක්
0: ඇලුමිනියම්.
1: ස්විස් ටෙක් ඇලුමිනියම් කියලා කියන්නේ. ඉතින් දැන් මම මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාගේ ෆැබ්‍රිකේටර් එක ඔයා පොඩි හදාගන්න ඕනේ කොටේෂන් එක.
0: ඒක
1: කතා කරලා ඔයාගේ අලුතෙන් හදන ගෙදරට ස්විස් ටෙක් නිෂ්පාදන වලින් ස්විස් ටෙක් ජනෙල්, දොරවල්, උළුහව්, ස්ලයිඩ් ඉන්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස් මෙන්න මෙච්චර ප්‍රමාණයක් එනවා මගේ අලුතෙන් හදන ගෙදරට. පොඩි හදාගන්න කොටේෂන් එකක්. ඊට පස්සේ කොටේෂන් එක PDF එකක් හරි ෆොටෝ එකක් විදියට හරි ඔයා කෙලින්ම යවන්න ඕන මෙන්න මේ අපි කියන WhatsApp නම්බර් එකට
0: 0676807000 කියන ස්විස් ටෙක් ලාගේ WhatsApp නම්බර් එකට මේක යවන්න.
1: යවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගන්න.
0: වාට
1: රෙෆරන්ස් ID එකක් හම්බ වෙයි.
0: ඒක
1: වාට විතරයි හම්බ වෙන්නේ. ඒක තියාගන්න පරිස්සම් කරලා. ඊට පස්සේ වැඩේ කරනවානේ. වැඩේ ඔක්කොම ඉවරුනාට පස්සේ ඉන්ස්ටලේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ වාට කරන්න තියෙන කෝල් එකක් දාලා ස්විස් ටෙක්ලට කියන්න වැඩේ ඉවරයි ඇවිල්ලා බලන්න කියලා.
0: ඊළඟට
1: ටෙක්නිකල් ටීම් එකක් එනවා ආගේ සයිට් එකට.
0: සයිට්
1: එකට ගෙනවා හදන ගෙදර.
0: හදන ගෙදරට හරි ඔෆිස් එකට.
1: නැත්නම් ඔෆිස් එකට හරි තැනට එනවා. ඇවිල්ලා ඔක්කොම ටික බලලා කොටේෂන් එකත් එක්ක ගලපලා සියල්ල හරි විදියට සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වෙලේම ඔයාගේ account එකට transfer කරනවා. අර කියපු cash back එක. ඉතින් ඒකවා මිලදී ගත්තු ප්‍රමාණයත් එක්ක ඒකට සරිලන විදියට ගැලපෙන ප්‍රතිශතයකින් ඔයාට cash back එක හම්බ වෙයි.
0: කොහොම
1: හරි උපරිමේ යටත් වෙනවා රුපියල් මිලියන 2.5කට. ලොකු වැඩ කරන්න ඕනේ. පොඩි වැඩක් කරත් ඔයාට මේ cash back එක හම්බ වෙනවා.
0: ඒ
1: විතරක් නෙමෙයි ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන හැම එකටම ඒ වෙලේම අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ලයිෆ් ටයිම් එකටම ආෆ්ටර් සේල් සර්විස් එකකුත් ඔයාට දෙනවා.
0: රයිට්. එහෙනම් ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න මේ වාසිය ඔයාගේ කරගන්න. දැන් අචිකි වගේ ලක්ෂයක වැඩක් වැඩකට 50,000 කෑෂ් බෑක් එකක් හම්බුනොත් ඒ 50,000 සේවිං එකක්නේ.
1: ඔව්. ඒතර
0: ඒ සේවිං එක ඉතින් නාස්ති කරන්න එපා.
1: හරියට හරි.
0: ඒක ගිහිල්ලා තව කොහේ හරි වැඩගත් තැනක දාන්න ඕනේ.
1: දාන්න ඕනේ. හැබැයි එහෙම සේවිංස් කරද්දී ආවට ගියාට දාන්න හොඳ නැහැ.
0: Yes.
1: හොඳට මේ ඉන්ට්‍රස්ට් රේට් එක ගැන කල්පනාවෙන් ඉන්න
0: ඕනේ.
1: දැන් ඉස්සරහට පොලී අනුපාතයම වැඩි වෙන්න පුළුවන් මේ තියෙන ආර්ථික තත්ත්වයන් අනුව.
0: Yes.
1: ඒකින්ද බොහොම කල්පනාවෙන් ඔයාට ගනුදෙනු කරන්න
0: පුළුවන්.
1: ඉතින් එහෙම ඔයා කල්පනාවෙන් ගනුදෙනු කරනවා නම් ඉහළ වටිනාකමක් ලැබෙන ආයෝජන අවස්ථාවන් ගැන හිතනවා නම්
0: වාගේ
1: ඉතුරු කිරීම වලට ඉහළ ඉන්ට්‍රස්ට් රේට් එකක් බලාපොරොත්තු වෙනවා නම්
0: ඔයා
1: යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. අපි මේ කියන්නේ යාළගේ LB Premier Saving අලුත්ම සේවින account එක ගැන. පොඩි ඩොකියුමන්ට් ප්‍රමාණයකින් ඔයාට වැඩේ පටන් ගන්න පුළුවන්.
0: ඉතින්
1: ඔයාගේ තියෙන තැන්පතුවට 7% පොලියක් ලැබෙනවා.
0: ඒ
1: වගේම තමයි ඔයාට ඕන වෙලාවක විඩ්‍රෝවල්ස් කරන්න පුළුවන්.
0: එහෙම
1: විඩ්‍රෝ කරා කියලා අර 7% පොලිය අඩු වෙන්නේ
0: නැහැ.
1: ඉතින් ඒක නිසා අවුරුදු 55ක විශ්වාසයේ දශක 5කට එහා විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න LB Finance එකටම ගිහිල්ලා
0: ඔයාගේ
1: සේවින් account එක පටන් ගන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ. දැන් අපි කියපු විදිහට වැඩ කරා නම් අචි.
1: ඔව්.
0: දැන් මේ මාස ගණනක් කරානේ ඇල්ගොටාන් පටන් අරන්.
1: අපි මේ පිළිවෙලට හැමදේම වාට කියන්නේ.
0: මේ පිළිවෙලට වැඩ කරා නම්
1: මේ
0: වෙද්දි BYD එකක් ගන්න එක නැතිං.
1: නැතිං.
0: හරිද?
2: අපි කියන දේවල් ඇහුවා නම්.
0: ඇහුවා නම්. හරිද? හැබැයි ඒ නැතත් ඔයා දැන් නම් ඇල්ගොටා වුණහන්න පටන් ගත්තේ. ඔයා රජයේ සේවකයෙක් නම් ඔනාට අනිතාට වඩා පොඩි චාන්ස් එකක් තියෙනවා BYD-ලා ගෙනල්ලා. ඒ මොකද්ද දන්නවද?
1: මොකද්ද?
0: ඔයාට මාසෙකට රුපියල් 68,000ක් ගෙවලා ඔයාට පුළුවන් BYD එකක් ගෙදර අරන් යන්න.
1: අන්න චාන්ස් එක.
0: ඔව්.
1: අන්න ඒකයි අපි කියන්නේ. ඉතින් ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මාසෙකටම රුපියල් 68,000යි.
0: හරිද?
1: 68,700 ගණක් එහෙම නෝ අපි මේ රවුන්ඩ් ඕෆ් එක
0: ගන්න කියන්නේ. රවුන්ඩ් ඕෆ්
1: කරලා කියන්නේ. අන්න 68,000ක් ගෙවලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක මිලදී ගන්න. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහලා ඔයාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්නත් පුළුවන්. දැන් හම්බ වෙන දේවල් තව ගොඩක් වාර තියෙනවා. ඒ තමයි වාහනේ පළවෙනි සර්විසස් පහ වාර නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ලංකාවේ අංක එකේ බැංකු සහකරු එක්කන BOS එකත් එක්ක එකතු වෙලා
0: ඔයාට
1: පුළුවන් ලෝන් එකකට යන්න. ඊට පස්සේ ලංකාවේ අංක එකේ රක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. ඔයාට ඉන්ෂුරන්ස් එකකුත් හම්බ වෙනවා වාහනේට.
0: ඊට
1: පස්සේ රෙජිස්ට්‍රේෂන් එක වාර නොමිලේම කරලා දෙනවා.
0: ඒ
1: විතරක් නෙමේ හෝම් චාර්ජින් යුනිට් එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයා රාජ්‍ය සේවකෙක් නම් ගන්න කෝල් එකක් අපි මේ කියන නම්බරකට 0112125125 ඒකට කෝල් එකක් දීලා වට්ස්ඇප් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා වාහනේ පොඩ්ඩක් පැදලා කරලා බලලා ඔයාට පුළුවන් අපි අර කියපු විදියට මාසික වාරිකයක් ගෙවන්න BYD එකක් ගන්න.
0: ඕකේ දැන් ඊයේ මන්ඩේ අචි
1: ඊයේ මන්ඩේ
0: මම කීල්ස් යන දවස. හැබැයි මට කීල්ස් එක ඊයේ මම බිට්‍රේ කරා. ඒ කතාව ඊළඟ පැයේ කියන්නම්. ඔයාලා ඊයේ යන්න බැරි වුණා කීල්ස් එකට අද යන්න. මොකද කීල්ස් එක 8:00 රෑ 10:00 මාර වෙනකන් ඇරලා තියෙනවා. යන්න කීල්ස් එකට. මොකද දැන් කීල්ස් එකෙන් එන ප්‍රොඩක්ට්ස් ඊනවා 360කට වඩා. ඔව්. අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10%ක් අඩුයි.
1: ඒතර
0: බල්ක් එකක් ගනිද්දී ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට එක්ස්පයර් ඩේට්ස් ඊළඟට ප්‍රමිතිය මිල මේ කිසි දෙයක් ගැන වොරි වෙවි ඉන්න ඕනේ නැහැ. හිත හිත ඉන්න ඕනේ නැහැ. කෙලින්ම කීල්ස් එකෙන් කාඩ් එකට දාන්න විතරයි තියෙන්නේ.
1: Pick it and drop it.

0: ඔටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත් මරසුගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let loose මේ පැය ඔටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී අරුණායක මෝරාගම්බඩ ප්‍රදේශයේ පුරවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ අරුණායක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැඩනීමකදී. එෙහිදී අතරංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 62 අතර වයස්වල පසුවන හොරුන සහ කලකෙඩිහෙන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 6 දෙනෙක්. ඔවුන් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිදුව සම්බන්ධයෙන් අරුණායක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලගනෙත් නිවුස් පෙරවරු නවයට.
0: Net News මේ පැය රටතොට.
4: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
5: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
4: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
6: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
8: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399

0: උදේ 8 විනාඩි 9යි ආගටව මේ වෙලාව. ඔගොල්ලෝ මේ බලුවද අපි ඇයි මේ අර මියුසික් එක දාලා වැඩි කතා කරන්න
1: මේ අපේ රට අල්ලගත්ත යුරෝපීය ජාතිකයෝ කවුද යටපත් කරගෙන හිටියේ?
0: ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි. පිළිවෙල නෙමෙයි කිව්වේ.
2: පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි.
1: දැන් ලන්දේසි කියලා රටක් තියෙනවද? ඒ දවස්වල තිබුණේ නැහැ.
0: නැහනේ. ඕලන්ද.
1: අන්න හරි. දැන් ඕලන්දේ කියලා කියන්නේ නැහනේ. දැන් හොලන්ඩ් කියන්නේ නැහැ. ඒකට කියන්නේ
2: නෙදර්ලන්ඩ්.
1: නෙදර්ලන්ඩ් කියලා. නෙදර්ලන්තේ.
0: රයිට්.
1: එහෙම නැත්තම් ලන්සි රටේ.
0: ඕකේ.
1: මේ හිටියා.
0: හහ.
1: බාරඩ් රුවන් හොස්ට්.
0: අම්මා.
1: කියලා මහත්තේ.
0: හරිද?
1: මෙයා 2005 දී.
0: රයිට්.
1: මෙයාට අවශ්‍ය වුණා. රතු හිස කෙස් ඇති කාන්තාව 15 දෙනෙක් චිත්‍රයක් ඇඳීම.
0: රයිට්.
2: රතු හිස කෙස්.
0: රෙඩ් හෙයා.
1: අන්න රෙඩ් හෙයා. රෙඩ් හෙඩ්.
0: රෙඩ් හෙඩ්ස්ලා.
1: රෙඩ් හෙඩ්ස්ලා. කාන්තාව.
0: හරි.
1: 15 දෙනෙක් අවශ්‍ය වුණා මේ චිත්‍රයක් අඳින්න. මෙයා චිත්‍ර ශිල්පියෙක්.
0: ඕකේ.
1: ඉතින් මෙයා මේකට පුවත්පත් දැන්වීමක් දැම්මා. දැන් ඒ දවස්වල මං හිතන්නේ මේ හොලන්ඩ් වල කට්ටිය, නෙදර්ලන්ත කට්ටිය Facebook post දානවා කියලා. මොකද ලෝකේ Facebook ටිකක් අඩුවෙන්ම පාවිච්චි කරන රටක් තමයි මම දන්නේ. ඒ කියන්නේ
0: නෙදර්ලන්තේ
1: වෙන වැඩ තියෙනවා. මේ ඒකින් දා ඒක දැන් එයා පුවත්පත් දැන්වීමක් දැම්මා.
0: රයිට්.
1: නෝනල 15 දෙනෙක් වෙනුවට 150ක් විතර ආවා.
2: ආ.
1: ඇවිල්ලා ඉවරලා.
0: හහ.
1: ඊට පස්සේ නිකන් එතන පොඩි වාව් එකක් ගොන්නා.
2: ඔව්. නෝනල ගොඩක්නේ.
1: ඔව්. ඉතින් එයා මෙහෙම එන්න කිව්වේ මැයි මාසේ 26 වෙනිදාවක.
0: මැයි මාසේ ආ.
2: අද වගේ දවසක්.
1: අද වගේ දවසක. ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කළා හැම අවුරුද්දෙම මැයි 26 වෙනිදාට මේ ආපු නෝනල ටිකත් එක්ක මේ ඕලන්ද මහත්තයා පොඩි උත්සවයක් තියන්න.
0: ආ ඕකේ.
1: හට්ටිය සෙට්ටමු කියලා ඔන්න අවුරුද්දට සැරයක්.
0: ඔව්.
1: ඉතින් ඊට පස්සේ මේක ජාතික කර්තව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ජාතික කර්තව්‍යයක් නෙමෙයි ලෝක කර්තව්‍යයක් බවට පත් වෙලා අද ලෝක රෙඩ් හෙඩ් එහෙම නැත්නම් රතු හිස කෙස් තියෙන උදවියගේ දවස බවට පත් වෙලා තියෙනවා. හේතුව තමයි ලෝකේ විවිධ වර්ණයන්ගේ හිසකෙස් තියෙනවානේ.
2: තියෙනවානේ.
1: දැන් අපි ළඟ ඉන්න අය කාල වර්ණ හිසකෙස්.
2: ඔව්.
1: සිකුරාදාට යනකොට.
2: ඔව්. පස්සේ
1: යනකොට නිකන් gadol ඇද්දා වගේ තමයි.
2: පොඩයි මේ වෙනවානේ.
1: නිකන් සයිට් එකකට gadol ඇද්දා වගේ වෙනවානේ. පොඩක් බලන්න.
2: පොඩක් නිකන් බැලුවම් පේනවා.
1: කාලේ කොටුවේ සයිට් එකේ
0: බලනවා. මම දැන් කියන්නේ මේ දැන් යාර අර දැන් හිටියනම් මටත් ඇප්ලයි කරන්න පුළුවන්ද දැන් අර 15ට?
1: ඔව් බ්‍රවුන් හෙඩ් නෑ නෙමෙයි.
0: දැන් මං ඉල්ලුවේ රෙඩ් ඒ උනාට පොඩ්ඩක්.
2: එහෙමද? ඔය රතුද?
0: ඔව්. ඕගොල්ලෝ කියන්නේ ඉතින් මේ රතුද තුමුරුද?
1: කවන්න කවන්න කොහරි ලෝකේ මේ ඒ හිසකෙයිය. අතරින් රතු හිසකෙස් තියන අය ඉන්නේ 1%ක් 2%ක් විතර. ස්කොට්ලන්තේ තමයි 13%ක් ඉන්නවා. නෙදර්ලන්තේ ඉන්නවා 5%ක් විතර. ඉතින් ලෝකේ අඩුම මේ ඒ වගේ හිසකෙස් වර්ණ ගත්තම අඩුම ප්‍රමාණයක් තියෙන උදවිය.
0: ඉතින් ඒකේ නැචරලි
1: නැචරලි පාට කරගෙන නෙමෙයි නැචරලි මේ එහෙම ඉන්න උදවිය. ඉතින් ඒගොල්ලන්ගේ විශේෂ DNA එකක් හින්දා තමයි එහෙම වෙන්නේ. ඒකින්දා වුන් විශේෂ පිරිසක් ලෙස සලකලා අහම්බෙන් හරි 2005 මැයි 26 වෙනිදා චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් අඳින්න ගිහිලා වෙච්ච ජංජාලෙත් එක්ක දැන් නෝනලා විතරක් නෙමෙයි රෙඩ් හෙයා තියෙන රෙඩ් හෙයා කියලා නෙමෙයි අතන පාවිච්චි රෙඩ් හෙඩ් කියලා.
2: රෙඩ් හෙඩ් කියලා
1: කියන්නේ ඒක තමයි ඉංග්‍රීසි වචනේ. අපි රතු කේස් කියලා සිංහලට ඒක පරිවර්තනය කරගත්තට රක්ත කේශ.
2: රක්ත කේශ
1: මේ කියලා මේ ලංකාවේ තිබිලා තියෙන එක කාලයක් රක්ත රක්තාක්ෂී කියලා ලෙඩක්. ඒක මහාවංශ ලිය වෙලා
2: තියෙනවා.
1: මේ වෙලාවක මම කියලා දෙන්නම් ඒක මොකද්ද කියලා.
0: මගේ මේ ෆේවරිට් ම මියුසිෂියන් උත් රෙඩ් හෙඩ් කෙනෙක්.
2: එහෙමද?
1: ආ කවුද?
2: කවුද?
0: එඩ් ෂීරන්.
1: ආ එඩ්
2: ෂීරන්.
0: පොඩ විශේෂයක් දැම්ම නම් හරිනේ.
1: එයාත් ස්කොට්ලන්ඩ් කොහෙද නේද?
0: එයාත් ස්කොටිෂ්.
1: ආ ස්කොටිෂ් නේ කරන්නේ.
2: වයිකින්ස්ලා.
1: ආ වයිකින්ස්. ආ
2: පොඩ්ඩයි එහෙම තියෙන්නේ.
0: නෑ නේ අය
1: නෑ වයිකින්ස් නෙමෙයි. ඒගොල්ලෝ මේ වයිකින්ස්ලා ආවේ මේ බ්‍රිතාන්‍ය අනිත් පැත්තට ස්කොට්ලන්තේ පැත්තට නෙමෙයි නේද? ඒගොල්ලෝ ඇංග්ලෝ සැක්සන්ස්ලා මේ බ්‍රිතාන්‍ය අල්ලගත්තා වයිකින්ලා කොහොම හරි පස්සේ ඒක හොයලා කියන්න දැන් ඕක මතක නැහැ. මේ ඉතින් කොහොම හරි රෙඩ් හෙඩ් කට්ටියගේ අද මේ දිනය ඒකින්ද මේ මොන පාට ඉසකෙය තිබ්බත් මේ ඉසකෙයවල පාට වැදගත් නැහැ. ඔය ඉසකෙයවලට යටින් තියෙනවා මොලයක් කියලා. හරිද? මේ එකක් තියෙනවා ඇත්තට
2: තියෙනවා.
1: ඇත්තටම තියෙනවා.
0: පොඩ අතගාලා බලන්න.
1: ඔව්. ඒ ඉසකෙයියට යටින් තියෙන ස්කබ්ලට යටින් මොලේ කියලා එකක් තියෙනවා. ඕනම දෙයක් කරන්න ගියාම මේ ඒක පොඩ්ඩක් පාවිච්චි කරන්න.
2: ඉතින් එහෙම පාවිච්චි කරලා කරන්න වැඩ ගොඩක් තියෙනවා නේ සාරා.
0: ඔව්. මේ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඒ තීරණ අයර්ලන්ඩ් ආ ස්කොට්ලන්ඩ් නෙමෙයි.
1: අයර්ලන්ඩ්.
0: ඔව් අයර්ලන්ඩ් නෙවෙයි ස්කොට්ලන්ඩ් නෙවෙයි.
1: ආ ඔකම ගන්නානේ.
2: අයිරිෂ්.
0: යුනයිටඩ් කිංඩම්.
1: ලංගල කට්ටියනේ.
0: ඔව් ලංගලඟ කට්ටි යුනයිටඩ් කිංඩම් ඉතින් ඔය කෑලි කෑලිනේ ඉතින් ඕවා නේද? කොහොම හරි මොලේ පාවිච්චි කරන්න කියලානේ දැන් කිව්වේ. මොලේ තියෙනවා දැච යාගේ පොඩක් අතගාල් බලන්න
2: ඕන. ඒක අතගෑවට අහුවෙන්නේ නැහැ. ඔයා දැන් අතගාගාද මෙච්චර කාල මොලේ හෙව්වේ. එහෙම බෑ.
0: මේ හිටගත්තාම තමයි කොමත් ඔය දෙන්නට නම් මොලේ මේ වෙන්නේ.
2: ආ එහෙමද?
0: නෝ. කොහොම හරි ඒ මොලේ
1: පාවිච්චි. හරි කුමාරගෙත් ඉන්න රෙඩ්ඩෙඩ් නේද?
0: ද?
1: ප්‍රින්ස් හරි ගියෝ.
0: ආ.
1: මම නෝ පොඩක් මතිය මතක්.
0: පොඩ හොයම
2: ඔව් මටත් මතකයි වගේ රතු පාට.
0: හරි. දැන් මොලේ පාවිච්චි කරන්න කියන්නේ අපි දැන් මට දැන් මතක් වුණේ නෝවා මේ දැන් කොණ්ඩ පාට කරන එක ගැන අපි කතා කරානේ. ඔය කොණ්ඩ පාට කරාට මේ කොණ්ඩ පාට කරන්නේ සමනෙන් ලොකු ගාණක් යනවා.
2: ඔව්.
1: ඇත්තද?
2: එහෙමද?
0: මේ කියන්නේ විලාසිතාවක් මේක.
1: ඔව් විලාසිතාවක් හැටියට ඒක කොණ්ඩ පාට කරන ලොකු ගාණක් යනවා. නිකන් ගඩොල්ලක් දැම්ම එච්චර ගාණක් කියන්නේ ආතර කීයක් හරි හම්බ වෙනවා.
0: හරි කොහමාරි විලාසිතා කරන්න ඔයාට හොඳ ජොබ් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ගෙදරින් ගිල්ලන් විලාසිතා කරන්න බෑ. ඒකට තමයි කියන්නේ මොලේ කල්පනා කරලා මෙන්න මේ අචි කියන්න හදන මේ පණිවිඩේ මොලේට දාගන්න.
2: ඇයි ඒක අචීම කියන්නේ? ඒ කියන්නේ මොලේ තියෙන
0: අචි
2: මේ අපි වාට දැන් මතක් කරන්නේ මේ සදාහරිත ප්ලාන්ටේෂන් ගැන. ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතුලා ඔන්න දැන් වාට පුළුවන්කම තියෙනවා රැකියා අවස්ථාවන් ලබා ගන්න. ඉතින් ඇත්තටම මේ සාරා කිව්වා වගේ මේ නැත්තම් නුවා කිව්වා වගේ මොලේ කල්පනා කරන්න එපා. මොලේ කල්පනා කරලා වැඩ කරනවා නම් ඉස්සෙල්ලම ඔයාගේ මූල්‍ය ස්වාධීනත්වය ඇති කරගෙන ඉන්න ඕන.
0: ඒ
2: කියන්නේ තමන්ගේ වැඩ ටික කරගන්න තමන්ට හම්බ කරලා පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඔන්න රතු බැරි නම් දම් පාට බැරි නම් ඕන එකක් කරගන්න පුළුවන්.
0: ඕන දෙයක් කරන්න පුළුවන්.
2: කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගෙදරෙල බැලුම් අහනක වෙන කතාවක්. ඒක සියලු වගේ තියෙන රයිට් එක වෙන එකක්. හරිද? හැබැයි ඔයාට හොඳ රස්සාවක් තියෙන්න ඕන. ඔයා ඉගෙනගත්තු දේවල් ඔයාගේ කුසලතාවයන්ට ගැළපෙන විදිහේ හොඳ රැකියාවක් තියෙන්න ඕන. ඉතින් විරකියාව කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ ගොඩාක් පක්ෂ මේ රටවල් වලට ලොකු
0: ප්‍රශ්නයක්.
2: අපි දැන් ඔය උදේ කතා කරන්නේ CJP ගැන හැම ඉතින් ඔය විරකියා මුල් කරගෙන තමයි හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් ලංකාවෙත් අපි ඒ වගේම කතා කරා විරකියාව ගැන. සමහරු එකම රැකියාව වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නේ අවුරුදු 10 15 විභාග ලියලිය බලාගෙන ඉන්නවා එකම ක්ෂේත්‍රයක තමන්ගේ රැකියාවන් තහවුරු කරගන්න. එහෙම නෙමෙයි එතනින් එහා ලොකු පුළුල් අවස්ථාන් ප්‍රමාණයක් තියෙනවා.
0: රයිට්.
2: ඉතින් ඒ අවස්ථාවන් ඒ අර පුළුල් අවස්ථාවන් අරගෙන එන්න පුළුවන් අපේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ටනේ. ඒගොල්ලන්ට තියෙනවා ලොකු බාර දුර වගකීමක් තමන්ගේ ප්‍රජාව කමියුනිටි එක වෙනුවෙන් මේ රැකියා අවස්ථා උත්පාදනය කරලා දෙන්න. අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්ට සාරා. ඉතින් ඒ වගේ තැනක් තමයි අපි මේ කියන සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔන්න දැන් ඔයාට කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු වලට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශේෂ්ත්‍රය ඉහළම වැටුප් දිරිදීමනාවන් කොමිස් අතිකාල දීමනාවන් බෝනස් විදේශ සංචාර ශිෂ්‍යත් මේ හැමදේම ඔයාට හම්බ වෙනවා. විශේෂම කියන්න ඕනේ උපාධි අපේක්ෂකයින්ට මේ වෙනකොටත් කැම්පස් වල ඉන්න නැත්නම් ඩිග්‍රී එකක් කරන ප්‍රයිවට් හරි රාජ්‍ය විශ්වවිද්‍යාලයක හරි කවුරු හරි කෙනෙක්ට ඔන්න පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සදාහරිතෙක් එකතු වෙලා. ඉතින් අර්ධකාලීන වගේම පූර්ණ කාලීන රැකියාව තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට විශේෂ වුණු රැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ප්‍රදේශයට බොහොම සමීපව ඔයාගේ පළාතෙන් ඔයාගේ දිස්ත්‍රික්කෙන් ඔයාගේ ප්‍රදේශයෙන් ඔයාට පුළුවන්කම තියෙනවා දැන් රැකියාවක් කරන්න. මොකද ඒගොල්ලන්ගේ ලොකු network එකක් තියෙනවා. බ්‍රාන්චස් ලංකා පුරාම තියෙනවා. ඒ නිසා ඉතින් බලාගෙන ඉන්න එපා. ඒ කියන්නේ මේ විභාග ලියන්න ඔයා කැමති දේවල් වලට උත්සාහ කරන්න. හැබැයි මේ මට අනේ chance එකක් නැහැනේ. මෙතනින් යා මම ඉවරයි මොකද කරන්නේ මගේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි කියලා එහෙම ඔයා නෙගටිව් වෙන්න එපා. මේ chances try කරලා බලන්න. මේ තියෙන ඔයාට මෙන්න මේ නම්බරයකට ඔයාට පුළුවන් වාගේ CV එක යවන්න 0674416148 0674416148 කියන නම්බරයකට ඔයාට WhatsApp කරන්න පුළුවන් වාගේ CV එක එහෙමත් නැත්නම් මෙන්න මේ ඊමේල් ලිපිනේ තියෙනවා careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන මේල් එකට ඔයාගේ CV එක වට ඊමේල් කරලත් යවන්න පුළුවන්
0: ඕකේ දැන් සදාහරිතකේ ජොබ් එකක් කරන කෙනෙක්ට මේ ප්‍රයිම් කලෝර එකෙන් මේ එකක් ගන්න එක නැතිනේ
1: නැතිනේ අනිත් එක ඒගොල්ලන්ට මේ ඒ සදාහරිත මොකද්ද මේ අගවුඩ්ස් ව්‍යාපෘතිය රෙතනින් යන්න පුළුවන් මතකද
2: යන්න පුළුවන් නේ අපි ගියානේ ඒ වැත්තෙන් අපි ගියානේ
0: මම දාලා ගියපු ගමන් ඕවා
1: ඔයකොට ඉපදිලා
2: තියෙනවා
1: ඉපදින්න කලින්
0: ඉපදෙන්න කලින් හරි පස්සේ ආයෙ එක්කන් යන දැන් ඉපදිලා ඉවර නිසා
1: අපි අපේ ගිය පියසටහන් ඔයා net fm youtube නාලිකාවට ගිහිල්ලා සදාහරිත කියලා සර්ච් කරලා බලන්න අන්න තියෙනවා
2: ලස්සන ડોකියුමෙන්ටරි එකක් අපි
0: ගියේ right okay
2: ඉතින් ඔයාට ඒ ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්
0: okay
2: හරි අපි දැන් මේ කිව්වේ
0: කලුරා ගැන
2: ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි කලුරා කියලා කියන්නේ කලුතර තමයි මේක තියෙන්නේ හරිද මේක නගරයක් නවීන ගෘහ නිර්මාණ ශිල්පයට නවීන ක්‍රමවේද අනුව අර මොඩර්න් කියලා අපි කියන්නේ නවීනයි කියලා කියන්නේ ඒකනේ මොඩර්න් කියවම තමයි අපිට කොට වැඩිපුර බරට දැනෙන්නේ
0: නවීනයි කියන්නේ මොඩර්න්ද
2: නූතනත්වය හරිද ඉතින් ඒවට ගැළපෙන විදියට හදපු තැනක් තමයි මේ කලුරා කියලා කියන්නේ කලුරා ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ ඉතින් ඔයාට ඕන විදියට ඔයාට දැන් නිවාස තෝර ගන්න පුළුවන් හැකියාව තියෙනවා තනි තට්ටුවේ ගෙවල් තියෙනවා තට්ටු දෙකේ ගෙවල් තියෙනවා ඊට පස්සේ A B C D E F වෙනකම් මේක කැටගරි කරලා තියෙනවා
0: ඔයාගේ
2: අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන්කම තියෙන બ્લોක් එක තෝරගන්න બ્લોක් එක ඉවර පස්සේ මේ ඉඩම විතරක් නෙමෙයි ගේත් එක්ක අංග සම්පූර්ණ ගෙයක් එක්ක තමයි වාට මේක හම්බ වෙන්නේ
0: රයිට්
2: මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේක නගරයක්
0: වෙනම නගරයක්
2: ළමයින්ට ඕන කරන චිල්ඩ්‍රන්ස් පාර්ක් තියෙනවා ඊට පස්සේ හෝල් තියෙනවා නවීන තාක්ෂණය අනුව හදපු වාට කන්ෆරන්ස් තියන්න පුළුවන් වෙන වෙන ෆන්ක්ෂන්ස් තියන්න පුළුවන්
0: ජිම් තියෙනවා
2: ජිම් එක තියෙනවා මේ හැමදේම වාට හම්බ වෙනවා ඉතින් කලුරා කියලා කියන්නේ නගරයක් ඒ නගරෙන් ඔයාගේ කොටස වාට දැන් වෙන් කරගන්න පුළුවන් කෙලින්ම කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට
0: රයිට්
2: ඊට කලින් වාට පුළුවන් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එක තියෙනවා primeland.lk website එක නැත්නම් කෙලින්ම Google එකට ගිහිල්ලා කලුරා කියලා type කරන්න. type කරලා search කරාට පස්සේ උඩින් මෙන්නේ කලුරා project එක ගැන විස්තර.
0: right.
2: වාට ඒකට ගිහිල්ලා surf කරලා ඕන කරන දේවල් හොයා ගන්න පුළුවන්. ඊට පස්සෙ 13:22 call එකක් දෙන්න.
0: call එකක් දෙන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 8:25යි දැන්.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
5: W කුරුහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සහාය. මැයි 27 වන දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී තීවණා. නොම්බර 6 වෝට් කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.25.35.375.
6: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01.12.125.125 අමතන්න.
7: අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
9: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
10: ප්‍රයිම් කලුරා අභිමානවත් කළුතරෙන් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් Kids Play Area සමගින් සියල් සපිරින් නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
11: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
12: මල්ලි, ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
11: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
12: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
11: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
13: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
14: Yes, fortune soy.
15: Alutma rasaguna api vibe ekata set vela.
16: Kamathima vidiyakata o nama velawaka me fortune soy.
17: Kavadak alutma kagit net.
18: Net FM. Algo Town.

0: උදේ 8 විනාඩි 28යි යල්ගටම වෙලාව. දැන් අටි.
1: ඔව්.
0: මොකද දන්නාද කරන්න තියෙන්නේ?
1: මොකද කරන්න තියෙන්නේ?
0: මම TikTok එකේ ඊයේ රෑ පොඩ්ඩක් උඩ පල්ලෙහා යද්දි. හරිද? මොකද දන්නා දැක්කේ?
1: නැටුමක්. මම නම් දකින්නේ ඉදලා ඉట్లా ගියාමත් නැටුමක්.
0: දැක්කට ඔයාගේ ඇල්ගොරිතම් එක හරියට වැඩ කරන්නේ
1: නැහැ. මම TikTok එකේ දානේව මට පෙන්වන්නේ නැහැනේ. මම දාන්නේ නැටුම්නේ. දැන් මම නටන්නේ නැහැ නේකේ. ඒකේ හරිය ඇල්ගොරිතම් එක වැඩ කරන විදිය වෙනස්.
0: වැරදි වැරදි. ඔයා දාන જાතියව නෙමෙයි ඔයාට
1: පෙන්වන්නේ. ඔව්.
0: ඉතින් ඔයා නැටුම් වලට ලයික් කරනවා තේගයි.
1: නෑ.
0: කොමාරි මට වැදගත් දේවල් පේන්න වටාගේ. නෑ නැටුම් වැදගත්තා මේ අම්මෝ නැටුම්. එහෙම නෙමෙයි. කොමාරි.
1: නර්තනයේ වැදගත්.
0: නර්තනයේ වැදගත්.
1: නැටුම් තමයි ප්‍රශ්න.
0: ප්‍රශ්නේ. හරි. ඕකේ. අපි එහෙම කියමු. හරිද? ඊයම්න් දැක්කේ මේ කට් එකෙක් ගියක් හදපු එක. මේ අර කටි අහනවනේ. මේ අකි කොහමද ඔයා ගෙදර හැදුවේ?
1: ආ උනේ. එහෙම මං දැකලා තියෙනවා. ඒගොල්ලෝ එක එක රිවියුස් දෙනවනේ.
0: රිවියුස් දෙනානේ. තේකින් කමෙන්ට් එකේ රිප්ලයි එකක් දාපු එක මං දැක්කේ. එයා පටන් ගන්න වීඩියෝ එක. මේ අපි ගෙදර හදද්දි අපි තීරණය කරා අපි වුඩ් දාන්නේ නැහැ. මොකද අපිට කොස්ට් ඉෆෙක්ටිව් වෙන්න සහ මේ මොඩර්න් ලුක් එකක් එන්න ඕන නිසා අපි දැම්මේ ඇලුමිනියම් කියලා.
1: ආ
0: හා. හරිද? ඊට පස්සේ එයාගෙන් අහනවා ඉතින් ඇලුමිනියම් මොකක් කොහින්ද දැම්මේ? ඔග මේ ෂුවර් ද ඇලුමිනියම් දාන එක කියලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. හරිද? ඉතින් මේ මට හිතුණා මේ ඇල්ගොටවුන් නහන් හිටියනම් උගලන්ට මේ ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා. හැබැයි ආයි රිප්ලයි වීඩියෝ එකකින් තව දාලා තිබ්බා මේ දාපු ඇලුමිනියම් වර්ගේ. එයා දාලා තියෙන්නේ තියෙන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් තමයි.
1: තමයි. ඉතින් ස්විස්ටෙක් ඇලුමිනියම් තමයි ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදනය ගැන වා හිතනවා නම් නැත්නම් ඇලුමිනියම් නිෂ්පාදන වාගේ ගෙදරට වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් ඔයා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට තියෙන එකම ඔප්ෂන් එක වෙන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම්. මොකද ඒ ප්‍රමිතිය ඊට පස්සේ ක්වොලිටි එක ප්‍රමිතිය කියන්නේ ක්වොලිටි කියන්නේ
0: ඒ
1: දෙකම එකයි
0: නේ දෙකම එකයි
1: ඒ ක්වොලිටි එක ඊට පස්සේ අපි දන්නවා ඊළඟට කොස්ට් ඉෆෙක්ටිව්නස් එක ඒ කියන්නේ මේ වියදම සහ පිරිවැය කියන එක සෑහෙන්න අඩුයි සාර ඇත්තටම දැන් අර වා කියපු කාරණාව තමයි ලීවලින් වැඩක් කරනවට වඩා බොහොම පහසුවෙන් අඩු පිරිවැයකින් අපිට ස්විස්ටෙක් වලින් මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඔයත් ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් හදනවා නම් ඔයාට පුළුවන් ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න හැබැයි එහෙම දාද්දි ඔන්නවට දැන් පොඩි ඔපචුනිටි එකක් පොඩි චාන්ස් එකක් අරගෙන අවිල්ල තියෙනවා ඒ තමයි මේ කෑෂ්බැක් එක රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ්බැක් එකක් ඔයාට හම්බ වෙනවා කරන්න තියෙනවා ගෙදරට වෙන්න පුළුවන් වෙන ඕනම ගොඩනැගිල්ලකට වෙන්න පුළුවන් හදාගන්න කොටේෂන් එකක්
0: හරිද
1: මෙච්චර මම
2: වියදම් වෙනවා කියලා
1: වියදම් වෙනවා
2: සොයිස් එක දැන් මේ අපි ওই කෑෂ්බැක් එක මේ තේරන සිංහලෙන් කිව්වොත් සල්ලි ආය දෙනවානේ
1: සල්ලි ආය දෙනවා
0: වියදමෙන් භාගයක් ආය දෙනවා
2: වියදමෙන් කියන්නේ ඔය ගන්න වියදම් කරන සල්ලි වලින් ආය භාගයක් ඒගොල්ලොම ආය ඔයාට දෙනවා
1: දෙනවා ඔව් මේ ඇත්තටම මේක දැන් වියදමකුත් නෙමෙයි ඒ කියන්නේ සාර මේ
2: වියදමක් නෙමෙයි
1: ඔව් ගෙදර
2: වියදම් වෙන්න කලින්නේ
1: ඔව් ඒ කියන්නේ වියදම් වෙන්නේ හරියට වැඩේ කරගත්තේ
2: නැත්නම් කරගත්තේ නැත්නම්
1: හරි එතකන් ඒක ආයෝජනයක් ගයක් හදනවා කියන්නේ සහ ගෙදරට ඕන දේවල් කරගන්නවා කියලා කියන්නේ ඉතින් ඔයාට පුළුවන් මේ විදියට ස්විස්ටෙක් ඇලුමිනියම් එක පොඩි කොටේෂන් එකක් හදාගන්න ඊට පස්සේ ඒ කොටේෂන් එක දැන් සාර මතක් කරගන්න නම්බර් එකක් ඒ නම්බර් එකට යවන්න තමයි තියෙන්නේ WhatsApp කරලා
0: 0786 7000 තමයි ස්විස්ටෙක් ලගේ WhatsApp නම්බර් එක දැන් මේක මට කියලා කියලාම මේ අර අචීත වගේ කෝල් බුක් එකක් වගේ නම්මන මතකයි මේක
1: හරි ඉතින් ඒකට ඒ විදිහට ඔයා ડોකියුමන්ට් එක යවුවට පස්සේ ඔයාට තියෙන වාගේ ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් කරන්න වැඩේ ඉවරුනාට පස්සේ ආයෙ කෝල් එකක් දාලා කියන්න ස්විස්ටෙක්ලට වැඩේ ඉවරයි කියලා ඊට පස්සේ ඒගොල්ලන් කට්ටියක් ඇවිල්ලා බලනවා. ඔයාගේ සයිට් එක බලනවා. කොටේෂන් එකේ විදිහටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද? අවුලක් නැද්ද? ඔක්කොම ඕකේද කියලා. ඒ වෙලේම ඔයාගේ account එකට cashback එක transfer කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට අවුරුදු 30ක 30 years warranty එකක් හම්බෙනවා සියලුම service technician පාදන වලට. ඒ වගේම තමයි ජීවිත කාලය පුරාවටම lifetime after sale service එකත් හම්බ වෙනවා.
0: ඕකේ ඒ නිසා ඔයාගේ ගෙදරට ස්විස්ටෙක් දානවා නම් දානවා නෙමෙයි දාන්න.
1: ඔව්.
0: දාලා මේ සාමාන්‍යයෙන් ඉතින් වියදමයි දෙන කට වියදම කියන්නත් බෑ නේද? කියන්නේ කොමාරි අපි කිසියම් මුදලක් වියදම් කරන්න ඕනේ නේ ගෙදරකට. ඒ ගානෙන් ඉතින් කොටසක් වාඩ හම්බෙනවා කියන්නේ. මං හිතන්නේ ඒක කොහෙවත් මීට කලින් කරලා තියෙන වැඩක් කියලා. ඒ නිසා ඒ chance එක ගිහින් ඉක්මනට ගන්න. දැන් අර මං කලින් පැය කිව්වනේ ඒ ඉතුරුන ගාන හරි තැනකට දාන්න කියලා. එහෙම දානවා නම් ඕගොල්ලෝ මං කිව්වා වගේ BYD එකක් ගන්න වියදම් කරනවා නම් ඒකත් හොඳ ප්ලස් පොයින්ට් එකක් වාඩ.
1: අනිවාර්ය මේකත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද EV vehicles කියලා කියන්නේ future of the world.
0: future
1: ලෝකේ අනාගතය තමයි EV කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට අපි කිව්ව චීනය චීනයේ අලුත් වාහන මිලදී ගැනීම වලින් සාර අපි කිව්ව මම හිතන්නේ අංකත් එක්ක 148ක්ම EV vehicles
0: BYD අපි කිව්ව මේ නොබෝ දිනකින් එක 50 වෙනවා
1: කියලා 50 වෙනවා භාගයක්ම
2: BYD ලා මේ මට දැන් මතක් වුණේ මම ඊයේ දැක්කා මේ චයිනීස් නිවුස් එකක BYD අලුත් vehicle එකක් හදලා දෙනවා ඕක අනිවාර්යෙන් මේ හෙට අනිද්දා වෙනකොට එනවා මේ දැන්ම ඕවා කියලා තියෙන එක හොඳයිනේ දැන් හිතන්නකෝ චූස් ගාලා හුලන් ගියා කියලා මේ එක ටයර් එකක දැන් විශේෂයෙන් ඔය ඕෆ් රෝඩ් වෙහිකල්ස් වල ආයේ ජැක් ගහගෙන මේව කරගෙන වාහනේ උස්සන්න ඕනේ නැහැ ඒගොල්ලන්ගේ සස්පෙන්ෂන් වලින්ම මේ ඒ වාහනේ අර බල්ලෝ කකුල උස්සන්නේ මොකටද කියලා දන්නවනේ අලියෝ කකුල උස්සනවා එහෙම ඒ වගේ ඒ මේ තුවාල වෙච්ච ටයර් එක එයා අපිට ගලවලා ඒ බෙහෙත් දාන්න ඒවට මේවට මේ සලස්සලා දෙනවා ඒ විතරක් නෙමෙයි දැන් සමහර තැන්වල ඒ වැඩේ කරන්න බෑනේ එතකොට රෝද තුනෙන් මේ රෝද හතරේ ජීප් එක ගමන් කරනවා ඔව් ඒ උලම් බහපු රෝදේ නැතුව අනිත් රෝද තුනෙන් බැලන්ස් කරගෙන මේ ඔබට ඒ කියන්නේ සේවා ස්ථානයක් දක්වා වැදගෙන එන්න පුළුවන් ඒ BYD සීරීස් එක මේ නම්බර් එක මම කියන්නම් ඉතින් එහෙම පුදුමාකාර කොහොමද දැන්ට තියෙන BYD එකේ හම්මේ විශ්වවිද්‍යාලයකට ගියා වගේ නේද ඒ කියන්නේ හරිම කස්ටමයිස් හරිම පහසුයි හැබැයි තියෙන තාක්ෂණික උපාංග මගේ යාළුවෙක් ඉඳන් කියනවා BYD ගත්තන් පස්සේ නෝනගෙන් බැනුම් අහනවලු
0: ඇයි
1: අර ඇසිස්ටන්ට් එක කතා කරන්නේ
2: නෑ නෑ නෑ එයා ගෙදෙට් වැඩිය දැන් ඉන්නේ BYD කියලා ඒ කියන්නේ පුදුම එක එක එක එක එක එක තියනවානේ ගැජමැටික්ස්
1: ෆීචර්ස්
2: ෆීචර්ස් තියනවානේ
0: ඔව් ඉතලට සැප පහසුයි සහ වාහනයට ඕන වෙලාවක ඉන්න පුළුවන් ඒ නිසා ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඔන්න දැන් ඔයාට අනිතට වඩා ඉක්මනට සහ ලේසින් BYD එකක් ඔයාගේ කරගන්න chance එකක් තියෙනවා ඒ කියන්නේ නිකම්ම කියන්නේ 68,000 ගියවල වාහනේ ගන්නවා වගේ නෙමෙයි තව තව වාසි ගොඩකුත් එක්ක තමයි වඩ වාහනේ දෙන්නේ ආ මේක අරගෙන යන්න වගේ එකක් තියෙන්නේ
1: වාර්තාව වාසි ගොඩාක් හම්බ වෙනවා වාහනේ පළවෙනි සර්විසස් පහම වට නොමිලේ හම්බ වෙනවා
0: ඊට
1: පස්සේ වාට BOS එකත් එක්ක එකතු වෙලා ලෝන් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා ඊට පස්සේ ලංකාවේ රක්ෂණ ශාස්ත්‍රයේ දැවැන්තය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක්ක එකතු වෙලා වාට රක්ෂණ ආවරණයකුත් හම්බ වෙනවා මේ වාහනේට රෙජිස්ට්‍රේෂන් එක වාට නොමිලේම කරලා දෙනවා ඒ විතරක් නෙමෙයි වාට හෝම් චාර්ජින් යුනිට් එකත් හම්බ වෙනවා ඉතින් මේ ඔක්කොම රාජ්‍ය සේවකෙක් නම් තමයි හම්බ වෙන්නේ. ඉතින් රාජ්‍ය සේවකෙන්ට ඔන්න පුළුවන් කෝල් එකක් දෙන්න BYD එකට 0112125125 කියන නම්බෙකින් 0112125125 කියන නම්බෙකින් කෝල් එකක් දීලා වාට වෙලාව තියෙන වෙලාව බලාගෙන අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ගිහිල්ලා පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා වාහනේ තෝරගන්න පුළුවන්. එච්චරයි අය ලොකු වැඩක් නැහැ.
0: ලොකු වැඩක් නැහැ. ඔව් මේ ඉකෝ නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් කෙලින්ම යන්න. මොකද කොළඹ ගාල්ල මහනුවර කුරුණෑගල මොරටුව යාපනේ රත්නපුර අම්පාර මේ හැම දිස්ත්‍රික්කෙම වචනත් පැටලෙනවා කලබලේ යටින්.
1: එහෙම තමයි. ඒ කියන්නේ අදාහ ගන්න බැරි විදියට සාර ඔෆර්ස් දෙද්දි වචන පැටලෙනවා.
0: වචන පැටලෙන තරම්
1: වචන පැටලිලා නවතිනවා හොඳයි.
0: හොඳයි.
1: නිකන් මුස්ම හිර වෙන්නේ වගේ නැතුව.
0: නැතුව. ඒ හින්දා BYD එකක් ගන්න වැඩි හිත හිත ඉන්න එපා. දැන් අචිනුවා
1: මම අචිනුවා ඉන්නවා.
0: මේ මම 10ට ඉවරුණ ගමන් මම සාරා කියලා දුවනවානේ. ඒ දුවන්නේ ඔගොල්ලෝ හිතන්නේ මේ මම ලෙක්චර්ස් යනවා කියලානේ නේද?
1: එහෙම තමයි කියලා නෑ යන්නේ. එහෙම නෙමෙයි දොර වැඩේ වෙන්නේ.
0: නෑ මම ඇත්තටම එච්චර ඉක්මනට දුවන්නේ. කැම්පස් එකේ මේ බත් එකක් තියෙනවා මං එනකම් බලාගෙන. ඒකට 10 පහුණොත් පොඩ්ඩක් පරක් වැඩි වෙනවා. ඒක නිසා ඒ බත් එක මං ඉච්චර ආසාවෙන් දුවන්නේ ඇයි දන්නවද? ඒකේ හැමදාම තියෙනවා වීජය පපඩම් එකක්.
1: වාසෝග.
0: ඔව්. මොකද අර දන්නවනේ කැම්පස්
2: බත් එක.
0: කැම්පස් බත් එක දන්නනේ ඇරියා විතරයි අර කෑලි උඩින් උඩින්
2: යනවා.
0: දැන් 200යි.
2: 200යි.
0: ඉතින් 200යි
2: කියන්නේ අචියන කාලේ කීයද?
1: අපි 120 ගෑයි
2: 120යි
0: නෑ නෑ 150ට තාම ඔප්ෂන් එකක් තියෙනවා
1: ආ ඔකේ තියෙනවනේ කීයක චිකන්
2: තියෙනවා අඩු දෙන්න කීයද අඩු 20යි ඔයගොල්ලන්ගේ අඩු දෙන්න කීයද ඒත් 20යිද
0: දන්නේ නෑ
2: අඩු අරගෙනම නෑ
1: කියන අඩු කාලම නෑ ඒක
2: අඩු කාලම නෑ අඩු ගන්න ඕන නෑ
1: ඒක ගන්න දෙනවද අපි
2: අපිනේ අඩු කන්නේ ඒක අදවත් දන්නේ නැහැ
0: ඇහුවේ
2: නෑ ඇත්තටම විශ්වවිද්‍යාලයේ මේ අපේ රටේ ඉතින් අපි හිතන්න ඕනේ දේවල් මේ සමහරවිට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ සාමාන්‍ය ජනතාව මේක දන්නේ අපි දැනුවත් කරන්න ඕනේ විශ්වවිද්‍යාලයේ කැන්ටින් එකේ කෑම සාමාන්‍යයෙන් ලාභයිනේ
1: ලාභයි
2: මම රුපියල් 10ට කාලා තියෙනවා
1: ඒක
2: ඉතින් ඔව්
1: දැන් පොඩ ගණන් කරගන්න
0: 10ට දැන්
2: ඉතින් මේ ඒ කාලා ඉවරනන් පස්සේ අපේ අඩු මට මතකයිද රුපියල් 2ට දුන්නේ ඉතින් ඒ කාලේ රුපියල් 2ක් කියලා කියන්නේ කොළඹ එන්න පුළුවන් මට මතක විදිහට මේ කිලෝමීටර් 7-8ක් ගමන් කරන්න පුළුවන් මේ බස් එකේ ඉතින් කෙසේ හෝ දැන් අපි කාලා ඉවර වෙනකන් අඩු දෙන්නේ සාමාන්‍යයෙන් ඉඳුල් පිගානට සාමාන්‍යයෙන් මේ කොහොමද දෙන්නේ
1: ඉඳුල්
2: කොහොමද දෙන්නේ ඉඳුල් පිගානට ඉතින් අපි මදි නම් අපි ගාණක් දීලා එතකොට මොනවා හරි

0: මේ අඩු ගන්න පිගාන දීපංකෝ කියලා කෙලින්ම ඉල්ලනවා.
1: ඉල්ලනවා. ඔව්. ඒ කියන්නේ අඩුව කාලේ ඉන්නා ඉන්නවා. ඔව්.
0: සමහර දැටික කාලයක් යනකොට මිත්‍රයෝ විසින්ම ගිහිල්ලා දැන් මිත්‍රයාට දෙන්න නැතුව අඩු එකෙත් සල්ලි ගෙවලා එහෙම යාළුවෝ ඉන්නවනේ.
1: ඉන්නවා.
0: මේ අර අඩු බත් එක අරගෙන මේ යාළුවට දෙනවා. නැත්තම් අලුත්ම බත්යක් අපිටත් අතමිට තියෙන මොකක් හරි මේ කෝච්චි වල සින්දු කියලා හරි කීයක් හරි
1: තියෙන
0: දවාසියක් තියෙන දවසට මේ අපි ඉතින් මුළු බැජ් එකටම කන්න දෙනවා.
1: ඕක තමයි ඇත්ත කතාව.
0: ඇත්ත කතාව. අපි වහංගන්න ඕනේ නෑනේ. ඕක තමයි අපේ විශ්වවිද්‍යාල ජීවිතේ අපේ රටේ තාමත් තියෙනවා. ඒ කියන්නේ ඕක මේ අයිවජනිස් මහත්තයා මේ මුලින්ම විශ්වවිද්‍යාල හදලා ඉවර වෙලා විශ්වවිද්‍යාල වර්ජනය මුලින්ම සිද්ධ වුණේ කෑමටලු. ඒ කියන්නේ බත් මේ ඔය කෑම වේල සම්බන්ධයෙන් බිත්තර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ විශ්වවිද්‍යාලවලට ගියේ සාමාන්‍ය පන්තියේ කට්ටිය නෙමෙයි. මේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යන්න පුළුවන් හයිය තියෙන කට්ටිය එහෙ යන්නේ නැතුව ලංකා විශ්වවිද්‍යාලවලට යන්න ගත්තා. ඊළඟට මේ නිදහස් අධ්‍යාපනයේ කන්නංගර මහත්තයාට පින් සිද්ධ වෙන්නනේ මේ මම හිතන්නේ අපි තුන්දෙනාටම විශ්වවිද්‍යාලය යන්න හම්බුනේ කන්නංගර මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ ඒ කන්නංගර පරම්පරාවෙන් විශ්වවිද්‍යාලය ආපු 70%ක් ඒ වගේ තමයි.
1: ඒ වගේ තමයි.
0: ඔව් ඒ වගේ තමයි.
1: තමයි ඇත්ත කතා.
0: ඔව් ඒක ඇත්තින් දැන් අවුරුදු කීයක් තිස්සේ ඔය අඩු බත් පිගාන ලැබෙනකන් අපේ කැම්පස් සහෝදරවරු කැන්ටින් වල බලාගෙන ඉන්නවද? ඒක කවද්ද අපි නැති කරගන්නේ නේද?
1: ඒක ඉතින් මේ ඔයගොල්ලෝ හිතන තරම් රහත් නෑ.
2: ඔව්. ඔව්.
0: රහයි කියලා හිතන්න පුළුවන්. ඔව්. හැබැයි සමහර කැන්ටින් වල තියෙන සමහර විශ්වවිද්‍යාල කැන්ටින් වල මේ ඒක අර කැන්ටින් එකේ මොනවාද ටෙන්ඩර් එක යන විදිහට තමයි රහ තීරණය වෙන්නේ.
1: ටෙන්ඩර් ගැන අපි
0: දැන් ඕගොල්ලන්ගේ කොහොමද කැම්පස් එකේ බත් එක රහයි දැත්තම?
2: අපේ මේ අපේ තියෙනවා මේ අඩුවට කන්න එකක් තියෙනවා, රසට කන්න තව එකක් තියෙනවා. ඒතකොට ඉතින් අපේ අතේ සල්ලි තියෙන විදිහට අපි මැනේජ් කරගන්නවා.
0: හැබැයි ඉතින් මෙහෙමයි, ඔය දෙකේම විජේ පපඩම් තියෙන හින්දා අනිවාර්යෙන් බත් එක රහ නැති වුණත් විජේ පපඩම හින්දා බත් එක රහ වෙනවා.
2: පපඩම උඩින් යන්නේ ඒ නිසා තමයි මම 10ට යන්නේ. නැත්නම් පපඩම නැති වෙන නිසා පපඩම් තරක් නෙමෙයි විජේ ප්‍රොඩක්ට්ස් ඕනම දෙයක් දාලා කෑම හැදුවොත් ඔයාට ආයි වරදින්නේ නැහැ. උයන්න බැරි කෙනෙක් ගුණත් කෑම රසයි විජේ ප්‍රොඩක්ට්ස් දාලා උයලා විජේ පපඩම එක කෑවොත්.
1: ඉතින් WP ලාංඡනයේ බලලම අපි ගන්න කියලා කියන්නේ ඒකයි. ඒ රහ මුළු රටක් විතරක් නෙමෙයි ලෝකයක් දන්න රහ. ඉතින් අපි මේ කිව්වේ විජේ පපඩම් ගැන. විජේ නිෂ්පාදන ගොඩක් තියෙනවා.
2: ගොඩක් තියෙනවා.
1: ළගම කඩේට ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ.
2: පොඩ්ඩක් මේ වටපිට බලන්න. එතකොට ඔයාට බලන්න පුළුවන් වෙයි. ඒත් එක මතක් කරන්න ඕනි සින්දු අහන්න කලින් මෙල්වා ස්ටීල් නුත් තියෙනවා.
1: මෙල්වා ස්ටීල් හැමදාම අපිත් එක්ක ඉන්නවා. මොකද ටවුමක ශක්තිය කියලා කියන්නේ අනිවාර්ය සාධකයක්. ටවුමක් දියුණු වෙද්දි, මේ සංවර්ධනය වෙද්දි ඔය මහා අහස සූරණ ගොඩනැගිලි හැදෙනවනේ. ඒවයි ශක්තිය කියලා කියන්නේ, මෙල්වා ශක්තිය. අපි දැන් අපි මේ පෝච්චිටිය ගැන කතා කරන්නේ, අලුත්ම මේ ප්‍රයිම් ගෲප් එකේ වැඩි ගැන. ඒකත් මෙල්වාම තමයි. මෙල්වා ශක්තියත් එක්ක තමයි ඉදිවෙන්නේ. ඉතින් මෙල්වා කියලා කියන්නේ ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති රසකට තමන්ගේ ශක්තිය දුන්නෝ නිෂ්පාදනයක්, දේශීය නිෂ්පාදනයක්. ඉතින් ඔන්න වටත් පුළුවන්කම තියෙනවා, ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ශක්තිමත් විදි කරගන්න නම් මෙල්වා ස්ටීල් ගැන විශ්වාසය තියන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Udaya 8 Minadi 46 ay dan
4: ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න. 0777 76 76 10.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: Crime Kalora. අභිමානවත් කළුතරින් swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Crime Kalora. අලුත්වෙන කළුතරින් අපේ මානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කළුරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
8: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
9: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
7: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
10: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
11: යහතුන වඩන අපේ රස විජේ.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
13: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
14: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
13: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
14: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
13: 1, 2, 3, let's go. විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
14: 0-711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show.
15: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 0-77-406-43-97.
16: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
17: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
18: මාරයිනේ
17: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
18: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
19: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
20: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
21: එහෙයි
20: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
21: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
20: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
22: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
23: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූලයේ සමාගමකි.
24: ඒවා පිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
25: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගත පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
26: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
27: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
28: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
29: ඔව් මන් දන්නවා. TravelNet.
28: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363-0776-716-3672.
30: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ.
2: Algo

0: උදේ 8 විනාඩි 54යි ඇල්ගොටෝමේ වෙලාව. අචි මං කලින් පැය කිව්වනේ කීල් සේමාව බිට්‍රේ කරා කියලා කිව්වේ.
1: මොකද වෙලා තියෙන්නේ? සිද්ධිය.
0: මොකද දන්නවද?
1: මොකද මේ මහා පාවාදීම?
0: ඔව්. මොකද දන්නවද?
1: මොකද?
0: රාක්ක වෙනස් කළා. මං ඊයේ ගිහිල්ලා අලුත් තැනකට ගියා වගේ උඩබිම බල බල කැරකි කැරකි හිටියා ගොඩක් වෙලා ගියා බඩු ගන්න. මොකද ඒගොල්ලා තියෙන රැක්ස් ටික තව පිළිවෙල කරලා අත්‍යවශ්‍යම කියනවා නේද?
1: ඕගනයිස් කරලා නේ.
0: ඕගනයිස් කරලා ලස්සන කරලා තව ඇතුලේ ඉඩ තව වැඩි කරලා මේ යුනයිටි ටීම් අමාර මේ ගෙදර වගේ නේ අතනින් මේ ටික ගත්තා මෙතන මේ ටික ගත්තා එහෙම හිටියේ.
1: ප්‍රෝග්‍රෑම් වෙලා නේ තියෙනවා.
0: ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ඊයේ රීසෙට් වුණා. ඔක තමයි මගේ බිට් රේයල් එක කොහොම හරි කීල්ස් එකට ගියා ඉතින් ඒත්.
1: ඉතින් ඔව් ඒක තමයි මේ කීල්ස් එකට ගියාට පස්සේ ඔයාට කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් ප්‍රොඩක්ට්ස් 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා දැන් මිලදී ගන්න. විවිධ රේන්ජස් වලට අයිති ප්‍රොඩක්ට්ස් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මම හිතන්නේ ඔය තැන් ටික වෙනස් කරන්නත් ඇත්තේ. මොකද අලුතෙන් අලුත් දේවල් ඇවිල්ලා තියෙන හින්දා එතකොට පොඩ ඉඩ කඩ යනවනේ. සහ අපිට ආරංචි කීල්ස් ප්‍රොඩක්ට්ස් වලට ෆින්ස් ඒ කියන්නේ කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් එන ප්‍රොඩක්ට්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඒ නිසාත් ඉතින් ඒ පැත්ත පොඩ්ඩක් කලෙලි කරලා ඒ පැත්තට පොඩි වැඩි ඉඩක් දීලා ඒව අදලා ගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන කීල්ස් එකට යන්න. ඒ ලකීල්ස් ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරලා බලන්න. සාමාන්‍ය ප්‍රොඩක්ට් එකකට වඩා වෙළඳ පොලේ තියෙන 10% මිල අඩු වීමක් එක්ක තමයි ඔයාට කීල්ස් නිෂ්පාදන ට්‍රයි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ.
0: රයිට්. ඒ වගේම තමයි ඔයාට හියරින් ඇන්ජල් කෙනෙක් වෙන්න පුළුවන් දැන්. ඔයාගේ ගෙදර හරි ඔයාගේ හා ගෙදර හරි ඔයා දන්න හරි කවුරුම හරි වැඩි හිටියෙක් ඉන්නවා නම් අවුරුදු 50ට වැඩි එකන් යන විෂන් කියා හියරින් සොලූෂන්ස් ශාඛාවකට දැන් ලංකාව වටේම තියෙනවා ශාඛා 36ක් විතර. ඉතින් එකන් ගිහිල්ලා එයාලට නොමිලේම hearing test එකක් කරගන්න දැන් chance එකක් තියෙනවා. ඒ වගේම තමයි එක්කන් යන ඔයාටත් EV bike එකක් දෙනන්නත් chance එකක් තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ ඔයාගේ ආදරණීය වැඩිහිටියන් එක්කගෙන ගියාට පස්සේ ඒ හැම vision care hearing solution ශාඛාවකම තියෙන ලස්සන backdrop එකක්. හරිද? Angel wings තියෙන backdrop එකක්. ඒක background එකේ තියලා ඔයාට පුළුවන් selfies ගන්න, photos ගන්න. ඒ photo අරගෙන ඔයාට පුළුවන් upload කරන්න. ඔයාගේ Facebook account එකේ වෙන්න පුළුවන්, Instagram account එකේ වෙන්න පුළුවන් ඕන තැනක. ඊට පස්සේ ඔයා tag කරන්න vision care hearing solution එයාලගේ official page එක. එතකොට ඔයාට පුළුවන් EV bike එකක් දිනා ගන්න.
0: හැබැයි
1: වැදගත්ම දේ තමයි මේක අවුරුදු 50ට වැඩි අපේ ආදරණීය වැඩිහිටියන්ට නොමිලේම කරන hearing test එකක්. ඒකින් ද ඒගොල්ලන් එක්කගෙන යන්න අමතක කරන්න එපා.
0: අමතක කරන්න එපා. අපි ඊළඟ පැයෙන් හම්බෙමු. එතකන් ඔගොල්ලෝ මේ සින්දු අහන්න.

0: What, Chunka?
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, යමේන හැම තැන anytime set වෙන flavor delikiri පදමක්. වෙලයිනේ ගැන දැනුවත්. වසකල කිරි, fun එක පිරි, එල කිරි කිරි.
3: වේලාව දේ නාමයයි දැන්.

0: பேய் ரட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose me pay ratatata pain pay අලුත්වන අලුත් pay විපස්සමා
4: අයිබෝන් මේ pay ratatata සමගින් මම බහෂිනී අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේදී පිස්තෝලවියක් සහායම පතරම් දෙකක් සමග සැකකරුවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ පොලිස් තහනියට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එම පිස්තෝල ගිනිඅවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලීගුඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරුගේ නිවසේ සංගවා තිබූ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 11ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. Milagnet News පෙරවරු 10ට.
0: Net News මේ පැය රටතට.
5: දෙයින් නෙන පහන් දල්වන සදාම් සිටිවිල්ල.
6: තමාට සරණ තමාම පමනේ. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම. තමාගේ සිත සාදා ගැනීමනි.
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399

0: උදේ 9යි විනාඩි 8යි අල්ගටව් මේ වෙලාව. දැන් ඇති.
1: නෝ.
0: දැන් අපි ඇවිල්ලා ඉන්නේ
1: අන්තිම පැයට.
0: අන්තිම පැයට.
2: අන්තිම පැයට.
0: නෝ.
1: දැන් මේ අපි බලන් හිටියනේ මේ යුද්ධ ඉවර වෙයි කියලා. ඇත්තටම අපිට ටිකක් දවස් ඇද්දි දැන් එච්චර ඉරානේ ගැන එහෙම ලොකු මේකක් නැහැ නේද?
0: කවුරුත් කතා කරන්නේ.
2: බලන්න ඉරානේ කියලා ඉරානේ.
3: ඒ මොකද්ද?
0: ඇයි හොමුස්?
2: මතකයි වගේ පොඩි මතකයක් තියෙනවා.
0: එහෙම හීනෙන් වගේ මතකයිද දෙන්නා?
2: අඳුන් සාප්පුවන්නේ. අලුත් අඳුන්
0: සාප්පුවක්. ඔව් ඔව් අර අර හන්දිය දාලා තියෙනවා.
2: ආ ඒක තමයි.
1: මේ දැන් ඔය මේ පෙබරවාරි 28 නේ ඉස්ලාම් ප්‍රහාරය එල්ල කරේ. එදා ඉදන් අපි සෑහෙන දේවල් ගැන කතා කරානේ නිවුස් වල කතා කරා. YouTube වල දැක්කා ඉරානේ මොකද ලෝකෙට ඉස්සරහට වෙන්නේ දැන් හෝමූස් වැහෙනවා
0: අරිනවා වැහෙනවා
1: අපි කිව්වා අපිටත් බැන්නා ඔන්න වගේ ඉතින් කට්ටියගේ ලොකුවට ගියානේ කතා බහ දැන් ටික කාලයක් ඇද්දි අපිට මතකනේ අපි දන්නෙත් නෑ මේ වෙනකොට තාම ඉරානේ යුද්ධයක් තියෙනවද තාම ඉරානේට මේ ප්‍රහාර එල්ල වෙනවද ඊශ්‍රායලේ ඇත්තට දැන් සාම සාකච්ඡා දයන්නේ නැත්තම් දැන් සටන් විරාමයක් දයන්නේ මේ මොකුත් අපි තාම දන්නේ නෑනේ තාම හෝ දැන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න හෝමූස් මේ මොහොතේ විවෘතයිද නැද්ද ඔයා දන්නවද?
2: ආ උනේ.
0: විවෘතයිද නැද්ද ඇත්තටම?
2: හරි මේ ඔයා අපෙන් අහන්නේ ට්‍රම්ප් දන්නවද?
1: ට්‍රම්ප් දන්නේ. එයා දන්නේ.
2: එයා දන්නේ නැහැ නේ විවෘතද නැද්ද කියලා.
0: නෑ ඉතින් යාළත් මේ අමතක වෙලා. ඒක ගැන පොඩක් හොයන්නේ ඊයේ පෙරේද හැබැයි මම කර කියලා තිබ්බ ඩීල් එකක් ගැන. මේ අර මන්දයි දී.
1: නෑ එහෙම තමයි සාරේ. ඒ කියන්නේ දැන් ඔය අපි දන්නවා ඇෆ්ගනිස්තාන් යුද්ධ. ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරපු වෙලාවේ මේ මොහොතේ අපි ඒක ගැන සෑහෙන්න කතා කරා. ඊට පස්සේ කුවේට් ආක්‍රමණය වෙද්දී මේ මොහොතේ අපි සෑහෙන්න ඒ ගැන කතා කරා. ඊට පස්සේ අපි ඉරාකේ ආක්‍රමණය කරා. මේ මොහොතේ ගැන සෑහෙන්න කතා කරා.
2: ඒ යුක්‍රේනයේ රුසියාවේ යුද්ධයක් තියෙනවා කියලා මම හිතන්නේ දෙගොල්ලන්ටමවත්
1: මතක
0: නැහැ. ඉතින් මේ ඉඳලා හිටලා මාසයකට සැරයක් විතර බෝම්බයක් අතාරිනවා. අපිට මතක් වෙන එකක් තියෙනවා කියලා. ගිය සතියේද කොහෙද යුක්‍රේන් වල මේ මොනාද එකට කැපිටල් එකට
1: කිව්වගනොරට
0: දාලා තිබ්බා බෝම්බයක්.
1: ඔව් අපි දැක්කා. මේ ඉතින් මේ ඒක තමයි. ඒ කියන්නේ මේ ලෝකේ සමහර තත්ත්වයන් සහ ඒ තත්ත්වයන් තුලින් ඇතිවන අපි කියනවනේ අර වක්‍රව සිද්ධ වෙන දේවල් දැන් අපිට සිද්ධ වෙලා තියෙන එකනේ ඉම්පැක්ට් එක බලපෑම. ඒ බලපෑම් වලට අපි කාලයත් එක්ක හුරු වෙනවා.
0: ඔව්.
1: දැන් මුල් කාලේ අපිට බය වුණා. දැන් මොස් වැහුවාම අපි මොකද වෙන්නේ? කොහෙන්ද තෙල් එන්නේ? කොහෙන්ද පොහොර ටික එන්නේ? ওই වගේ ප්‍රශ්න. ඊට පස්සේ ඩොලර් එක මෙච්චර වෙයි. දැන් ඩොලර් එකත් එහෙ මෙහෙ වෙනවා.
0: කවුරුත් කතා කරන්නේ.
1: කාලකට එක මේ රුපියල තමයි මේ මේ මොහොතේ ආසියානු කලාපයේ තියෙන ශක්තිමත් බවින් අඩුම
2: අඩුම එක වෙනවා
1: අඩුම ඔව් වීකස්ම කරන්සි එක වෙනවා ආයි ඊළඟ දවසින් ඉදර ඒක ශක්තිමත් එක වෙනවා හැබැයි කවුරුත්
2: ඒක අද ඩොලර් එක 323යි
0: ඔව්
2: එතකොට දවස් ගිය සිකුරාදා 354ට ගියා දැන් මම හිතන්නේ අද බ්ලූම්බර්ග් එක කියන්න ඉඩ තියෙනවා වඩාත් ශක්තිමත් ආසියාවේ වඩාත්ම ශක්තිමත් මුදල මේ රුපියල් අලුතින් රටක් හැටියට ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ
1: ආඩම්බර වෙන්න ඕනේ
2: ඔව් 323 කියලා කියන්නේ බෑක් ටු නෝමල් ඔව් මේ ඉතයික්මනින් වෙමින් ඉන්නවා ඉතින් IMF එකේ කතන්දරයි තව මම හිතන්නේ මේ රජය ගත්ත ඇතම් ක්‍රියාමාර්ගත් ඉතින් රටට ඩොලර් පිටට යන්න බැරි වෙන්න ගේට්ටු වැව්වම ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් උනේ නැත්තම් ඒක විමතියක්
1: ඔව් ඉතින් එහෙම ගේට්ටු වහලා ඒව තර කරගන්න වෙනවා මොකද ලෝකයේ තත්ත්වය සාර අපි දැන් කියවනේ වට මතකද කියලාවත් වෙනස් වෙලා නැහැ මේ මොහොතේ මීට සුළු වේලාවකට කලිනුත් ඉරානයේ බන්දර් අබ්බාස් වරායන් වෙත ප්‍රහාර එල්ල කරා ඇමරිකානු සහ ඊශ්‍රායලයේ කාබද්ද ප්‍රහාර එල්ල කරා ඉතින් සටන් විරාමයේ සම්බන්ධව තාමත් ලෝකයේ ඉන්නේ අර වැට උඩ මොනවා වේද කියලා දන්නේ
0: අර එක්ස්ටෙන්ෂන් එක දිගටම යනවා
1: දිගටම යනවා ඒක අපි මෙච්චරක් ඩික් කරනවා මෙච්චරක් ඩික් කරනවා කියලා ට්‍රුත් වල මැසේජ් දදා ට්‍රම්ප් එක අරගෙන යනවා හෝමුස් මේ මොහොතේත් සම්පූර්ණයෙන්ම IRGC එක යටතේ තියෙන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය යටතේ කිසිම ආකාරයකින් ඒකලංගේ අවසරයකින් තොරව මීට කලින් තිබ්බ විදිහට ගමනාගමන කටයුතු වෙළඳාම් කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයේ තත්ත්වය අර පෙබරවාරි 28 වෙනිදා ආරම්භ වෙච්ච තැනම තමයි තාමත් තියෙන්නේ. ඒක ඉදිරි දවස්වලදී පැය කිහිපෙදී සමහර විට ඊට වඩා අන්ත තැනකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමයෙන් යහපත් වෙන්නත් පුළුවන්. මොකද මේ ලෝක බලවතුන්ගේ මේ ගනුදෙනු තීන්දු තීරණ එක තමයි ඒක බැදිලා තියෙන්නේ. ඉතින් ඉස්ලාමාබාද් වල සාම සාකච්ඡා පවත්වන්න තවමත් උත්සාහ කරනවා. ඉතින් ඉරානය පැත්තෙන් තාම ඒකට ලොකු කැමැත්තක් දක්වලා නැහැ. ඇමරිකාව අරගෙන යන යෝජනාවට ඉරානය කැමති වෙන්නේත් නැහැ. ඉතින් මේ යුදමේ තත්ත්වය තාමත් එහෙමයි. මොකද එහෙම කියන්නේ තුනේ සමහර අය පොඩ්ඩක් නිකන් ඒක අමතක වෙලා වගේ.
0: ඒ
1: කියන්නේ අපි අර ඒ ඊට පස්සේ ආපු විදිහට දැන් හැඩ ගැහිලා
0: ඉන්නවා. රුපියල ගණන් වලට අතහැර
1: ගිහලා ඉන්නේ.
0: කවුරුත් කම්ප්ලේන් කරන්නේ නැහැ.
1: ඔව්.
0: ඒ වුණාට ඉතින් යුද්ධ තාම යනවා.
1: යුද්ධ තාම යනවා.
0: රුසියා යුක්‍රේන් යුද්ධය යනවා.
1: යුද්ධ තාම යනවා. දැන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ.
0: වැඩි කාලයක්.
1: ඉතින් එහෙම තමයි. ලෝකේ ආරම්භ කරපු යුද්ධ එහෙම සාර ලේසියෙන් අවසන් කරන්න බැරුව ගියා. අපි ඒක තමයි කියන්නේ යුද්ධයට වඩා සාමය කියන එක කොච්චරනම් වටිනවද කියලා අපි ඒ වෙනුවෙන් සෑහෙන්න කතා කරලා ඇති හඬ නගලා ඇති. දැන් පහුගිය දවස් කිහිපේ අපි සැමරුවානේ අපිත් මේ නිදහස් වීම ගැන ඒ නිදහස ගැනත් අපි ඇහුවනේ වගේ ඒක හරි විදිහේ නිදහසක්ද ඒක හරි විදිහට ලැබිලාද ලොකු කතා බහ තියෙනවා යුද්ධ ඇති කරන්න ආරම්භ කරන්න හරි ලේසි ඒව පවත්වාගෙන යන්නත් හරි ලේසි ගහන්න විතරනේ තියෙන්නේ හැබැයි ඒව නිමාවටපත් කරන්න එහෙම ලේසි වෙන්නේ නැහැ තාමත් ලෝකයේ මේ ඇති වෙච්ච තත්වයන් වල විපාක විදිනවා ඒක අපේ කුස්සියටත් දැනෙනවා අපේ බඩටත් දැනෙනවා අපේ පර්ස් එකටත් දැනෙනවා ඒකින්ද වා කරගෙන යන වැඩ ටික ඔය මූල්‍යමය කටයුතු ටික පරිස්සමෙන් කරන්න කල්පනාවෙන් කරන්න හරි තැන්වල ආයෝජනය කරන්න හරි විදියට ආයෝජනය කරන්න හරි විදියට වියදම් කරන්න ඊවසෝ ඒ ජොබ් එහෙම කට්ටිය හොයනවනම් ඒවා හොයාගන්න ස්කිල් එකට ගැලපෙන විදිහට එහෙම බලාගෙන ඉන්න එපා මොකද අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ ලෝකය මොන වගේ තැනකට යයිද කියලා
0: හරියටම හරියටි දැන් ওই ක්‍රයිසිස් එකක් ආවහම ගොඩක් කලබල වෙන්නේ හරියට ප්ලෑන් කරපු නැති කට්ටිය.
1: නැති කට්ටිය.
0: හරි තැන්වල සල්ලි දාලා තියෙනවා නම් ගොඩක් කට්ටිය කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නා ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ඒ වගේ හරි තැනක් තමයි LB කියලා කියන්නේ. දැන් ඔයාට පුදුම හතක් අරගෙන ආවිල්ලා තියෙනවා.
1: ඔව්. ඔයාට 107 පොලි අනුපාතයට දැන් පුළුවන්කම තියෙනවා සේවින account එකක් පටන් ගන්න. අපි මේ කියන්නේ LB finance ලගේ LB premier saving account එක ගැන. ඩොකියුමන්ට් පොඩි ප්‍රමාණයක් ඕනවන්නේ. හරිම පහසුවෙන් ඔයාට මේක පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි LB sim map එකෙන් ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාට මේ සේවින් account එක through ඔයාගේ තියෙනවනේ ගනුදෙනු ඒ ඕන දෙයක් manage කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක හරිම පහසුයි ඊට පස්සේ අපි කලින් කිව්වනේ document අඩු ප්‍රමාණයකින් මේ account එක පටන් ගන්න පුළුවන් කියලා පැය භාගයක් යන්නෙත් නැහැ account එක පටන් ගන්න පුළුවන් විශේෂත්වය තමයි අර පුදුම හත ඒ කියන්නේ මෙච්චර කාලයකට ලංකාවේ ඉතුරු කිරීමේ ගිණුමකට හම්බුනේ නැති විදිහේ ඉහළ පොලි අනුපාතයක් වට හම්බෙනවා ඒ යගේ 7%ක් ඒක නිසා අපි කිව්වනේ මේ වෙලාවේ ආයෝජනය කරද්දි ඉතුරු කරද්දි ඒ හැම වෙලාවකම ඔයා ඉතුරු කරන දේ අර ඩබල් ට්‍රිබල් වෙන තැනක ඉතුරු කරන්න ඕන ආයෝජනය කරන්න ඕන මොකද රුපියල් උනත් කියන්න බෑ එමේ වෙනවනේ ඊට ගමන් ඒකෙන්ද ඔයා අතේ තියන් සාක්කුවේ දාන් ඉන්න එපා
0: ඉන්න එපා ඔව් ගිහිල්ලා දාන්න LB එකේ මොකද ඔයා අපිට කවදා හරි
1: thank කරයි නේ thank කරයි අය මේ මේ බලන්න ඉතින් අචීලා කියපු දේවල් අහපු නිසානේ අපි අද මෙහෙම ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒ වගේ වෙලාවක ඉතින් මතක් කරගෙන ඉන්න බා කීයක් හරි පොඩ්ඩ එහෙම ප්‍රශ්නයක් නැහැ
0: ඔව් සල්ලිකුවට එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ වගේ එහෙම සල්ලි ඉතුරු කරගෙන යන්න ඕන තව දණක් තියෙනවා අපිට අර මේ හොඳ වෙලාවට මේ කැල්ගෝ ටවුන් එකේ කිව්වේ වගේ ඒවා හිතෙන දෙයක් තමයි තව කසාගල සුපර් මාකට් එකට ගියාම
1: ඔව්
0: වාඩ හම්බෙන ප්‍රතිලාභ ටික
1: ඔව් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න කියලා අපි වාට මතක් කරනවා ඉතින් අර ඉතුරු කරනවා ආයෝජනය කරනවා වගේම තමයි ඔයා පරිභෝජනය කරන දේවල් කොහොම කල්පනාවෙන් කරන්න ඕන හරි විදියට තෝරාගෙන බේරගෙන කරන්න ඕන ඉතින් කසගල ග්‍රීන් සුපර් මාකට් මේ වෙනකොට ලංකාවේ දැන් 6ක තියෙනවා අපි කලින් කිව්වා අඩු වෙලා තියෙනවා කියලා ඊට පස්සේ මාතලේ තියෙනවා කිව්වා අතුරුගිරියේ තියෙනවා කිව්වා දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා කෙලින්ම ගණේ මුල්ලට ගම්පලට වගේම නාරම්මලට ඉතින් මේ තැන් 6න් ඕනම තැනකට ගිහිල්ලා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන් ඔයා බලාපොරොත්තු වෙන විදියට නියම ප්‍රමිතියේ අත්‍යවශ්‍ය භාණ්ඩ grocery items අඩුම මිලට ගන්න පුළුවන්.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේනම් මේ විනාඩි 20යි දැන්.
4: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 අමතන්න.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 0112 437 1250.
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
11: Kills within the known Nishpathan Sandha Atomamilak. Gova Gram Sia and Rupel Dase. Anna Sigiriya and Rupel Desi Hattavai. Iso Madhyam Pramani Gram Siak and Rupel Ikasi Asunavai. Kills Nam Bavai Atomamilai.
12: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
13: සින්දරෙල්ලාව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.

0: G'day, mate. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයියක්වත් ඇදුනද
1: මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
3: කීල්ස් කෙන් කාටකට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Non-stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye
8: emi alagende
5: radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
6: NetFM DJ Night Face to Face Attack Show Attack Show
5: 1, 2, 3, let's go! Vilanga DJ Star Venna Kamathi Nam Oya DJ Play Karana Pahadili Video Dan Mapita WhatsApp Karana
6: Binduai 711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ

0: උදේ 9යි විනාඩි 29යි යල්ගට අවම වෙලාව.
1: හරි.
0: අචි.
1: ඔව් කියන්න.
0: සෙනසුරාදා වෙසක්.
1: සෙනසුරාදා වෙසක්. වෙසක් නිසා මේ පාර අපි වාව එක්කගෙන යනවා කොහෙටද?
0: කූරගලට.
1: කූරගලට එක්කගෙන යනවා. ඉතින් ඒ ගැන මතක් කරන්න ඕන මීට කලිනුත් ඔය අපිත් එක්ක ගියා.
0: ඔව්.
1: ඉතින් ඒ විදිහටම ඔන්න මේ පාරත් අපි යනවා විශේෂයෙන්ම මතක් කරන්න ඕන පොයේ දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව උදැසන 6 ඉඳලා අලුයම 6 ඉඳලා සිද්ධ වෙනවා කූරගල පුදබිමේ සිට සජීවීව ඔයාට අහන්නත් පුළුවන් FM 94.8 95 වගේම අපිත් එක්ක ගිහිල්ලා සහභාගී වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් පූජනීය මාතර මහින්ද හාමුදුරුවෝ, ඊට පස්සේ වල්පොළ ගෞතම හාමුදුරුවෝ, කුටිකොළ මේ පේමාලංකාර හාමුදුරුවෝ, පූජ්‍යපාද මොළමුරේ සුජාත හාමුදුරුවෝ, පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ, පූජ්‍යපාද මහබුලන්කොළමේ කුරගුණරතන හාමුදුරුවෝ, මේ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් පොය දවසේ වගේ මීට පහු වෙනද තියෙන ධර්මදේශනා කටයුතු වලට සහභාගී වෙනවා. ඒ වගේම තමයි මේ කියන්න ඕන දෙයක් තියෙනවා, පොය දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකන් ලෞතුරු අරණ සන රාමර රාත්‍රී ධර්ම දේශනාවත් පැවැත්වෙනවා. ඉතින් මේ හැම දෙම මේ වෙසක් පොය දවසේ තමයි තියෙන්නේ. කූරගල පුදමින් පරිශ්‍රය කේන්ද්‍ර කරගෙන ඒ වගේමයි නේත්‍රාලෝක වෙසක් කලාපයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකටත් සහභාගී වෙන්න පුළුවන් ඔයාට. ඒ වගේම තමයි කූරගල සුගන්ධ කුඩියේ මේ වැඩ විසින ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ බුද්ධ පූජා පවත්වන්න. ඒ වෙනුනොත් ඔයාට වාගේ දායකත්වය දෙන්න පුළුවන්. කතා කරන්න මේ නම්බර් එකෙන් රංජිත් 0777 66 76 කියන නම්බකින් ඔයාට පුළුවන් රංජිත් මහත්මයාට කතා කරලා ඒ බුද්ධ පූජා කටයුතු පවත්වන්න අවශ්‍ය කරන ඒ පිළිවෙත් තියෙනවා නම් ඒ දේවල් වලට කොහොමද සහභාගී වෙන්නේ, ඒ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් මේ හැම දෙම නේත්‍රාලෝක වෙසක් කලාපය ගැන කිව්වා අපි. වෙසක් පහන් කූඩු, ඊට පස්සේ තොරන්, මේ හැම දෙම ආවෙනෙන් සූදානම් කරලා තියෙනවා. මෙවර වෙසක් පොයට එනං අපිත් එක්කවත් යන්
0: කූරගල. හරි. දැන් අසි අපි අර උදේ කතාවක් කිව්වේ CJP නේද?
1: ඔව්.
0: කොක්‍රෝචස්
1: ලගේ ජනතා පාටි.
0: ඔව්, ජනතා පාටි.
1: මට
0: ෂුවර් මේ ඔව් කියනසි මොකක්ද
1: කියනවා කියන වාට දැන් ෂුවර් කිව්වනේ ෂුවර් කතාව කියලා ඊට පස්සෙ අනිත් එකට.
0: නෑ නෑ, මට ෂුවර් ලංකාවේ එහෙම පාටි එකක් හැදෙන්නේ නෑ. සදාහරිතල වගේ ආයතන තියෙනකන්.
1: තියෙනකන්. ඔව්. ඉතින් රටක විරකියාව නැති කරනවා කියන එකට අපි දන්නවා හැම වෙලේම රජයකට තනියම විසඳුම් හොයන්න බෑ. ඒකට පුද්ගලිකාංශයේ සහයෝගය ඕන. ඉතින් ඒ විදිහට රැකියා අවස්ථා ජනිත කරන. අන්න එහෙම අපි වචන කියන්නේ. Employment opportunities දෙන අයට තමයි අපි කියන්නේ නියම ව්‍යවසායකයෝ කියලා.
0: Right.
1: ඒකට තමයි නියම businessman ලා වෙන්නේ. රැකියා දහස් ගණන් උත්පාදනය කරපු ව්‍යවසායකයෝ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ වගේම ආයතනයක් තමයි අපි මේ කියන සදාහරිත plantation කියලා කියන්නේ. දැන් ඔයාට කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකම් ලොකු range එක තනතුරු සංඛ්‍යාවකට ආයතුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ සහකාර සාමාන්‍ය අධිකාරී කියන්නේ යන්න පුළුවන් top level එකක්නේ. අන්න එතනටත් ඔයාට qualification තියෙනවා නම්, skills තියෙනවා නම්, අවශ්‍ය අධ්‍යාපනික පසුබිම තියෙනවා නම්, experience තියෙනවා නම් apply කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, අර අපි කියපු හැම post එකකටම ශේෂ්ත්‍රයේ ඉහළම වැටුප් දිරි දීමනාවන්, කොමිස්, අතිකාල දීමනා, bonus, ඊට පස්සේ විදේශ සංචාර, ඒ වගේම අපි කියව scholarship, ශිෂ්‍යත්ව, මේ වගේ ගොඩක් දේවල් ඔයාට හම්බ වෙනවා. ඉතින් දැන් විශ්වවිද්‍යාලවල මේ වෙනකොට අධ්‍යාපනය ලැබන අයටත් ඔන්න part time ගිහිල්ලත් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. Full time වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උපාධි ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙනකොටත් කරන රැකියාව ගැන ඔයාට තෘප්තිමත් නැත්නම් ඊට වඩා හොඳ දෙයක් මට කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැතෝ ඔයාටත් පුළුවන්කම තියෙනවා ඒකට ගිහිල්ලා අයදුම් කරන්න. ඉතින් මේ chance එක නැති කරගන්න එපා. නම්බර් එක කියන්න, මේ නම්බර් එකට පුළුවන් ඔයාගේ CV එකක් යවන්න. නැත්නම් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මේ text message එකක් දාලා.
0: Okay.
1: 076-441-1648 076-441-1648 කියන නම්බර එක.
0: Right.
1: එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් ලිපිනයටත් ඔයාට පුළුවන් ඊමේල් එකක් යවන්න.
0: Right. Okay. ඒක නිසා job එකක් නැහැ. මම මොකද දැන් කරන්නේ? කීකී හිත හිත worry වෙවි ඉන්න එපා. අපි හැමදාම කියනවා වගේ එක WhatsApp කරන්න, එක ඊමේල් කරන්න වගේ CV එක අනිවාර්යෙන්.
1: ඔව්.
0: ඔයාලට හරියනවා.
1: හරියනවා. අපිනේ කියන්නේ.
0: අපිනේ කියන්නේ.
1: ඒ කියන්නේ එහෙම මේ දැන් සාමාන්‍යයෙන් ඔය CV එකක් එහෙම කොල්ලෙක් කෙල්ලෙක් වුණාම හදාගෙන තියාගන්න ඕන.
0: අනිවාර්යෙන්ම.
1: portfolio එකක් එහෙම නේ, ඔයා කරපු වැඩ, ඔයාගේ experience, campus එකේ කරපුවා, එළියට ඇවිල්ලා කරපුවා, ඒව ඔක්කොම එක හදාගෙන ඒවා තියාගන්න. මේ වගේ opportunities ආවම දාලා බලන්න. සමහර වෙලාවට සාරා interview එකට යනවා කියන එකම ඔයාට ගොඩාක් දේවල් උගන්නන්න තැනක් වෙනවා.
0: ලොකු එක්ස්පීරියන්ස් එකක්.
1: ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඒක හින්දා මේ දේවල් try කරලා බලන්න. ඉතින් ඒකයි අපි මේ වගේ දැන් ගැන ඔයාට මතක් කරන්නේ. හැම වෙලෙම අර එකම තැනක එකම සීමාවක දේවල් හොයන්න එපා. එතනින් එහා පොළුල් සීමාවක් තියෙනවා. ඒ සීමාවේ තියෙන හොඳ හොඳ දේවල් ඔයාට මිස් වෙන්න පුළුවන්. ඔයාගේ ફોකස් එක අර එකම තැනකට ෆ්‍රේම් වුණාම.
0: Right.
1: ඒක හින්දා අපි අර කිව්වා විදිහටම සාධාරණ ප්ලාන්ටේෂන් එක ඔයාගේ වෘත්තීය ජීවිතය එළිය කරගන්න මේ අවස්ථාව try කරලා බලන්න.
0: Right. ඒ වගේම තමයි අචි මේ වෘත්තීන් ගැන කතා කරාම
1: professions
0: ගැන කතා කරාම අපි වැඩි කතා කරන්නේ welding ශිල්පියෝ ගැන.
1: ඔව්.
0: හැබැයි ඒක ලොකු skill එකක්.
1: අනිවාර්යයෙන්. මේ කියන්නේ ලෝකයේ මේ වෙනකොට තියෙන දැවැන්තම ඉන්ඩස්ට්‍රි එකක් තමයි සාරා construction කියලා කියන්නේ. ඉදිකිරීම ශාස්ත්‍රය කියලා කියන්නේ. ඒ ශාස්ත්‍රයේ තියෙන අත්‍යවශ්‍ය වෘත්තියක් තමයි ඔය පෑස්සොම් ශිල්පීන් කියලා කියන්නේ.
0: Right.
1: welding කරන වැඩ මේ බලන් ඉන්නා වගේ ගිහිල්ලා කූර තිබ්බම ඇලවෙන්නේ
0: නැහැ. ඇලවෙන්නේ නැහැ. ඔව්.
1: මම කටි හිතන් ඉන්නේ මලවන්න පුළුවන්
0: කියලා. ඔව්.
1: එහෙම වෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඒ වගේම තමයි දැන් මේ විදියට profession එකක් කරද්දී ඒ professionals ලා භාවිතා කරන brands තියෙනවා. ඒගොල්ලෝ තෝරගන්නේ මේ brand එක විතරයි. මොකද ඒගොල්ලෝ දන්නවා නියම ජාත්‍යන්තර ප්‍රමිතිය.
0: ඊට
1: පස්සේ SLS සහතික. ඊට පස්සේ නිවැරදි සම්මත මිනුම්. මේ හැම දෙයක්ම එන්නේ අර branded දේවල් විතරයි කියලා. ඉතින් ලංකාවේ පෑසුම් ශිල්පීන්ගේ අංක එකේ තේරීමක් තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඔයාගෙත් ඉදිකිරීම කරනවා නම් නැත්නම් ඔයාගෙත් මොන හරි හිතන්නේ ඔය ගෙදර නෙමෙයි ව්‍යාපාරික ස්ථානයක් හරි පෑසුම් කටයුතු කරනවා නම් ඔයාටත් අපි මතක් කරනවා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම භාවිතා කරන්න කියලා. මොකද SLS සහතිකයත් එක්කෙන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Lankamba BYD Pradarshana Karayata Pivisa Rajya Sevaka Obe BYD Vahanaya Adama Wen Karawa Ganna Wedi Vistara Sadaha 0112 125 125 Madanna
2: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
4: ඇයි සුගර් කියලා මූණෙන්නකන? සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ

0: වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10 BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ගල්වා. කරාපරින් කියලා මට එහෙම ආතතයක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
4: කතා කරන්න 0777 300 940.

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: කවදත් අලුත් තාරෙත් නෙත්
3: තොසෙත්
4: FM අනුපහ FM 94.8 net FM

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 9:46යි දැන්.
4: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Hey, don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
6: අංගා ගලේනේ. ඉන්නා කුමරියේ.
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බෑක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 17 WhatsApp කරන්න.
9: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානීය 23 වන වසර මෙසේ සමරමු.
10: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
12: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
13: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
15: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
16: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
15: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
16: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
15: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
16: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රියේ 10 සිට Net FM ඔස්සේ සජීවීව.
15: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankara eka
6: Lankama BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01212125125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලූරා, අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: සදා හරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
1: FM Algo

0: උදේනාමේ විනාඩි 52යි අල්ගොටාම වෙලාව
1: හරිනවා
0: යනවායි වෙලාව මාරික්මන්ට යනවා
1: සනික්මන්ට යනවා නේ හතේ ඉඳන් 10 වෙනකම් පැය තුන
0: ඒකනේ
1: එහෙම තමයි
2: පිටුම් දෙනවා කට්ටිය අපිට මැසේජ් කරන්න ගානේ දන්න ඇල්ගොටවුන් දවල් 12 වෙනකන් තියන්න
1: කියන්නේ අන්න එතකොට ප්‍රශ්නයක්
0: ඒතර ප්‍රශ්නයක් මම නම් ඉන්නේ 10ට යනවා
1: හරි ඉතින් යන්න කලින් ඔයාලට කීල්ස් ගැන මතක් කරන්න ඕන. දැන් ඉතින් ඔය සාරත් මිනිස්සරේ ෂේප් වෙලා යන්නේ කීල්ස් එකට තමයි.
0: මේ මන් දන්නවද ඇචි දැන් කරන්න හදන වැඩේ? දැන් සතිපතාන ඉස්සෙල්ල ගියගෙන සතියේ එක දවසක්. දැන් රාක වෙනස් කරලා මට පොඩි හතුරු කමක් කරලානේ කීල්ස් එක මන් දැන් දිනපතා ගිහිලා ආයේ පුරුදු කරගන්න
2: රාක
1: හරි ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට යන්න. මේ වෙනකොට කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කීල්ස් එකේ මිලදී ගන්න. ඉතින් ඉස්සර ගිහිල්ලා කීල්ස් එකෙන් වෙන වෙන බ්‍රෑන්ඩ්ස් ගොඩක් ගත්තනේ. දැන් ඔයාලට ගිහිල්ලා කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂත්වය තමයි සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන බ්‍රෑන්ඩ් එකක් එක කීල්ස් බ්‍රෑන්ඩ් එක ගත්තට පස්සේ 10%ක ප්‍රයිස් ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ 10%ක් මිල අඩුයි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔයාලට යන්න කියලා. ගිහිල්ලා try කරලා බලන්න. කීල්ස් බිස්කට් තියෙනවා, කීල්ස් ස්පයිසස් තියෙනවා. ඊට පස්සේ ඔය පොඩි ඇගේ තියෙන
0: අලුත් සාගෙනීමක් තියෙනවා.
1: මොකද්ද?
0: කීල්ස් අයිස් තියෙනවා.
1: කීල්ස් අයිස්.
0: අයිස් කැට?
2: අයිස් කැට.
0: ඔව්.
1: අයිස් ගහන්න එපා.
0: අමෝ ඒ
2: රියලි අයිස්.
0: ඒ අයිස් නෙමෙයි මේ අර අර අපි බීම වල දාන.
2: අයිස් කියලා කියන්නේ නේද?
0: ඔව්. මේ අපේ Friday night එකේ DJ එකට එහෙම දවසට ඔගලන්ට ඕනේ
2: මන්නේ
0: එදාට ආයෙ මතක් කරන්න.
1: හරි ඉතින් කීල් සයිස් තියෙනවා. ඉතින් සෝස් වර්ග තියෙනවා. මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. කීල්ස් නමින් මෙන. ඉතින් ඒ හැමදේම ගන්න ඔයා යන්න අනිවාර්යෙන්ම ඔයාගේ ළඟම තියෙන කීල්ස් එකට.
0: රයිට්.
1: නුවා මං හිතන්නේ මොකක් හරි කතාවක් කියන්න වගේ.
2: නෑ නෑ කතාවක් ගැන කතාවක් තියෙනවා
0: කියන්නේ.
2: මේ හොරර් ෆිල්ම්ස් බලලා තිනවන්නේ
1: බලලා
0: තිනවා
2: හා අන්තිමට ඔයා බලපු හොරර් ෆිල්ම් එක
0: අන්තිමට බැලුවේ ද ක්‍රොනින්ස් කියලා එකක් බැලුවා නේ නේ මම නාද අපේ ඊජිප්ට් වල තියෙන මමි
2: මමිස් වල
0: ඒක හොරර් ඒ මමිස් ලා ගින්නේ නැ මේකක් ගැන
2: මේ ආචි මම නම් ඉතින් හැමදාම හොරර් ෆිල්ම් එකක් බලනවා පැතුන
1: හොරර් ෆිල්ම් එකක් අපි
2: මෙහෙමයි ඉතින් ජීවිත එක කාලයක් නම් හොරර් ෆිල්ම් තමයි බැලුවේ මොකද ගෙදරට කියන්නේ නැතු හොරෙන්න ගියේ
1: හොරෙන්නේ හොරර් ෆිල්ම්
2: හොරර් ෆිල්ම්ස් තමයි
0: ඔය දෙන්න මෙතන මේ මාව දාලා ගියාම මටත් හොරර් ෆිල්ම් එකක් වගේ තමයි සමහර වෙලාවට
2: ඔව් අනේ ඩ්‍රැකියුලා වෙන්න හිතනවනේ
0: ඔව්
2: මේ දැන් ඩ්‍රැකියුලා පොත ලිව්වේ මේ බ්‍රෑම් ස්ටෝකර්නේ මේ 1897 තමයි එයා මුලින්ම මේක ලිව්වේ සාමාන්‍යයෙන් මේ ක්‍රිස්තුන් වහන්සේගේ චරිතයට පස්සේ ලෝකේ වැඩිම නිර්මාණ ප්‍රමාණයකට චිත්‍රපට ප්‍රමාණයකට නාට්‍ය ප්‍රමාණයකට යොදාගත්ත චරිතේ ඩ්‍රැකියුලා චරිතය කියලා තමයි කියන්නේ මේ ඩ්‍රැකියුලා චරිතයට යොදාගත්තේ රුමේනියාවේ ජීවත් වෙච්ච බොහොම දුෂ්ට කුමාරේ
1: ඩ්‍රැකියුලා සිටුවරයා
2: ඔව් ඩ්‍රැකියුලා සිටුවරයා කියලා කියනවා මේ හැබැයි ඔහුගේ නම ඩ්‍රැකියුලා නෙමෙයි ඒ ඩ්‍රැකියුලා පොතේ ආවට මේ රැඩ් ද ඉම්ප්ලේ කියන කුමාරයාව තමයි යොදාගෙන තියෙන්නේ දැන් බ්‍රිතාන්‍යයේ ඩ්‍රැකියුලා පොත ලිව්වේ උනාට රුමේනියාවේ මේ අර මොකද්ද මොන මාලිගයේද
1: ට්‍රාන්ස්ෆර්ලේනියා
2: මාලිගය මේ යොදාගෙන මේ තමයි මේක කරේ. ඉතින් කෙසේ හෝ දැන් ඩ්‍රැකියුලා ෆිල්ම් බලනකොට ලංකාවෙත් මං හිතන්නේ තරඟේ තිබ්බා. කවුරු හරි ඩ්‍රැකියුලා ෆිල්ම් එක තනියෙන් සමහර රටවල රෑ 12ට මේ බැලුවොත් තනියෙන් ඒ කියන්නේ බල්ලා ෂේප් එකේ එළියට આવොත් එයාට දෙනවලු විශාල තෑග්ගක්. සමහර රට ඩොලර් 1000ක් දීලා තිනවා. ඉතින් ඒ චිත්‍රපට නිෂ්පාදකවරු මෙහෙම කරලා තිනවා ෆිල්ම් එකට අමතරව නිකන් හුලං සද්දේ වෙනවලු. ඕහෝ ගලාටකට වෙනවලු.
1: කොමර යවන්නද?
2: ඉතින් සමහර කට්ටිය තරගෙට ගිහිල්ලා මගදී
0: එනවලු.
2: දුවල එනවලු. අපේ මේ සිරිපාල අයියා නම් දින්න. මනුස්සයා මේ මැගියක්කගේ පොට් එකෙන් ෂොට් එකක් දාගෙන ඩ්‍රැගියුලා බලලා වුණා ටික කරගෙන. ඉතින් කොහොම හරි මේ ඩ්‍රැගියුලා කියන්නේ ලෝකේ ජනප්‍රියම චරිතයක්. එහෙම නැත්නම් ලේවුරා බොන ඒ අද්භූත මේ චරිතය හරියටම 1897 මැයි 26 වෙනිදා තමයි ලන්ඩන් නුවරදී එළි දැක්කේ. ඒකින්ද අද ලෝක ඩ්‍රැකියුලා දිනය කියලා කියනවා. ඉතින් මේ බය වෙන්න මෙච්චර දේවල් තියෙද්දී අපි ඩ්‍රැකියුලා හිතනවත් දැන්න අපියට බය වෙනවා
1: කියන්නේ. ඕ මේ කොච්චර දේවල් තියනද
2: බය. මේ බය වෙන්න මෙච්චර දේවල් අපිට තියාගෙන එයා හිතන් ඉන්නේ නැති අපි යාට බය වෙනවා කියලා. ඕ අපි හෙටත් එනවා.
0: අපි හෙටත් එනවා. බය නැහැ.
1: ඔව්. හරි එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා. බය වෙන්න එපා.
0: ඔව්. ඔයා කවුද?
1: මාචි.
0: මම සාරා.
2: මම

0: ரொட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose me pay rotatot pain pay අලුත්වන අලුත් pay විමසුම
4: අයිපොන් මෙපැයි රටතොට සමගින් මම භාෂිනී. ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී පසුගියදා මෝටර රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු ගාල්ල කොට්ටහංශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පසුගිය 12 වනදා අදාළ වෙඩි තැබීම සිදු කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ටහංශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ ලග්නෙත් නිවුස් පෙරපරු 11ට.
0: net news me pay rotatot
5: day nena pahan dalwana sadaham sitivilla
6: evit yannata me sansara gamane ataramaga hamuwana siyallanma satutin tabimadu utsaha daranna e obe satutave kotanaka de ho ඔබටම හමුවනු ඇත.
5: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
9: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 397 399 0710 397 399
5: නැත්තෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
12: FM 95 FM 94.8 net FM

0: පිටින් හවුල යහන්න ජනි එක දේතුණු මාවත
1: ජනියත් වැඩි වෙලා

Namun dasar akuiva, bilau de dahayai vinadiya thay. Api patangan hadanne oyalata supurudu de dunu mawathe weda katiyo thik. Ada evilla hariyatama kiyuwoth ingehema mei maase 26 wenida angaharuwa ada dawas. Dan nikamada kalpana karala balanna me iyye pereda wage dawasaka thamai janawari palawenida 2026 alutth avurudda patang gatte kiyala apita nikam matake thiyen. Nikan iyye wage thamai alutth avurudda thibune. Balannako me wenakota maasa 5k hariyatama gewilla yanna onna menna wage tanaka thamai thiyenne. ඉතින් ඒ අතරේ තමයි අපි දේදුරු මාවත මේ විදියට අහන්නේ දැන් ගොඩක් අයට මේ වෙනකොට සැලරි හම්බ වෙලා පඩි හම්බ වෙලා ඊට පස්සේ තවත් සමහරු මේ වෙනකොට මාසේ අන්තිමට සැලරි හම්බ වෙන කට්ටිය ඒගොල්ලන්ගේ සැලරි එක හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා ඔය වගේ ඉතින් විවිධ විදිහේ දේවල් කරන අය විවිධ විදිහේ දේවල් හිත හිත ඉන්න අයත් එක්ක තමයි අපි දේදුරු මාවතේ මේ විදියට සින්දු බෙදාගන්නේ මේ ඒක නෙවෙයි අපි දැන් පහුගිය කාලේ ඒ කාලේ ඉඳන් අපි ගෑල්ලන්මයින්ව සමාන කරේ අහසටනේ මොකද අහස හැම වෙලේම එක එක විදිහට වෙනස් වෙන හන්ද දැන් හැබැයි අපිට ඒක තව විදිහකට කියන්න ඕන දැන් කියන්න පුළුවන් ගෑල්ලමයි හරියට ඩොලර් එක වගේ කියලා එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙනවා සමහර වෙලාවට එකපාරට ඉහළ යනවා සමහර වෙලාවට පහළ යනවා කොල්ලෝ ටික ඉතින් හැමදාම රුපියල වගේ හැම වෙලාවෙම අව ප්‍රමාණයේ වෙලා තමයි ඉන්නේ හරි ඔය කොහම වුණත් අපි දේදුළු මාවතෙන් ඔයාට ඉඩවෙන් කරලා තිනෝ ඔයා කැමතිම සින්දු ටික අහන්න 0112553 63 නම්බෙක මතක තියාගන්න මේ පැතර කෝල් එකක් ගන්න එහෙමත් නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට Facebook fan page එක පැත්තට යන්න අපි net fm Facebook fan page එකේ මම අදත් දාලා තිනෝ ඔළුව කැරකැවිල යන විදිය ප්‍රශ්නය ලේසියෙන් හොයාගන්න බෑ උත්තරේ. පුළුවන් ද බලන්නකෝ කමෙන්ට් එකක් දාන්න උත්තරේ. ඒ ගියාම අපේ net fm facebook fan page එක follow කරලා තියාගන්න සමතක කරන්න එපා. දවල් එක වෙනකන් ඔයයි මමයි සින්දුයි විතරයි. මම ජනී

සුපිරි සිින්දු ටිකක් අහන අතරවාට මතක් කරන්න ඕනේ වාගේ ජීවිතයේ අද දවස ගෙවෙන අතර දැම්මි අද දවසේ පළවෙනි පැය කීපේන ගෙවෙන් එතකොට හොඳ පොසිටිව් මයින්ඩ් එකක තමයි ලයින් නෝ ඔයාගේ ඉඩමක වුණත් වගාවක් කරනවා නම් අන්න ඒ ගැන හිතන්න බලුවන් පොසිටිව් මයින්ඩ් එක තමයි ඔයා මේ වෙලාව ඉන්න ඕනේ හැබැයි ඉතින් එහෙම කරනවා නම් පොඩි උදව්වක් තියෙනවා නම් හොඳයිනේ අන්න ඒක හන්ද තමයි ඔයාට මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන දැන් ඔයා සින්නක්කර ඉඩමක් තියාගෙන ඕකේ මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඕකෙන් සල්ලි හොයන ක්‍රමේ තමයි ඔයාට කියලා දෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් දැන්ම කෝල් එකක් ගන්න 011 437 1250 උපදෙස් විතරක් දීලා නිකන් ඉන්නේ නැහැ ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික පොහොර වර්ග ටික ඔය හැම දෙම ඔයාට හම්බ වෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකේ සමහර විට දැන් කර කර ඉන්න වගාව පාඩු ලබනවා නම් ඒකටත් හොඳ උත්තරයක් ඔයාට අරගන්න පුළුවන් වෙයි මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත්. ඒක හන්ද දැන්ම කෝල් එකක් ගන්න 011 437 1250 නම්බර් එකට. ඊළඟට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. එතන නිකන් දැන් අපේම තැනක් වගේ ලෙඩක් දුකක් වුණාම මතක් වෙන්නේම අපිට සෙවණගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඉන්න කමල් බන්දුල වීරප්පරෝ වෙද මහත්තයා. දෙවියෙක් වගේ එතුමගේ ප්‍රතිකාරවර ඉන්න ඔයාට තියෙන ඕනිම සුවන ඕන රෝගයක් සුවපත් කරගන්න චාන්ස් එක තියෙනවා. සඳුද අඟහරුවාදා පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරගන්න 077 300 940 එම නැත්තම් 077 300 243 540 දැන්ම කෝල් එකක් අරගන්න. කටිය ගොඩ දෙනෙක් හද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා WhatsApp messages එවල තියෙනවා ඊට පස්සේ call අරගන්නවා 10ටත් කලින් ඉඳන්ම messages ඇවිල්ලා තියෙනවා මම මුලින්ම යන්නේ Titanic salon එකට මොකද යටියන්තොට Titanic salon එකේ ඉඳන් අපේ තුෂාර කතා කරා මං කියපු ඒවා මටම කියනකොට මට hina යනවා කොල්ලෝ ටික එතන නිකන් රුපියල් වගේලු ඉන්නේ කියනවා කට්ටිය එකතු කරගන්න කියලා කමල් අයියා ඉන්නවා ඊට පස්සේ රොහාන් අයියා ඉන්නවා චන්ද්‍රා ඉන්නවා ටිරෝන් ඉන්නවා සුන්දරම් බොස් සුපුරුදු පරිදි අදත් වැඩට පැමිණ නැත දැන් ඉතින් සුන්දරම් බොස් වැඩට ආවොත් තමයි ඒක නිවුස් එකක් වගේ අපිට කියන්න පුළුවන් වෙන්නේ ත්‍රිවිල් පාකේ කොල්ල සෙට් එක එතන සැලුන් එක ඉස්සරහම ත්‍රිවිල් පාකේ කොල්ල සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි ඊට පස්සේ මේ පැලම් පිටිය හිරාණි අක්කා අනිවාර්යෙන් යව මතක් කරන්න කියලා කිව්වා අපේ කම මේ තුෂාර කතා කරලා ඊළඟට කබල මුල්ලේ රොටි කඩේ අයියා ඒගොල්ලන්ගෙල්ලු කොණ්ඩේ කපන්නේ ඉන්නේ බලනකොට එයාත් අපිව අහගෙන ඉන්න කෙනෙක් දේදුණු වාවත සද්දෙටම අහනවා කියලා මතක් කරන්න කියලා කිව්වා අපේ රොටි කඩේ අයියව ගොඩක් ආදරෙන් මතක් කරනවා සර ලුණු මිරිසක් එක්ක ප්ලේන් තියා බීලා රොටියක් කන්න තිබ්බනම් කොහොමද මේ වෙලාවේ සින්දුවට යන්න කලින් මං ටක් ගාලා යනවා WhatsApp messages පැත්තට මං යන්නේ රත්නපුරේ ගල්ලෑල් ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හර්ෂණි කියලා තියෙනවා අම්මා චිත්‍රා තාත්තා ආර්යරත්න අයියා රොමේෂ් නෑනා සුදර්ශනි එයාගේ හස්බන්ඩ් චමීර වගේම පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා සින්දුව ගහන්න අද මේ පැත්තේ හැමෝම අහගෙන ඉන්නවලු ඒක හන්දා ඉක්මනටම නම් ටික කියන්න කියලා තමයි මැසේජ් එක දාලා තිබුණේ ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්න දුම්බර සිට අපිට මැසේජ් එකක් දාලා තියෙන ලලිත් ප්‍රියංකරත් මේ සින්දුවට මම එකතු කරගන්න තාමත් කෝල් කරේ නැත්තම් WhatsApp message එවුවේ නැත්තම් ඉක්මන් කරලා ඒ දේවල් කරන්න දවල් එකට කලින් අනිවාර්යෙන් නම කියනවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 24යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එක.
5: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
7: මෙනි අලෙන්නේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: Net FM DJ night face to face attack show attack show
7: 1 2 3 let's go
4: ලංකාව මුදන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
5: 0711 95 95 95 Net FM DJ night face to face attack show
8: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
11: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
12: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
13: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
14: නේත්‍රාලෝක

0: පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු. කවදත් අලුත් කාගෙත්
1: නෙත්. මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
1: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
2: මම ගන්නවා.
1: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
2: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
1: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? තේකක් බොන ගමන්ද ඉන්නේ? අපිට තේ නෑ. සින්දු අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කොහෙටද යන්නේ? මම WhatsApp එක පැත්ත තමයි බලන්නේ. මේ පැත්තේ ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. හයි ජනිත්, මම කලවාණි දන් පුෂ්පකා. පිවත් එකතු කරගන්න සින්දුවකට. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි මාවයි සින්දුවට එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. ඊට පස්සේ අපේ මහරගම දුලානිත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. දුලානි, ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනි, හොයා එනකම් බලාගෙන හිටියේ. අපිටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කඩවට සිට ලක්මාල්. ලක්මාලේ කියනවා එකතු කරගන්න කියලා. කුමාරි, මිස් දුල්මි, ගයන්, දිනිදු ගොඩක් ආදරෙන් මේ කට්ටියම මම එකතු කරගන්නවා. ඊට පස්සේ සුබ දවසක් ජනි කියලා අපේ නදී මැසේජ් එකක් දාලා තිනවා. නදී, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට මං යනවා මහනුවරට ගිහිල්ලා. මහනුවර අම්පිටියේ ඉඳන් ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයහගෙන ඉන්නවා. ආදිත්‍ය පුතාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊළඟට හැලියගොඩට යමු. හැලියගොඩ බේලිගස් සන්ධියේ මේ වෙලාවේ අපිව සද්දෙට මහගෙන ඉන්නවා රශ්මික මෝටර්ස්. සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. අප්සරා. අද නම් ඔයාගේ ඉල්ලීම ඉටු කරනවා අප්සරා. හොඳේ. තංගල් ඉඳන් තමයි අප්සරා මැසේජ් එක දාලා තියෙන්නේ. නෙට් FM ටීම් එකේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට අපි යන්න හදන්නේ යටියන්තොටට. යටියන්තොට මං කිව්වනේ අර අපේ ටයිටැනික් සැලෝන් එකට ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා. ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලසන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊතුරු සෙට් එකත් මම මේ සින්දුවට එකතු කරගන්න. ජෝතිබාල මහත්තයාගේ සින්දුවකට මාව එකතු කරගන්න. අපේ චෙෆ් ඩොන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ පැය අන්තිමට මම ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙනවා. දැනට මේ සින්දුව අහන්නකෝ.

0: FM aru hatarai tashuma ata net FM
1: ජනේ එක දේ දුනු මාවත
2: දේ

රේඩියෝ එක අහගෙන ඉන්නතර ඔයාලට මතක් කරන්නේ අපි ඉතින් රේඩියෝ එක අහගෙන ඉන්නවට අමතරව ෆෝන් එකෙත් නිතර දිවේලේ වැඩ කරනවානේ. ඒ වැඩ කරනකොට ගොඩාක් වෙලාවට අපේ ඇස් වලට වෙන හානි අපිට හිතා ගන්න බැරි තරම්. රෑට හැම නිදා ගන්න ගමන් ෆෝන් එක අපි බලබල ඉන්නවා කියලා කියන්නේ අපි ඇස් වලට දරා ගන්න බැරි තරමේ මහන්සියක් දෙනවා. ඉතින් ඔයා ඔයාගේ ඇස් වල සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඉන්නේ. අන්න එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වෙලාව අනිවාර්යයෙන්ම වෙන් කරගන්න ඕනේ. ඔයාගේ ඇස් ගැන ඔයාටත් වඩා වැඩියෙන් හිතන හඳ තමයි විෂංකයා. ඔයා වෙනුවෙන් මේ දින කිහිපය පුරාම නොමිලේම අක්ෂි පරීක්ෂාවන් ඇතුළු සේවාවන් රසක් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන හෙට දවසේදී, කියන්නේ හරියටම කිව්වොත් මැයි මාසේ 27 වෙනිදා කොළඹ වෝඩ් ප්‍රදේශ තියෙන විෂංකයා ප්‍රධාන ශාඛාවෙදී පැවැත්වෙනවා කියලා අපි ඔයාලට මතක් කරන්න ඕනි. දැන් මේ විශේෂ සායනයේදී ඔයාලට ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක්. ඇස් පරීක්ෂාව, ඊට පස්සේ ඇස් පීඩන පරීක්ෂාව, ඊට පස්සේ ෆන්ඩස් පරීක්ෂාව, ඒ වගේම තමයි රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්න, රුධිරයේ පීඩන පරීක්ෂා කරන්න, BMI දර්ශකය නිරීක්ෂණය කරන්න, මේ හැමදේම ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක හන්ද යන්න හෙට දවසේදී කොළඹ 7 වෝඩ් පෙදෙස තියෙන විෂංකයා ප්‍රධාන ශාඛාවට. ඉතින් හෙට දවසේදී විතරක් ඔයාට විශේෂ වට්ටම් රාශියකට ලබා ගන්න අවස්ථාව තියෙනවා විෂංකයා හරහා. ඒක හන්ද ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් දැන් වාට විෂංකයා සහ නවලෝක හොස්පිටල්ස් එකතු වෙලා කරන මේ සෞඛ්‍ය සායනයත් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඇස් පරීක්ෂාව, ඇස් පීඩන පරීක්ෂාව, මේ ඇතුළු හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. හරියටම හවස 2ට තමයි පටන් ගන්න. හවස 7 වෙනකන් හෙට දවසේදී පැවැත්වෙනවා කියන පණිවිඩය ඔයාට දෙන්න ඕනේ. ඔය හැම දෙයකම මුල වෙලා තියෙන්නේ ලෙඩ රෝග, හැම දෙයකම මුල වෙලා තියෙන්නේ අපි හරියට කෑම බීම ගන්නෙ නැති ප්‍රශ්නේනේ. ගොඩාක් වෙලාවට අපි හරියට හිතන්නේ බලන්නේ නැතුව එක එක කෑම ಜಾති කාලා, કૃતિම දේවල් දාපු කෑම ಜಾති කාලා අපේ සෞඛ්‍යයට සෑහෙන විදිහේ දේවල් කරගන්නව නරක බලපෑම්. හැබැයි ඔයා පාවිච්චි කරන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන නම් ඔයාට එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ෆ්‍රීලන් කියලා කියන්නේ ලංකාවේ අපේම ගොවියන්ගේ දෑත් වලින් සරුවට වැවෙන දේවල් අමුද්‍රව්‍ය යොදාගෙන බොහොම පරීක්ෂාකාරීව නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක්. දැන් ඉතින් ෆ්‍රීලන් සෝයා මීට් ගැන අමුතුවෙන් ඔයාට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. කටට, රහට, සැරට කන්න කැමති ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් කියලා කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ දෙයක්. දැන් ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන 3ක් තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණයට යවුවොතින් ඔයාට පුළුවන් මාසෙකට මැති වෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩුමල්ලක් ඔයාගෙම කරගන්න. මේ අවස්ථාව මගේ අරගන්න එපා. කොහොමත් ඔයා ගෙදර දවල් කෑමට, රෑ කෑමට අනිවාර්යයෙන්ම සෝයා මීට් හදනවා කියලා මම දන්නවා. ඒ හදන සෝයා මීටුත් ෆ්‍රීලන් සෝයා මීට් කියලා මම දන්නවා. මොකද රස වර්ග 13කින් එන හන්දා එක එක දවසට එක එක රසයෙන් ඔයාට අරගන්න පුළුවන්. දැන් ඉතින් හිස් දවටන විසික් කරන්න එපා සෝයා මීට් වල. දැන්ම යවන්න තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණයට ෆ්‍රීලන් සූදානමින් ඉන්න ඔයා වෙනුවෙන් සුවිශේෂී තෑගි පාර්සලයක් ලබා දෙන්න. සින්දුවට කට්ටිය එකතු කරගන්නම්. ඒ අතරේවා අපිට කෝල් කරන්න 0112553063 WhatsApp message එවන්න 0711959595. බිබිලේ ඉඳන් නිලන්ති කතා කරා. හස්බන් නිමල්, ඊට පස්සේ ලහිරු, ලොකු පුතා ලහිරු, පොඩි පුතා හේෂාන් එකතු කරගන්න කිව්වා. ගම්පහ සිට මානෙලී කතා කරා. ලස්සන කවියක් කිව්ව දේදුණු මාවත ගැන. ඉතින් මං අහගත්තා, ඔයාට අහන්න දෙන්න විදිහක් නැති වුණාම. කිතුල්කොට ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සරේක්, අම්මා ගුණවති සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා.

0: FM anu paha, FM anu hadrai tashma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 10යි විනාඩි 44යි
5: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
6: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැති පරදායකත්වය මාතර ෆ්‍රීලැන්
7: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
6: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන්. හැම අතින්ම සෙට්.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
10: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
9: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
9: නොවිනස්වන රසවත්ම රසය.
10: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: ඒ ඩී පේන්දාට ඇබිලිටි ඔන්නේ අමාරුවක් ආවා පිළිච්චත්ත මට

0: නාව අදුරින් නැහැ. මට දැනගන්න ලැබුණා මේ සේවනකල ආයතන විවිධ කරලා ආවි විහිත් කරනවා කියලා. සංස්කෘතික ගියා විරතුරු මාත්‍යා මම ගෙහෙන්නේ. මම වාර හතරක් වෙනකල් විහිත් ගත්තා. මාසේ තුනක වගේ කාලයක් ඉන්නකම් රෝගී තත්ය සුව වුණා.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
2: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನಾಸ್ಟಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ. කවදත් අලුත් ටාගෙට්
2: නෙට් මේ වයිෆ්
3: මොකද හස්බන්ඩ්
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා.
3: ඇයියේ?
2: රිස්ක් එක වැඩිනේ.
3: ඒ කිව්වේ?
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
3: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
4: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: සිංදුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයත් එක්ක කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. හීනයක් තියෙනවා නේද තමන්ගෙම කියලා ගයක් හදාගන්න. එහෙනම් ඉතින් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට අනිවාර්යයෙන්ම ඔයා කතා කරන්න ඕනේ. මොකද සල්ලි ප්‍රශ්නනේ ගොඩාක් වෙලාවට ඔය නිවාස සිහිනේට අපිට යන්න පාර හරස් කරලා තියාගෙන ඉන්නේ. හැබැයි ඔයා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාගේ ගෙදර හදන වැඩේ පටන් ගත්තත් ඔයාට ඒ ප්‍රශ්න නෙවෙයි. මොකද ඔයාගේ ගෙදර හදන්න යන වියදම ඔයාට අවුරුදු 10ක් විතර කාලය අරගෙන හැමීට ගෙවන්න අවස්ථාව. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙන හන්ද. එහෙමයි කියලා ගේ හදන්න අවුරුදු 10ක් විතර ඒගොල්ලෝ ගන්නෙ නෑ. ටක් ගාලා ගේ හදලා දෙනවා. ගෙවන්න තමයි අවුරුදු 10ක් කාලෙදී. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගයක් ලක්ෂ 50ක් වගේ යද්දි ගොඩ දාගන්න ඔයාට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක පුළුවන්. කැට තියලා කියන්න පුළුවන් වෙන තැනකින් ඔයා මේ වැඩේ කරගත්තොත් නම් ලක්ෂ 70න් එහා යනවම තමයි. ඒකන්ද මේ අවස්ථාව මගහැරගන්න එපා. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. අර හොඳම බඩු හොඳම අමුද්‍රව්‍ය හේටික දාලා තමයි අනිවාර්යෙන් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයා වෙනුවෙන් ඔයාගේ සිහින නිවස හදලා දෙන්නේ. කාමර දෙකක් නෙවෙයි ඔයාට ඕනනම් කාමර 60ක් තියෙන ගයක් හදන්න. ඒ උනත් හදලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම්. 0744390352 50න්. එහෙම නැත්නම් 0744390352 51 න් දැම්ම කෝල් එකක් දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට. WhatsApp message වල තියෙන කට්ටිය එකතු කරගන්න හදන්නේ. බුදු අම්මෝ messages ගොඩාක් තියෙනවා. හරි කොහෙටද යන්නේ? මං යන්නම්කෝ අකුරැස්සට අපේ යාළුවෙක් ඉතින්. අකුරැස්ස ඉඳන් අපිට message එක දාලා තිනු අපේ යෂෝ. එයා වෙසක් කූඩු අලෝණ ගමන් ඉන්නේ. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් දෙනවද නැද්ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ අද අහලා නැහැනේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නක. අපි පටන් ගත්ත ගමන්ම අද දුන්නේ සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක්. අකුරැස්ස යෂෝ නරක ළමෙක්. ඊට පස්සේ ජනි පිටවැද්දරට නම් උදේ ඉඳන්ම වැස්ස තමයි ආද. සින්දුවකට එකතු කරගන්න අපි හැමෝම රවින්දු බොස් තෙලිනි නංගි සුජි කියලා ඉන්නවා කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් ඉල්ලලා දිනවා. මම ඒ සින්දුව දෙන්න උත්සාහ කරන්න. මෙන්න බර්ත්ඩේ එකක් තියෙනවා. කටාන කොංගස් හන්දියේ අපේ අරෝෂ් ටේලර්ස් එකේ ඉන්නවනේ අපේ අරෝෂ් මල්ලි. අද මල්ලිගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ප්‍රසන්න, දම්නිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන් මේ හැමෝම අරෝෂ්ට සුබපතන්න එකතු වෙනවා. ගොඩක් ආදරෙන් අපිත් සුබපතනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Non-stop remix remake එකට හැපෙන DJ

0: से प्रथम वतावट लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एक
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: දැන් හැමෝම ගන්න කේඩි රයිස් ලීඩ් 1.5 පෙට්‍රල් බයික් එක මිල රුපියල් 796500යි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා තුග අවසන් වෙනතුරු පමණයි කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් 077746437 ප්‍රතික්ෂාව කැස්ස උණ අංකපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
4: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසකුදානය
8: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
7: නේත්‍රාලෝක විසක්
8: විසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
7: උත්තම ධාතු වන්දනාව
8: විසක් තොරණ
7: පහන් කෝඩෝ
8: සදහැගි
7: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ සැදහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
8: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
7: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
8: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
9: බැති බරදායකත්වය
10: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0767 716 3672
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, යමේන හැමතැන anytime set වෙන flavor දෙලකිරි පදමක්. වෙලා ඉන්නේ ඒ ගැන දැනුවත්. මලේ වසකල කිරි, fun එක පිරි එලකිරි.
13: වේලාව 11:00.

0: ஒட்டத்தொட ஒப்ப வித்தகின என்ன
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத்ம ரசகுண அபி வைப் எக்கட செட் பலா
3: கமதிம வித்யாகட ஓ நேம வேலாவக மீ ஃபோர்ச்சூன் சாய்
0: நெட் நியூஸ் மீ பை ரட்டத்தொட பேன் பை அலுத்வன அலுத் பை விமசுமா
4: ආයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. යතුරු පැදියකින් ගොස් මහමග ගමන් කරමින් සිටින කාන්තාවන්ගේ රන්මාළු කොල්ල කෑස්සක කරවකු දංකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නපුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටියේදී සැකකරු යතුරු පැදියකින් පැමිණ එම කාන්තාවගේ රන්මාළු කොල්ල කා පලා ගොස් තිබුණා. සිදුවෙහෙට මුහුණ දුන් එම කාන්තාව කළ දැනුම් දීම මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහු වෙන්නපුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. වෙන්නපුව දංකොටුව සහ කඳානී ගෙදර ප්‍රදේශවලදීද සකකරු විසින් කාන්තාවන්ගේ රන්මාළු කොල්ලක ඇති බවයි ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ අනාවරණ වී ඇතේ. දවසම ද වාර්තා කරණීය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල.
6: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් පියදෙන්න
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
9: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
5: නැතෆෙම් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
11: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
13: ජනී එක දේ දුනු මාවත

වෙලාව 11යි විනාඩි 8යි අපි දේදුරු මාවතේ දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. මේ පැයේ ඉතින් වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න, කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ අතරේ කට්ටිය කෝල් කරලා තියෙනවා, WhatsApp messages එවලා තියෙනවා. ඒ කට්ටියව මතක් කරන්න ඕනි. මොකද ඒගොල්ලෝ මට බනින සැරේට මගේ නහය දෙවිල්ල හැදෙන්න ගන්නවා. මම මුලින්ම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. WhatsApp එකේ අපිට මෙසේජ් කරලා තියෙන කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. හරි, අපි බලමු කවුද WhatsApp එකේ ඉන්නේ කියලා. රයිට්, මුලින්ම අපි යන්නේ ත්‍රිකුණාමලයේ පැත්තට ගිහිල්ලෙන්. අපේ පුංචි බණ්ඩයිය මෙසේජ් එකක් දාලා තිනවා ත්‍රිකුණාමලයේ ඉඳන් පහේ කණුවේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට. මම මේ සින්දුවට එකතු කරගන්න හම්මෝ දිග්ග මෙසේජ් එකක් තියෙනවා. මේක නිකන් අර ඉස්කෝලේ රචනාවලට ලියන තරඟයකට දාපු මෙසේජ් එකක් වගේ. හයි ජනි, සුබම සුබ උදෑසනක් වේවා. අපිවත් දේදුණු මාවතේ ඇවිදින්න එක් කරගෙන යන්න. දැන් මේගොල්ලෝ මේ දේදුණු මාවත එක්ක ජොගින් යන්න එනවා, නැත්තම් ඇවිදින්න එනවා, දුවන්න එනවා. මේක හරියන්නේ නැහැ. එක වැඩකට තමයි මේක එකතු කරගන්න ඕනේ. අපි හැමෝම ඔයාව අහගෙන ඉන්නේ. ආ, හැලියකොට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය. කුවේට් වල ඉන්නවා විජිතා කුමාරි, ඊට පස්සේ ඊශ්‍රායල් වල ඉන්නවා කුමුදු, ඒ වගේම තමයි කඹුරාවේ බින්තිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ ඉන්නවා අපේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළුවේ චාරිකා, ඊට පස්සේ රුවන්, එයාලගේ දුව තරුෂි, මැගි නැන්දා. මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මං හිතන්නේ ලංකාව වටේම ඉන්න යාළුවෝ ටික එකතු කරගන්නවා අපේ ඇහැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. ඊජී අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. BF කියලා කියන්නේ බ්‍රෙක්ෆස්ට් වෙන්න ඇතිනේ. මගේ චූටි දුවට ලස්සන සින්දුවක් දෙන්නකෝ. එයාගේ නම හයිෂි නිහංසා, අපච්චි නිමල්, මහත්තයා සංජය එකතු කරගන්න කියලා අපිට හොරණ ඉඳන් සුරේක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සුරේක, ඔයාවත් මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හපොයි, අපිත් එහෙනම් රුපියලටම වැටුණා. එහෙම දාලා තියෙන්නේ අම්පාර පරණ ගාබන්ට අන්දි හෙල්මට් ජැකට් කඩේ අපි අතුකෝරලා අයියා. මං කිව්වනේ අර ඩොලර් එක වගේ ඉන්නකොට අපි තමයි කොල්ලෝ ටික තමයි රුපියල ගානට වැටිලා තියෙන්නේ කියලා. ඒකට තමයි ඔය කියලා තියෙන්නේ. අපි අදත් ඔයාව අහගෙන ඉන්නේ. සරච්චන්ද්‍රයි අපේ ගලේ කඩේ රයිගම ඉඳන් අහගෙන ඉන්නවලු. ඊට පස්සේ හික්කඩුවේ සිට අසංක සඳරුවන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්න කියලා. අපි තින්න බෝ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ කෑගලුවත් කඩේ සෙට් එක එකතු කර ගන්න කියලා කියනවා. කට්ටිය චම්මි අක්කා, කාන්ති අක්කා, ටෝග, සුදු, මහින්ද, අමල්, චානක, ශාන්ත අයියා, ඊට පස්සේ හබියා ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ කෑමට ඇවිල්ලා කට්ටිය හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. ඔයා තාම මේ පැතර කෝල් එකක් දැම්මේ නැත්නම්, WhatsApp message එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කරන්න. කෝල් කරනවා නම් 0112255363, WhatsApp message එකක් දානවා නම් 0711695995.

ගෙදර ඉන්න වෙලාවට වසන්තය උදාවෙනාවගේ අපිට දැනෙන්නේ කෑම වෙලාවට තමයි. ඉතින් ඒ හදන කෑම වේලේ රස තව තව වැඩි වුණා කියලා කියන්නේ වසන්තය වැඩි වුණා වගේ. කොහොම හරි ගෙදර හදන කෑම වේල සර්ප්‍රයිස් එකක් වගේ රස ගන්නව ගන්න ඔයාලට පුළුවන්. ෆ්‍රීලන් නිවසට අලුතින් එකතු වුණු හෙළ මසාලා පවුඩර් එක. දන්නවනේ ඉතින් හෙළ මසාලා පවුඩර් දැන්නාට රස වර්ග කිහිපයකින් අරගන්න පුළුවන් කියලා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක අර අපි ඉන්දියාවේ රස, ඒ කියන්නේ මසාලා රස ඒ විදිහටම අරගෙන එනවා. ලංකාවේ අපේම ගොවියන්ගෙන් ලබා ගන්න ස්වභාවික අමුද්‍රව්‍යත් එක්ක හදන හන්දා කිසිම බයක් නැතුව අපේ කෑම වේලට එකතු කරන්න පුළුවන්. පුංචි දරුවෙකුට උනත් බය නැතුව කන්න දෙන්න පුළුවන්. ඔයා ගෙදර හදන එළවලු ජාතියක් මොනවා හරි ව්‍යංජනයක් හදනවා නම් එකතු කරන්න ඕනේ ග්‍රීන් කරි මසාල. එහෙම නැත්නම් මස් ජාතියක් මොනවා හරි හදනවා නම් බ්ලැක් කරි මසාල. මාළු ජාති වලට එකතු කරන්න ඕනේ රෙඩ් කරි මසාල. ගේ ළඟම තියෙන කඩේට ගිහිල්ලා අහලා බැලුවත් මුදලාලි මහත්තයා අනිවාර්යයෙන්ම ඔයාට දෙයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ඒ වගේම මතක් කරන්න ඕනේ විෂන් කෙයා වෙතින් ඔයාට සංවිධානය කරලා තියෙන නොමිලේම පවත්වන අක්ෂි සායන මාලාවේ වෛද්‍ය සායන මාලාවේ මීළඟ වෛද්‍ය සායනයේ හෙට දවසේදී පැවැත්වෙනවා කියලා. හෙට දවසේදී කොළඹ 7 වෝඩ් පෙදෙස තියෙන විෂන් කෙයා ශාඛාවේදී ඔයා වෙනුවෙන් නොමිලේව පැවැත්වෙන මේ සෞඛ්‍ය සායනය පවත්වනවා. ඇස් පරීක්ෂා කරගන්න, ඇස් පීඩන පරීක්ෂා කරගන්න, ෆන්ඩස් පරීක්ෂා කරගන්න, ඒ වගේම තමයි රුධිරයේ සීනි පරීක්ෂාව වගේම රුධිරයේ පීඩන පරීක්ෂාව, BMI දර්ශකය නිරීක්ෂණය කරන්න මේ හැමදේම ඔයාට කරගන්න අවස්ථාව තියෙනවා. ඔයාගේ අක්ෂි සෞඛ්‍ය රැකගන්න ඔයා යන්න ඕනි වෙලාව තමයි හවස 2 සහ හවස 7 අතර තියෙන මේ සෞඛ්‍ය සායනය කියලා කියන්නේ. හෙට දවසේදී විතරක් විශේෂයෙන්ම ඔයා වෙනුවෙන් වට්ටම් රාශියකුත් දෙන්න විෂන් කෑ ආයතනයේ සූදානමින් ඉන්නවා. ඒක හන්ද මේ අවස්ථාව මගහැරගන්න එපා. සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔයා මිනුවෙන් මේ සෞඛ්‍ය සායනය පැවැත්වෙන්නේ කොළඹ 7 වෝඩ් පෙදෙස තියෙන විෂන් කෑ ශාඛාවේදී. සින්දුවට කට්ටිය එකතු කරගමු. කාවද එකතු කරගන්නේ? මම කෝල් කරපු කට්ටිය එකතු කරගන්නන්නේ. කලිනුත් වට්ස්ඇප් කරපු කට්ටියනේ එකතු කරගත්තේ. රයිට්. හරි. මං යනවා මුලින්ම මොනරාගලට ගිහිල්ලා ඉන්න. මොනරාගල යටිකුඹුරි ඉඳන් අපේ මංජුලා කතා කරා. චමාෂ පුතා, ශෂිනි දුව, ඊට පස්සේ සිත්මි දුවයි, අවිෂ්ක දුවයි හෙදෙන වෙන ගෙදරක ඉන්නේ. හැබැයි මේ වෙලාවේ දේදුණු මාව තහගෙන ඉන්නවා කියලා මතක් කරා. ඊළඟට නිවුස් නියයි ඉඳන් අපේ ගීතිකා කතා කරා. ශ්‍රියා මාලයි, අන්තෝනි, ශාන්තියක්කයි, මාලනී නැන්දයි, ඊට පස්සේ නැන්ද නන්දනෙන්ද, ඊට පස්සේ සුවනක්කා, ඊට පස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තයි, ඉරංග මෝටර්ස් එකේ ඉරංගයි, පූජනී සාරංගා ෆැෂන් එක තියෙන හෙට්ටිමුල්ලේ හතර ඉන්න සෙට් එකයි එකතු කරගන්න කිව්වා. වල්පිට මුල්ලේ උපාලි අයියත් කතා කරා. වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. බදුල්ල කැටවල සැලොන්, කැටවල සමන්ත සැලොන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා. කේෂාන් මල්ලිව එකතු කරගන්න කියලා කිව්වා. ඒ වෙලාවෙ නම් මං හිතන්නේ රැවුලක් කපන ගමන්ද කොයිද හිටියේ කෝල් එක ගන්නකොට. හිරුතරු ස්ටෝස් එකේ අපේ විමලාවති අම්මා ඉන්නවා. ඊට පස්සේ වයිෆ් නිසංසලාවත් එකතු කරගන්න කිව්වා. බබාල දෙන්න හිරුතරු දෙන්නවත් එකතු කරගන්න. ගාල් කොට්ටව ගමෙන් ඉඳන් අපේ දයාරත්න අයියත් කතා කරා. පවුලේ හැමෝම, යාළුවෝ හැමෝම මේ සින්දුවට මං එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 11 විනාඩි 24යි.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
0: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
4: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
5: එනි අලෙන්නේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
0: Net FM DJ Night Face to Face Attack Show Attack Show
3: 1 2 3 let's go ලංකාව මුදන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
0: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
6: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා
10: සුනීර සුමංගා
11: නුවන්තිකා සේනාරත්න
12: අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
15: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
16: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
17: finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් කලර් අප් තමයි
18: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
19: Wake up Satutu Hormones Alpha Studio
1: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
19: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: Good morning.
19: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
8: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
16: වෙන කාටද වයිෆ් ඔයාට
8: අදත් වැරද්දුවානේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
16: දේදුනු මාවතේ දෙවනි පැයේ අපි ඉන්නේ දැන් මේ වෙලාවේ කටි එකතු කරගන්න හදන්නේ කියලා ඔයා දන්නවනේ මං යනවා WhatsApp එක පැත්තට මොකද ගොඩ දෙනෙක් නම් කියනකම් බලාගෙන ඉන්න හන්දා ලස්සන සින්දුවක් දෙන්න අපිටත් එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ බදුල්ල කෝට්ටගොඩ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන ගීතිකා අද ගීතිකාලගේ 9 වෙඩින් ඇනිවර්සරි එක දේවේදී ගීතිකා හැපි ඇනිවර්සරි කියලා මං විෂ් කරනවා ඔයාටයි වගේ හස්බන්ඩ්ටයි ගොඩාක් ආදරෙන් ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න ආයෙත් පාරක් යන්න හදන්නේ කොහෙටද දන්නවද? පොඩ්ඩක් ඉන්න රත්නපුරේට තමයි යන්නේ. මැසේජ් එකක් දාලා කියනවා එකතු කරගන්න කියලා. අම්මා චම්පා ගමගේ, ඊට පස්සේ තාත්තා අනුර අසංක, හස්බන්ඩ් ප්‍රියන්ත සිගේරා, ලොකුදු සකුණි සංජනා, ඊට පස්සේ චූටි දෝනි සනුකි සනුල්ල්‍ය, නංගි දිලූෂිකා හමාලි, ඊට පස්සේ නංගිගේ හස්බන්ඩ් මහේෂ් විජේතුංග, අද ඉන්නවා එයාගේ යාළුවෙකුත් ඇවිල්ලා, එයාගේ නම සමන්ත, එයාගේ හස්බන්ඩ්, ඊට පස්සේ පුතා භාග්‍ය, දුව ටිෂ්නි, මේ හැමෝම එකතු කරගන්න කියලා රත්නපුරේ ගල්ලෑල ඉඳන් දක්ෂිකා චාමලී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඉල්ලන සින්දුව දෙන්න උත්සාහ කරන්නම්, හරිද? ඊළඟට ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ගාල්ල කොට්ටව ගමේ ඉඳන් අපේ චරිත්. ඉරිදා මොකද උනේ කියලා අහලා තිනවා. මට ඉරිදා මුකුත් උන්නේ නැහැ නේ. මාත් මේ කල්පනා කරන්නේ මොකද්ද උනේ කියලා. අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නම හොයාගන්න පොඩ්ඩක් ඉන්න. කෑගල්ලේ ජනහිත ස්ටෝස් එකේ සෙට් එක. කවීෂා, ශ්‍රියානි, හර්ෂිකා, ගයනි, ඉරංග, අනුෂා, ජනහිත ස්ටෝස් එකේ අධිපතිතුමා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. හලෝ ජනි බෝයි, සුබ දවසක්. අදත් අපි නෙතහන ගමන් ඉන්නේ ඔයාව. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ කඩුගන්නාවේ දඹගොඩ ලාල්ලයි. එයාගේ සුදුදුව ෂනෝෂි, වයිෆ් කාන්ති, ගෝලයා තිලින, මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: ජනේ එක දේ දුනුමාවත

සුන්දරියෝ ගෝමරියෝ හැමෝම මේ දවස්වල හොය හොය ගන්න ඩිලෙක්ටා ඩ්‍රින්ක් එක තමයි. ඩිලෙක්ටා කියලා කියන්නේ පෝෂණ අතිරේකයක් ආහාර අතිරේකයක් විදිහට මේ දවස්වල හැමෝම හොය හොය ගන්න ඩ්‍රින්ක් එකක්. ඒ ඩ්‍රින්ක් එක ඔයාගේ කඩේ විකුණන්න නැහැ කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. දැන්ම ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩෙත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට මේ දැන්ම කෝල් එකක් අරගන්න. ලංකාවේ හැමෝම හොය හොය ගන්න නිෂ්පාදනයක් ඔයාගේ කඩේ තියෙනවා කියලා කියන්නේ කඩේට එන සෙනඟ වැඩි වෙන්න දෙයක් හේතුවක් තමයි. 011 437 1250 කියන නම්බකින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම අලෙවි හිමිකාරීත්වය ඔයාට ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉගෙනත් මතක් කරන අතර ඔයාට කියන්න හදන්නේ සෙවණගල කිරිබන් ආරභෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන පණිවිඩය. සුව කරගන්න බැරි විදිහ රෝගයක් තියෙනවා කියලා ඔයාට දැනගන්න හම්බ වුණා. නැත්තම් ඔයාට තියෙන රෝගයට ප්‍රතිකාර කරගන්න බෑ කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරු කිව්වොති. යන්න තියෙන හොඳම තැන තමයි සෙවණගල කිරිබන් ආරභෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. දෙවියෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන කමල් බන්දුල වීරපෙරම් වෙදමහත්තයා එතන ඔයා වෙනුවෙන් ඉන්නවා. සමහර රෝගියෝ තමන්ගේ ජීවිතය ගැන තියෙන ආසාව පවා අත්හැරගෙන තමයි එතනට යන්නේ. ලෙඩ රෝග හරියට සුවපත් කරගන්න බැරි වෙයි කියලා හිතන්නේ. කැන්සර්ස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, කිඩ්නි වල මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් පවා නිට්ටාවටම සුවපත් කරන්න කමල් බන්දුල වීරපෙරම් වෙදමහත්තයාට පුළුවන්. අර රෝද හුටු වලින් සමහර අය යන්නේ උස්සගෙන එහෙම ඇවිද ගන්න බැරුව යන්. මාසයක් දෙකක් හරියට ප්‍රතිකාර ටික කරාට පස්සේ හිතා ගන්න බැරි විදිහට සුවපත් වෙනවා ඒගොල්ලෝ. එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක හන්ද ඔයත් වෙලාවක් වෙන් කරගන්න සෙවණගල කිරිබන් ආරභෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න කලින් අනිවාර්යෙන්ම 0777 300 940 0773 273 540ට දැන්ම කෝල් එකක් දීලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න පුළුවන්. ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න අයියේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද දන්නවද? කවුද මේ නම? ඇඹිලි පිටි ඉඳන් මధు තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මధు මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දේදුණු මාවතේ අපිවත් එක් කරගෙන යන්න. එහෙම කියන්නේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක ගම්පහ තමයි ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එක තියෙන්නේ. එතරින්න සෙට් එකමත් ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපිටත් සින්දුවක් දෙන්න ජනි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. හරියටම කිව්වොතින් සීදුවේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ෂෙසි. ෂෙසිද ලස්සන නමක් තමයි ෂෙසි තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්කෝ. තාමත් නම කියවුනේ නැත්තම් ඉවසිල්ලෙන් ඉනු මැනවි. දවල් එකට කලින් අනිවාර්යෙන් නම් ටික කියලා තමයි මම යන්නේ.

0: FM Anu Paha, FM Anu Hatırai Taşımı Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දැන් 11 විනාඩි 45යි
4: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි
6: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
5: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමදේම සෙට්.
8: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
9: නබල ගුරුහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සහාය මේ 27 වන දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නඩි සඳහා සුවිශේෂී දීමනා නම්බර 6 වෝට් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න ඔයාට
10: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: කාර්ඩියෝජෙනික් කාලේ ඉරාන් රුකෝ මාරෝ දේවා එක පරික්ෂණයක්

0: ஈனோக்கு பெங்களூர். காயங்கு பருக்கு ஆப்ரேஷன் அமல வந்து மாத்தவன் கீவா விசாரி இல்ல எங்க பசாக்கா தான்
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
2: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
3: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
1: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
2: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
2: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
1: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත විවසායක සීමයට අත්වලක් සදාකාලික ආයෝජනයක්
8: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
10: FM Algo Town
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
13: ආ දන්නව.
12: මොකද්ද?
13: මගේ ඔළුව.
12: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: සින්දු අහන්න යන්න හදන්නේ මේ සින්දු අහන්න යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං යනවා රත්නපුරේ පැත්තට ගිහිල්ලා ඉන්න. රත්නපුරේ පැල්මඩුල්ලේ පැත්තේ ඉඳන් මේ වෙලාවේ අපේ ලක්ෂිකාමාව අහගෙන ඉන්නවා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ගොඩාක් ආදරය කරන චරිත් අයියවයි ඊට පස්සේ රමේෂ් අයියවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා තියෙන්නේ. මං දෙන්නාම ගොඩක් ආදරෙන් දෙන්න තුන් දෙනාම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ ඉතින් අපේ සැලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක. දන්නවනේ ඉතින් රිකිල්ල ගස් කඩයි මයිල පෙටියයි තියෙන සැලෝන් දිනේශ්‍රී එකේ කට්ටිය මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ. අක්කල නංගිල සෙට් එකේ ඉන්නවා ඉතින් සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං කට්ටියම එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. කෝල් කරපු කට්ටියකුට අග්ගාල එකතු කරගන්නද අපිට ගාල්ලේ අක්මීමණ ඉඳන් ලක්ෂ්මී කතා කරා. කතා කරලා කිව්ව පුතාල දෙන්න දිල්ෂාන් මදුෂංකවයි දිශාන් මදුෂංකවයි එකතු කරගන්න කියලා. මෛත්‍රී බාලයිය කතා කරා මයනු ෆැමිලිය මග්ගොන මෛත්‍රී පාලයිය මංගලිකා මදුකා මදුරංග මදුසංක සෙට් එකම එකතු කරගන්න කිව්වා. කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා විනීත අක්කා කතා කරා. එතන වැඩ කරන කොල්ලෝ සෙට් එක යාළුව හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මොනපිටි ඉඳන් මානෙල් අක්කා කතා කරා කෝල් එක ගන්නකොට කෙල්ල දන්නේ නැහැ මම ෆෝන් එක ආන්සර් කරලා කියලා. සින්දුව සද්දෙටම ගිය කීටි. එකතු කරගන්න කියලා කිව්වා අම්මව ඊට පස්සේ පුතා බිම්සරව පුතාණන් ආච්චි අම්මලා ගෙදර ගිහිල්ලා ඉන්නේ යා ක්‍රිකට් ගහනවලු. ක්‍රිකට් ඒගොල්ලෝ ගහන සෙට් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා. අම්පාර ඉඳන් කමල කතා කරා පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා. අකුරැස්ස යශෝ කතා කරා ඇයි යාට නරක ළමෙක් කිව්වේ කියලා අහනවා. නරක ළමෙක් කිව්වේ ඔයා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් අහලා නැහනේ අද? නෑ නෑ යශෝ හොඳයි. හරිද? රමණී පොළොන්නරුවේ ඉඳන් කතා කරලා කිව්වා එයාටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මම මේ සින්දුවට රමණිවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපි එක දිගට සින්දු දෙකක් අහමු. ඊට පස්සේ ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හිමීට හම්බ වෙලා කතා කරමුකෝ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
6: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද වෙරිලා?
7: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: නුඹනම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරිමාළු කරී.
6: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
9: අත්තම්නේ මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගේ දිනන්න. දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජය හා දරණ දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
11: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 317 540.
12: නේත්‍රාලෝක වෙසක්.

0: පොහෝතා අපි ආයෙත් කූරගලයමෝ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: යම එන හැම තැන ඇනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් එළකිරි පදමක්. වෙලා ඉන්න ඒ ගැන දැනුවාලේ වස කල කිරි ෆන් එක පිරි එළකිරි කිරි.
3: සුබ දහවලක් වෙලාව දවල් 12:00.

0: Net News. Net daval dolaha. Obaveta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: අයිබෝන් අද දවස මැත දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළට හිටපු නියෝජ්‍යමති සරණගේ නඩු තීන්දු කල්යයි. කුඩු දුමින්ද කළ අපරාධ වමාරයි යොදාගත් බහණ්ඩත් තැන තැනින් සොයාගනී. මාලිමාවට සහය දුන් ගොවි ජනතාව දැන් කියන දේ.
4: අපේ ඉහළ නායකයන් කියපු දේවල් අපි බිමේ ඇවිල්ලා කිව්වා මිනිසුන්ට. අද මිනිස්සු අපෙන් ප්‍රශ්න කරනවා කෝ ඒ කියපු ඒවා අද ඉෂ්ට කරනවද?
3: බිලින්දියක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් හයක් අත්අඩංගුවට.
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව 8.75% දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ. ඒ ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව මැනවින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා. පසුගේ මාර්තු මාසය තුළදී එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතය 7.75% ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණා. ප්‍රතිපත්ති පොලි අනුපාතයේ ඉහළදැමීම හරහා බැංකු පද්ධතිය තුළ පොලි අනුපාතයේ ඉහළදැමුවද එය ආර්ථික සංකෝචනය කිරීමක් දක්වා ගමන් නොකරනු ඇතැයි ආර්ථික විද්වතුන් පවසනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංකේන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකුරුල මහතා.
5: ඇත්තටම ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පහළාගයක තියෙනකොට රටේ බැංකු පද්ධතිය විසින් ක්‍රියාත්මක කරන පොලි අනුපාතිකයක් පහළාගයක් කරා ගමන් කරනවා. ඒ තුළ ණය මැවීම එහෙම නැත්නම් රට තුළ සංසරණය වන ණය ප්‍රමාණය වේගයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙනවා. දැන් පසුගිය කාලය තුළ අපි දැක්කා සාපේක්ෂව පොලි අනුපාතිකය සැලසියක මට්ටමකට පහළ ගියා. මේ නිසා රට තුළ මුදල් සංසරණය විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම බැංකු පද්ධතිය විසින් දෙන පෞද්ගලික ණය පර්සනල් ලෝන් ඇත්තටම විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණා. මේ තත්ත්වයේ අම් ආකාරයකට සැලකිල්ලට ගැනීම සහ ලෝක වෙළඳපොළ තත්ත්වය, ලංකාවේ ආර්ථිකයේ මුහුණ දෙන අභියෝග මේ සියල්ල පිළිබඳ සැලකිල්ලට තමයි මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකයට 8.75 දක්වා වැඩි කරන්නේ. මේ නිසා බැංකු පද්ධතිය තුළ පොලි අනුපාතිකය යම් ආකාරයකට වැඩි වෙන්නට පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඒක ආර්ථික සංකෝචනය කිරීමක් දක්වා ගමන් කරයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒකට හේතුව බොහෝදයක් බැංකු සතු අධිසංචිත පැවතීමක් අපිට පෙන්වමු කරනවා. මේක මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයක් විදිහටයි අපි දකින්නේ.
3: දූෂණ චෝදනා එල්ලවී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු 4ක තීන්දුව ප්‍රකාශ වීමට පත්කිරීම ජුනි මාස 9 වනදා දක්වා කාල තැබීමට කොළඹ මහදිකරණය අද නියම කළා. කොළඹ මහදිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී. අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගුණකර තිබූ නඩු 4ක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දුව සූදානම් කරනු මෙති බවයි. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මාස 9 වනදා සිදු කරන බවත් විනිසුරවරයා නියෝග කළා. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. කොළඹ මහඅධිකරණයේ හමුවේ පෙනී සිටීමට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
6: මෙම නඩුවේ සාධාරණයක් අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. ඒකට පළවෙනි හේතුව තමයි මේක කරුණු ඉඳහා බලනකොට මම තනියම ගත්ත දිස්ත්‍රික්කයක් නෙමෙයි දේශ මල්ලත් එක්ක නමුත් නඩුව දිනේ වට විතරයි. දේශපාලනේදී කරගෙන යනවා මේ තත්ත්වයත් එක්ක ඉතින් බලන්න ඕනේ මොකද හිටපු ගම වාහිනවා පායනවා ජනතාව දැනුවත් කරන්න අපහසුකම් තියෙන එහෙන් ගම් වතුර එනවා එහෙන් දිත්ත එනවා නායෑම් යනවා ඒ ආදිවාසීන් ගත්තාම ඉතින් ඈ නඩුව වැටෙනවා නැති නඩු දානවා ඇති නඩු නෙවෙයි ඉතින් ඒක නිසා අපි පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෙන විශාල වැඩ කොටසක් කළා. ඒ කරපු වැඩ කොටස දිහා බලපුවාම අපි නිකන් වැඩක් කළේ නෑ වගේ සඳ ප්‍රතිඵලයක් එක්ක. ඒක නිසා ඉතින් ලොකු විශ්වාසයක් තියන්න අමාරුයි මේ මෙයා මෙහෙමමයි කියලා.
3: ඩුබාහිදී අත්අඩංගුවටගෙන දෙවිනට රැගෙන ආ වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නැමැත්තා හෙලිකල තොරතුරු වලට අනුව ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා. බොරැල්ල සරණපාල හිමි මාවතේ පාළු නිවසක මුළුතැන්ගෙයි වැළදමා තිබේදී මේවා සොයාගෙන තිබවයි net news ආරක්ෂක වාර්තාකරු පැවසුවේ. ඉකොත් වසරේ අගෝස්තු මාස 7 වනදා හෝ ආසන්න දිනකදී බොරැල්ලේ ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නැමැත්තා විසින් සිදු කරන ලද බවට මුල් අවස්ථාවේදී තොරතුරු ලැබුණා. එම අපරාධය සඳහා යොදාගත් බව කියන යතුරු පැදියක්ද වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නැමැත්තාගෙන් දැන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී ඉහළ වූ තොරතුරු අනුව සොයාගෙන තිබවයි net news ආරක්ෂක වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොළඹ දිසා අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. රැඳවුම් නියෝග මත මේ වන විට කොළඹ දිසා අපරාධ කොට්ටාසය රඳවාගෙන විමර්ශන සිදු කරනු ලබන ඉකුද්දා ඩුබායි රාජ්‍යෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හෙලිකර තොරතුරු අඩුව ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් පැවසුවේ. ඕගෙන් ලද තොරතුරු වලට අනුව ඉකුත් වසරේ අගෝස්තු 7 වනදා බොරැල්ලේ කෙරුණු වෙඩිතැබීමට යොදාගත් යතුරු පැදිය දුසුවාගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. එම වෙඩිතැබීමෙන් පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කෙරුණු අතර තවත් තිදෙනෙකු තුවාල ලැබුවා. අපරාධයට යොදාගත් බව කියන යතුරු පැදිය සොයාගෙන ඇත්තේ එංගිරිය ප්‍රදේශයේ තිබියදී. අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය අපරාධය සඳහා වෙඩිකරුට ගිනි අවිය ගෙනත් දුන් තැනැත්තිය බවට සැක කෙරෙනවා. මේ අතර ගාල දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් සහ එම පතරම් දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එම පිස්තෝල ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගුඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරුගේ නිවසේ සංගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය 11ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිදුවිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ගොවි ජනතාවගේ ප්‍රශ්න භාවිත කරමින් බලයට ආ වත්මන් ආණ්ඩුව මෙවන විට ගොවි ජනතාව අමතක කර ඇතැයි ජාතික ගොවි සමුළුව පවසනවා. ඒ අනුව ගොවි ජනතාව ගැටලු විසඳීම පසෙ කළා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන බවයි ජාතික ගොවි සමුළුවේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක W.A. චමින්ද මහතා පැවසුවේ. වලව මහවැලි ගොවි කලාපයේ ගොවින්ගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දීමට පෙර පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද අපොහොසත් වී ඇති බවද ඔහු කියා සිටියා.
7: ඉඩම් ගැටලු පිළිබඳව ගත්තට පස්සේදී දිගටම මහවැලිය පස්සෙන් ගිහිල්ලා මේ ප්‍රශ්න පහුගිය කාලේ දිගින් දිගටම දේශපාලන අධිකාරිය මැදිහත්වලා පහුගිය ආණ්ඩුවලුත් සිද්ධ වුණේ මේ අසාධාරණයට ලක් වෙච්ච පිරිසට දැනටත් ඒ සිද්ධ වෙන සාධාරණේමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ ගත්තට පස්සේ මේ කලාපේ ඉන්නවා සාමාන්‍යයෙන් 1000කට ආසන ප්‍රමාණයක් මේ අසාධාරණයට ලක් වෙච්ච. එතකොට මෙන්න මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා අපි ඔය දැනට කුචිකර්ම ඇමතිවරු ඉන්න මහවැලි ඇමතිවරු ඉන්න අයට අපි කලුණුත් කතා කරා. මොකද ඒගොල්ලෝ දන්නවා මෙහෙම ප්‍රශ්න ටිකක් දිගටම මහවැලි කලාපය ඇතුලේ අසාධාරණකම් ටිකක් සිද්ධ වෙනවා කියලා. දැනටත් අපි දන්න විදියට දේශපාලන අධිකාරිය මහවැලි ඇතුලේ රිංගගෙන මේක ඇතුලේ දේශපාලනය කරනවා. ඉන්න නිලධාරිය අල්ලගෙන මේ ප්‍රශ්න පාවිච්චි කළා. මේ ප්‍රශ්නේ තුලින් ඒගොල්ලෝ කොට යන්න උත්සාහ කරනවා. අපි කියන්නේ එහෙම නෙමෙයි. පොදුවේ මේ ප්‍රශ්නේ විසඳන්න එහෙම නැති වුණොත් වලව කලාපි අනිවාර්යයෙන්ම ගොවියන් මේකට එරෙහිව මේකට අසාධාරණයට ලක් වෙච්ච පිරිස සංවිධානය කරලා අපිට සිද්ධ වෙන ආණ්ඩුවත් එක්කනේ මේකට අදාළව සටනක් ඇමතිවරුන්ට කියන්නේ විශේෂයෙන් මොකද මේ මහ පොළොවේ ගොයන් කාලානේ මිනිසුන්ගේ ප්‍රශ්නේ දැකලා මිනිසුන්ගේ ප්‍රශ්නේ ඇවිල්ලා වෙලේ පීරලා හොයපු මිනිස්සු ආණ්ඩු ගත්තට පස්සේ ඒ මිනිස්සුගේ කර්මතින් ආණ්ඩුවට බලයටපත් වෙලා අද වෙනකොට මිනිසුන්ගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සා ඒකට එරෙහිවනේ අපි මහ පොළොවේ නායකත්වය ගන්න බලවලා අපි ගොවි ජාතික සමුළුව විදියට
3: ඒ සම්බන්ධයෙන් ජාතික ගොවි සමුළුවේ රත්නපුර දිස්ත්‍රික් නියෝජිත කාන්තිය දීනාරච්චි මහත්මිය අදහස් පළ කළා.
4: මහවැලි ඉඩම් සල්ලි වලට ගත්ත අයට වෙන අසාධාරණේ වගේම ඊටත් වැඩි අසාධාරණයක් සිද්ධ වෙනවා. තමන්ගේ මුල් පදිංචිකරුවන් වෙච්ච තමන්ගේ දෙමව්පියන්ගෙන් පස්සේ දෙවෙනි පරම්පරාවට දෙමව්පියන් විසින් උරුම කරලා දීපු ඉඩම් වලට අදත් නිරවුල්භාවයක් නැහැ. අඩු ගානේ බලපත්‍රයක්වත් නැහැ. ඔප්පු හදාගන්නක කොහොමුණත් බලපත්‍රයක්වත් නැහැ. මොකද මහවැලි නිලධාරීන් ළඟට ගියාම ඒගොල්ලෝ වටේ යවනවා. අරක ගේන්න කියනවා, මේක ගේන්න කියනවා, අරලිය කිවිලි ගේන්න කියනවා, මේලිය කිවිලි ගේන්න කියනවා. හැබැයි ඒ සීළු දෙය අරන් ගියත් වැඩේ කෙරෙන්නේ නැහැ. අපිත් මේ ආණ්ඩුවේ ඇතුලේ වැඩ කරමින් හිටපු නිසා, කලින් බලය ගන්න ඉස්සෙල්ලා වැඩ කරමින් හිටපු නිසා, ඒ අවස්ථාවේ අපේ ඉහළ නායකයන් කියපු දේවල් අපි බිමේ ඇවිල්ලා කිව්වා මිනිසුන්ට. අද මිනිස්සු අපෙන් ප්‍රශ්න කරනවා, කෝ ඒ කියපු ඒවා අද ඉෂ්ට කරනවද කියලා. අන්න ඒ අපහසුතාවයට අනන්ත අප්‍රමාණපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවට මිනිස්සුන්ට වෙන අසාධාරණේ සම්බන්ධව මැදිහත් වෙන්න.
0: Net Weather News. Net Weather News.
3: නිරත දිග මෝසම ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලිවන විදහා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි දිනවලදී වැසි තත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කළ හැකි බවයි වැඩබලන කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාණ්ඩ මහතා පැවසුවේ.
8: විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. මෙම ඉදිරි දින දෙක තුන තුළ අපි බලාපොරොත්තු වෙනවා වැසි තත්ත්වයේ වර්ධනයක්. කෙසේ වෙතත් මේ මම සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අපේක්ෂා කරනවා අද දිනේත්, ඒ වගේම හෙට දිනේත්. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං මිලි 5 කිලෝමීටර 30ක 40ක වගේ තද සුළං විටින් විට පවතිවි. ඒ වගේ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ සම ඇතැම් ස්ථානවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන තිරකඩක් තියෙනවා.
3: දෙවින වටවන බොහෝ දේ කාලගුණ තත්වයේ සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළා.
8: මන්නාරම ඉඳලා පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර හරහා අම්බන්තොට දක්වා වෙරළ ටොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවලත් අපි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි බලාපොරොත්තු වෙනවා. දිවෙන වටා මුහුදේ සුළං හමන්නේ නිරිත දිසාවෙන්. වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ ඉඳලා මන්නාරම හරහා හලාවත දක්වාත්, ඒ වගේම මාතර ඉඳලා අම්බන්තොට හරහා පුතුවිල් දක්වාන වෙරළ ටොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පිටින් විට 5 කිලෝමීටර 40-50 දක්වා වැඩි වෙන්න පුළුවන්. එම මුහුදු ප්‍රදේශ රළු වීමේ තිරකඩක් තියෙනවා.
3: දින 19ක් වයසති බිනිදෙකු රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙකු පුත්තලම කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ආනමඩුව ආණ්ඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. එම බිලින්දාව රැගිනීම සඳහා යොදාගත් බව කියන වෑන් රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර බිලින්දාගේ මව, ඇගේ වැඩිමහල් සහෝදරයෙකු, ඔහුගේ බිරිඳ, බිලින්දා මිලදී ගැනීමට සූදානම් වූ අඹු සැඹ යුවලක් සහ පොලිස් බහරයට ගෙන ඇති වෑන් රථයේ රියදුරා වනවා. බිලින්දා අලෙවි කිරීමට සූදානම් වූ මව සහ ඇගේ සහෝදරයා ආනපඩුව ආණ්ඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. බිලින්දා මිලදී ගැනීමට සූදානම් වූ අඹු සැඹ යුවල කල්පිටිය මාම්පූරි පදිංචිකරුවන් වඩවා. බිරිඳා රැගෙනීමට ගිය වෑන් රථයේ පදව ඇත්තේ පුත්තලම පලාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බිරිඳා අලෙවි කිරීමේ අතරමැදි කටයුතු සිදු කර ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවටද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ද පොලිස් බහරියට ගෙන ඇති අතර බිරිඳා සහ වෑන් රථයේද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා.
0: දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
3: net දවල් 12 නිමාව. මීළඟ නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිදුරතුර සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ
2: දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 076-716-7872 යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය
9: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
10: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
11: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
12: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710-397-399 0710-397-399
13: net fm දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
14: ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
15: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111-437-1250

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ

වෙලාව 12යි විනාඩි 22යි අපි දේදුණු මාවතේ තුන්වැනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයට ආපු ගමන්ම කට්ටිය එකතු වෙලාගෙන බලාගෙන ඉන්නවා කියලා දන්නවා මං WhatsApp messages සෙවපු කට්ටිය. ඒ කට්ටිය තමයි මං එකතු කරගන්න හදන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න එහෙම කියලා message එක දාලා තියෙන්නේ කලුතර ඉඳන් කලුතර පනාපිටි. චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න චාමර සහ තනෝජ මං එකතු කරගන්නවා. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දියේ ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර එයත් අපි වහගෙන ඉන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුබ උදෑසනක් ඉතින් අපිවත් එකතු කරගන්න වැලිගම වැල්ලාන සිසිල ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න චන්ද්‍රසිරි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා සද්දෙට මහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ හෙට්ටිකන්දේ ඉඳන් නිරෝෂ අපිට මෙසේජ් එකක් දාලා තිනවා රත්නපුරේ හෙට්ටිකන්දේ ඉඳන් චූටි පුතයි ඇයි විතරයිලු ගෙදර ඉන්නේ ඉතුරු හැමෝම වැඩට ගිහිල්ලා ඉස්කෝලෙට ගිහිල්ලා කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ මේ වෙලාවෙ net අහගෙන ඉන්න සියලු දෙනාවයි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා අලව්වේ කරු අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඩිලාන් නිරෝෂ් හංවැල්ල ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නලින් පෙරේරාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ මම උත්සාහ කරන්නම්. ඊට පස්සේ නැෂනල් වත්තේ ජිනේන්ද්‍ර සෙන්ටර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න නෙළුම් කාන්ති ඇතුළු සෙට් එක එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හායි ජනී අවුව තියෙනවා රෙදි වේලන ගමන් ඉන්නේ අපි. ඇහැලියගඩ රෝහල් කාර්ය මණ්ඩලයේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ ලාලනී ජයලත්. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මීරිගම ඉඳන් මදු මෙසේජ් එකක් දාද්දි ගාමිණි අයියා අපිට මෙසේජ් එක දාන්නේ ජපාන් ඉඳන්. සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. යාළුවා නිශාන්ත වයිෆ් ඊට පස්සේ අරුණ සංජීවනි තමයි වයිෆ් ගෙනම පුතා ඕෂද දුව සේනාශ්‍රී වගේම තමයි අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාව ලංකාවේ ගොඩලින්ද ගමේ යාළුවෝ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා දෙනවා. ඊයේ නම කිව්වේ නෑ අදවත් නම කියන්න ඊයේ නම කියන්න මට ඊයේ මෙසේජ් එකක්වත් දාලා නෑනේ. එහෙම දාලා තියෙන්නේ හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ සෙට් එක මං කට්ටියම එකතු කරගන්නම්. හයි ජනී පොඩ්ඩක් පරක්කු වුණාද මෙසේජ් එකක් දාන්න සද්දෙටම අහගෙන ඉන්නවා. එහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ රසංක බදුල්ල මීගහගේ උල්ල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. වසන්ත මල්ලි ගුණේ මාමා එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නම්. ඊට පස්සේ තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් කියන්නද 0711 95 95 95ට දැම්ම අපිට WhatsApp message එකක් දාන්න නැත්නම් අපිට call එකක් දෙන්න 0111 25 33 63ට

0: one and only Killer B.
1: හරේ සින්දු අහගහ ඉන්න අතරේ අපිට කට්ටිය එකතු කරගන්න ඕනි කියන දේ මතක් කරගන්නත් ඕනිනේ. මං යන්න හදන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි වාට ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක ගෙදරදී ඉන්දියාප හදන වැඩේ කරදරයක් නැතුව කරගන්න ඔයාට පුළුවන් කියලා දැන් ඔයා දන්නවනේ. රතු කැකුළු හාල් වලින් වගේම තමයි සුදු කැකුළු හාල් වලිනුත් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණේ නහඳා බොහොම පහසුවෙන් ඔයා කැමති පාටකින් ෆ්‍රීලන් ඉන්දියාප එක පිටි මිශ්‍රණයත් එක්ක ඉන්දියාප හදාගන්න දැන් ඔයාට පුළුවන්. හොඳම දේ කියලා කියන්නේ කැඩෙන්නේ ඇලෙන්නේ බෙරි වෙන්නේ නැති වෙන්න බොහොම ලේසියෙන් ඉන්දියාප හදාගන්න නම් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයම ඔයා ගන්න ඕනි. දැන් ලංකාවේ තියෙන ඕනිම වෙළඳ සැලකින් බොහොම ලේසියෙන් ඔයාට ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අරගන්නත් පුළුවන්. අර කෘතිම නිෂ්පාදන මුකුත් ඒකට අඩංගු වෙන්නේ නැහැ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව අර ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් කන්න දෙන්න පුළුවන්. ඒ ගැන මතක් කරන අතර ඔයාට මතක් කරන්න ඕනි වාද්දුව පොතු පිටියේ ඉඳන් අපේ චන්දි මාව පිට කතා කරා කියලා. හස්බන්ඩ් ලකි, ඊට පස්සේ පුතා ශක්ති, දුව සෙව්වන්දි, ඊට පස්සේ ඉඳුරිල් පුතා, ඊට පස්සේ අයන් බබා, රදීෂ් බබා එකතු කරගන්න ඕනි. උණන්විටිය පාලම ගාව සුදු බේබි ටැක්සිය අපේ අනුරයිය කතා කරා. කතා කරලා කිව්වා චානා, ඒ කියන්නේ චීනා, එයාව එකතු කරගන්න කියලා. ඊට පස්සේ තුෂාර බෝයි, කාන්ති, සංජය, කසුන්තා, ඒ තමයි පවුලේ කට්ටිය. ඊට පස්සේ මයුර, ඊට පස්සේ මයුර සැලුන් එකේ සුදු මල්ලි එකතු කරගන්න කිව්වා. ගණේවත ටයර් කඩේ සෙට් එක, ඊට පස්සේ මගහේන ස්ටෝස් එකේ සෙට් එක, මාදව රියදුරු මහත්තයවත් එකතු කරගන්න කියලා කිව්වා. මේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකේ චමින්දයිය කතා කරා. බය බොස් ඉන්නවා ප්‍රදීප්, බොස්ගේ වයිෆ් ඉන්නවා චතුරාණි, ඊට පස්සේ කවීෂ, මේ හැමෝම එකතු කරගන්න කිව්වා. ගමේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මාලිම්බඩ, නිවන්තිකා නංගිවත් එකතු කරගන්න කියලා අපේ චමින්දයිය කතා කරපු වෙලාවේ කිව්වා. මං ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ WhatsApp එක පැත්ත බලමුටක් ගාව. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඇල් කඩුවේ ඉඳන් අපිට මැසේජ් එකක් දාන දේවප්‍රිය, වයිෆ් අමිතා, චූටිදුව චතුරි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට එකතු කරගන්න පවුලේ හැමෝම එහෙම කියලා කියලා තියෙන්නේ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා. ගලපිට බඩ දිප්පිටි ඉඳන් අපි වහගෙන ඉන්න නිලන්ත අයියේ, ගුඩ් ආෆ්ටර්නූන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මට මෙහෙම සින්දුවක් දෙනවද කියලා සින්දුවක නමකුත් දාලා තියෙනවා. මට හරියට කියව ගන්න බෑ. මං හිතන්නේ රවි වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ. රාජගිරිය බයිසිකල් කඩේ සුසන්තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නිෂානි, සුසන්ත, සිරිමාවති, ඔනලි කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට පසින්දු ඉලෙක්ට්‍රිකල්ස්, ඒ වගේම තමයි ස්ටිකර් වැඩපලේ කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නෑ, නාමල් ටේලර්ස් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාන්නේ මාතර ඉඳන් කියනවා එකතු කරගන්න කියලා. බිතුක මෝටර්ස් එකේ කට්ටිය, පසින්දු ඉලෙක්ට්‍රිකල් එකේ කට්ටිය, ඊට පස්සේ ස්ටිකර් වැඩපලේ කට්ටිය. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. ඔමාෂා දුව, රණිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනූෂ, මහත්තයා සුසන්ත ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා. යටියන්තොට මහවිලින්දන් සඳමාලි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හෙලෝ හෙලෝ ජනි, මටත් ලස්සන සින්දුවක් ඕනි. එහෙම කියන්නේ ගාල්ලේ සුජී විජේනායක. සුබ දවසක් වේවා ඔයාට. අද ටිකක් පරක්කු වුණා, ඔයාට මැසේජ් එකක් දාන්න. අම්පාර ගල්කන්ද පාරේ ඉඳන් මානවඩු තමයි අපිට මැසේජ් එක දාන්නේ. වයිෆ් ඉන්නවා දසනායක, දුව ධරණි, දිනාරා, හිවඟට සුජීව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12යි විනාඩි 38යි.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 2863 363 076 7016 3672.
5: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540 අලුතැන කඩම මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන් කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආසිය දල්රී වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව 12යි විනාඩි 42යි
4: මොකද වයිෆ්
5: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
3: පිටිපස්සේ දොරෙන්
5: අදත් වරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගණී කියලාද පාටි දාපු තැනකම ඉන්න එක

අන්තිම විනාඩි කීපය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ සින්දු අහන්න යන කලින් අපිට කෝල් කරපු WhatsApp message එකක් ගොඩ දෙනෙක් ඉන්නව නම් කියනකම් බලාගෙන ඒගොල්ලන්ව එකතු කරගන්න කියලා තමයි මම බැලුවේ. හයි ජනි, අද සින්දු ටික ලස්සනයි එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මොනරාගල සියඹලාණ්ඩුවේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක්. පොඩ්ඩක් ඉන්න, නම හොයාගන්න. මං හිතන්නේ හංසනී වෙන්න ඕනි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න හංසනීව. ඊළඟට ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ රුවන්වැල් ඉඳන් කුමුදු. කුමුදු, මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. පදිය පැලල්ලි ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ තිනුක වෙන්න ඕනි එකතු කරගන්න කියනවා මිනුක, සනුක, ඉරාන්, තිරාන්, දිසා ඇතුළු කට්ටියම. මම මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජනි, අපි මිනුවන් ගොඩ ඉඳන් හිරු අමා ස්ටෝස් එකේ කට්ටිය තමයි අපි. වෙසක් උඩු අලවන ගමන් ඔයාව අහගෙන ඉන්නවා. කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. ඊළඟට මාතලේ පැත්තට අපි යමු. මාතලේ කුමාරි ඉරමුදු ගොල්ල තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නයනි, ගාමිණී, සුභාෂිණී කියන කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. ඊට පස්සේ හාලියල සම්පත් මෝටර්ස් එකේ සද්දරම් මේ වෙලාවෙනිත් FM අහගෙන ඉන්නවලු. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ආදරින් කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. හස්බන්ඩ් සම්පත්, මල්ලි මදුෂාන්, අයියා ධනුෂ්ක, දුවල දෙන්නා ඉන්නවා නිෂාදි සහ නවෝද්‍යා. ඊට පස්සේ නෑ, දුවල දෙන්නා නිෂාදි, දිනාලි දෙන්නගම නවෝද්‍ය කියලා ප්‍රතිපස්සර කෑල්ලක් තියෙනවා. පුතා චේතික, ඒ වගේම තමයි ඔයාවත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් ධනුෂිකා, ඔයාව එකතු කරගන්නවා පවුලේ හැමෝමත් එකව මේ සින්දුවට. සුබ දවසක් වේවා, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මඩපාත ලක්ෂ්මන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. තමරා, නිෂානි, චේතනා, තේජවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක, ඒ වගේම තමයි සෙරුවාවිල KDA සමරසිංහ. මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙනවා. ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. අපිටත් දේදුරුමාවතේ අපි දේදුරුමාවත සද්දටම අහගනි. කෑගල්ලේ පුෂ්පාංගණී තමයි අපිට මැසේජ් එක දාන්නේ. මහත්තයා නිමල්, පොඩි අක්කා සුභද්‍රා, දුව කුමාරි, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට මන් තරහයි, මගේ සින්දුව දෙන්නේ නෑනේ ඔයා. එහෙම කියලා තින්නේ අපේ අනුරාධපුරේ සඳලි. දැන්නේ සඳලි, මං ඔයාගේ මැසේජ් එක දැක්කේ. ඔයාව එකතු කරගන්නම්. ඉල්ලන සින්දුවත් මොකද්ද කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි, පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි, මම අම්පාරේ මුවන්ගල ඉඳන්. රම්‍ය තමයි අපිට මැසේජ් එක දාන්නේ. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදෙව්, දුව ඉන්නව ගාල්ලේ ඉහළ කිහිඹියේ සමාධි, එයාගේ දුව ෂනුදි, මේ සේරම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. මගේ නම කිව්වේ නැහැනේ ජනි ඔයා. එහෙම කියලා කියන්නේ අලුත් ගම ඉඳන් සන්ධ්‍යා. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මගේ මැසේජ් එකේ ඔක්කොම කියවන්න හොඳේ. එහෙම කියලා කියන්නේ රාගම ඉඳන් අපිට මැසේජ් එකක් දාන රෝසි හිමාෂා. එයාගේ චූටි මැනික, පොළොන්නරුවේ ඉන්න ජයන්තිපුර චතුරංග, යාළුවෝ දෙන්න එකතු කරගන්න කියනවා. පොළොන්නරුවේ නිමන්ත අයියා, ඒ වගේම තමයි මාතර උදේනි අක්කි. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් දන්නවනේ ඉතින් කට්ටිය, පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග වෙන ගායකයෙක්වත් නෙවෙයි, අපේ රාගම රෝසිගේ විතරයි. ජපානේ ඉඳන් නිශාන්ත කුමාර මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුවෝ එකතු කරගන්න කියලා කියනවා ගාමිණී, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව. මේ ගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාර කොහොමද අමතක කරන්නේ? ධනංජය බණ්ඩාරවත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. මේ ගමුවේ

සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. එකතු කරගන්න කියලා කියනවා ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් පුතා, සුබෝධන පුතා, ඒ වගේම තමයි යාගේ නංගි චන්ද්‍රා, දෙමුතු පුතා, සුබෝධනී දුව ඇතුළු සෙට් එකම. ඊළඟට අනේ මගේ මැසේජ් එක කියවන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ නෙතු. එයා ගොඩාක් ආදරේලු යාගේ නිෂූට. එහෙම කියන්න කියලා අපිට මැසේජ් එකේ දාලාවල තියෙනවා. අපිට කුමාර මැසේජ් එකක් දාලා තියෙනවා. වත්සල, රූපසිරි, රාමනායක මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලාවල තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ කට්ටිය කොහේ ඉඳන්ද කියලා අපිට කියලා නැහැ. මොනරාගල සියබලාණ්ඩුවට ආයෙත් පාරක් යමු. අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. නම එවල නැහැ. චේතනා. චේතනා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ජනි අයියේ සුබ දවසක්. අපිටත් ගොඩ කාලෙකින් මැසේජ් එකක් දාන්න බැරි වුණා. හැබැයි හැමදාම අහනවා. එහෙම කියලා කියන්නේ අපේ ගන්තුනේ ඉන්න කෞශල්‍ය. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. නමක් හොයාගන්න බෑ. කොහොම හරි එකතු කරගන්න කියනවා. නර්සරි ගිහිල්ලා මේ වෙලාවේ ඇවිල්ලා ඉන්න රයිලිව, ඒ වගේම තමයි රදින්ව, මේ හැමෝම එකතු කරගන්න කියලා ආච්චි අම්මා තමයි ඒගොල්ලන්ගේ මැසේජ් එක දාලා තියෙන්නේ. කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රියන්ත කුමාර එකතු කරගන්නවා. වයිෆ් කාන්තිවත් එකතු කරගන්නවා. මකුල්ලොලුවේ රංජිත් දිසානායක ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා සඳුන් යෝජනා අපිට මාවනැල්ලි ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී බොසා අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ පියජ්ජේ අයියා පියල්ජේ හිරිමුතුගමයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාපලගම ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. කිරුළපණ ඉඳන් අපි වහගෙන ඉන්න කිරුළපණ සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගනවත් එකතු කරගන්නවා. කොවනේ අපි ඉල්ලන සින්දු ඔයා දෙන්නේ නැහනේ. මං දෙන්නම් හොඳේ. හෙට අනිවාර්යෙන් දෙන්නම්. අද දෙන්න බැරි වුණා කියන්නේ හෙට අනිවාර්යෙන් දෙනවා. ඊට පස්සේ දංකොටුව නෑ නිගම්බෝ දලුව කොටුවේ ෂාන් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ සෙට් එකම මම මේ සින්දුවට එකතු කරගන්නවා. හරි, එහෙනම් මතක් කරන්න ඕනි ඔයාට සෙවණගල කිරිබන් ආරබෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. කමල් බන්දුල වීරප්පෙනුම් වෙද මහත්තයා ඉන්නවා දෙවියෙක් වගේ ඔයාගේ ඕනිම ලෙඩකට පිහිට වෙන්න බලාගෙන. කිඩ්නි එකේ මොකක් හරි ප්‍රශ්නයක් නම්, හાર્ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නම්, ස්නායු රෝගයක් නම් අනිවාර්යයෙන්ම ඔයා යන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න අනිවාර්යයෙන්. 0777 300 940ට 0773 273 540ට කෝල් එකක් දීලා ඔයාට වෙලාව වෙන් කරගන්න පුළුවන්.

මං යන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම සින්දුවෙන් අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් ඊළඟ පැයට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා දිව්‍යා සුපර් එක තියෙන්නේ කොහෙද කියලා හරියටම බැලුවොතින් එහෙම අපිව මේ අහගෙන ඉන්න කට්ටිය ඉන්නේ රිකිල්ල ගස්කඩ ඊට පස්සේ අම්පිටියේ අධිකාරී ගම මේ හැමතැනම දිව්‍යා සුපර් තියෙනවලු ඒ සෙට් එකේම කට්ටිය එකතු කරගන්න කියලා අපිට තරින්දු ඊට පස්සේ රංග අයියලා මල්ලිලා දෙන්න මේ කට්ටිය තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ ගොඩාක් ආදරෙන් මේ කට්ටියම එකතු කරගන්නවා ඊට පස්සේ සින්දුවට යන්න කලින් කියන්න දෙන්න යන්න තමයි හදන්නේ වෙලාව 12 විනාඩි 53 හරියටම බැලුවොතින් වෙලාව අපේ බාෂි ඇවිල්ලා ඉන්නේ ගින්දර හැන්දෑව අරගෙන එහෙනම් ඉතින් අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු මේ පැත්තට කෝල් කරපු WhatsApp message යවපු හැමෝටම ස්තුතියි ගිහින් එන්නම් මම ජනී

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM
1: Net FM Dedunu Mavata ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
4: තරගයක් විතරක් නෙවෙයි මේක ඩීජේ අටැක් එකක්
5: Don't stop remix remake එකට හැපෙන ඩීජේ බ්ලාස්ට් එක
6: අංගා ගලේනේ
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1, 2, 3, let's go! ලංකාවම දන්න වීලඟ ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
7: තැන කටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාතල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනේ මුලකම්පොල ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබාගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැති පරදායකත්වය මාතර ෆ්‍රීලැන්
9: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් KD Rice Motor Company Private Limited 0777 406 4397
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
11: අසම සම සර්වඥතා මහාඥාන පූජාව
10: මැතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
11: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න
10: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
11: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට Net FM ඔස්සේ සජීවීව
10: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: Hey yo, yana yana hama tana anytime fit when a flavor delikiri padamak. Well I know you gonna then one. Wasakala kiri fun nigga piri elakiri kiri.
14: Hi, velave kai.

0: වටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay වටතොට pain pay අලුත් වෙන අලුත් pay විමසුම
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනි. මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට රාත්‍රී 7 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ මැදම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු හා සම්බන්ධ ජල නල විතන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට රාත්‍රී 7 සිට අනිද්දා පෙරවරු 7 දක්වා ජල සැපයීම එලෙසා හේතු වෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. මීරඟ net news පසර දෙකට
0: net news මේ pay වටතොට
5: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල
6: ධර්මය ඇසීම පහසය එය අන්නයට කියා දීම පහසය එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
8: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710297399 0710297399
11: ගින්දර හැන්දෑවා.
12: Brought to you by
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
14: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
16: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
17: FM 95 94.8

Hi! Dawal lekhai, vinari pahai, vilama! Good afternoon! Ada pahai, visi, hayo! Adanga haru ada dawasa? Ada thena apita special happy birthday card! Ada program ekak patan gani diva lassana vishayakak dennoni? Man eka mehema kiyannan neda? రేడియో నివేదికావా కనేక హీనయా కలా తమంగ ఆసకరణ విధే ప్రోగ్రామ్ ఇక కరన్న అవస్థావత్ లబిలా విధేట లసన్ టు యాలట అహన్న దెన్న హమదావ దవల్లకే ఇందాగ హతర వెనకం ఇడ కడ హదల దొన్న అపే సభాపతి తుమాగే అదో పందినే ඉතින් ඒ හින්දා ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් ආයතනයේ ගරු සභාපතිතුමා නිහාල් සෙනවිරත්නපා මහත්තයාට ගින්දර හැන්දෑවෙන් සුබ පැතුම්. Happy birthday! නිදුක් නිරෝගී සුව ලැබෙන උතුරන් හරියන කාලයක් උදා වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මම ඇතුළු නෙත් ක්‍රෝ එකම. එහෙමනම් අපි ලගේ ගින්දර හැන්දාව පටන් ගන්නවා. හිතන්නේ අද දවසේ විශේෂම කාරණාව නූකයි. ඉතින් අද ඔයාගේ බර්ත්ඩේ එකට ඉදවනම් අනිවාර්යෙන්ම කතා කරලා කියන්න අපි ගින්දර හැන්දාවෙන් ලස්සන විශ්ෂකයක් දෙමු. හරිද? 0112553763 ඔයගලන්ට කෝල් කරන්න පුළුවන්. ඊගාවට 0712595595 WhatsApp නම්බර් එකේ තියෙනවා. chat එකට සෙට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අදාත නිතිපෙම ඔෆිෂියල් ෆෑන් පේජ් එකේ ගින්දර හැන්දාව Facebook post එක දාලා තිනවා. ඒකට වාගේ like එක comment එක දාන්න පුළුවන් නම් share කරන්න. තමයි අපේ Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් අයියෝ අපරාධ කියලා හිතයි. ඒ ඇසේ අද මේ බර්ත්ඩේ සම්බන්ධ දෙයක්ම තමයි දාලා තියෙන්නේ post එකට. ඔයාගේ බර්ත්ඩේ එකට අනු ඔත්තේද ඉරටද? මම නම් ඉරට්ටකනේ. එතකොට අද බර්ත්ඩේස් තියෙන කට්ටියත් ඉරට්ටේ අය. ඔයාගේ බර්ත්ඩේ එකට අනු ඔයා ඔත්තේද ඉරට්ටද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න. චූටි ජලියක් ගන්නත් එක හරි. එහෙනම් ඉතින් අපි ලගේ ගින්දර හැන්දාව මෙන්න මෙහෙම පටන් ගන්නවා. මෙතන ඉඳන් හවස හතුරු වෙනකන් ඔහෙලට නොහෙළුම් දෙකක් ආදරේ.

கலக்காய் வினாடி தலாய் விலம அப்பிலக்கு கிந்தரந்த வாகனி நோகலாண்டே தவல லசன ஆரஞ்சாக்தேனோ மதாக்கிறான் ஒன்னா அப்பே அசாஹ முத்தாம சிக்கு ராபாட் ஓகலாண்டே கேக்க சேஞ்சல் சிக்க அருகினேனோ நீ அழகு கெதர பாட்டி எக்கட சின்னலைக்கு ஆகிறீன டிஜே நைட்டகா ஒரு டிக்க டிக்க டிக்க டிக்க வெனஸ் கல்லா எஸ் சிக்கு ராதா அப்ப டிஜே அட்டாக் ஷோ எங்காக ஓகலாண்ட பலன்னு துன்னா கொல்லைக்கு கெல்லுக்கு அவில் நான் லஸ்ஸன வர டிக்க பலன்னு ஃபேஸ்புக் லைவ் எக்கிட்ட சேகினது நீ கவி தெரியா இது අපි අම WhatsApp එක පැත්තට ගොඩක් කටි ඉනවාගෙන ඒ කටි වෙකින් එක එකතු කරගන්න ලාස් වෙන්නේ good afternoon වාශි සින්දුවා කිල්ලගෙන කච කචත් අහගෙන අපි වැඩ අප ඉන්දිකට ඇලස් ගල් වංගු ඇම්බිලි පිටිය දෙකව දෙකක් ආදරෙන් කටි එකතු කරගන්න චූඩුවත් මහන්සියක් නම් දැනෙන්නේ පවයේ කාටවත්ම ඊට පස්සේ නම්පුතේ සුබ දහමලක් ගින්දර හන්දව අපිත් අහගෙන ඉන්නේ අහමු ලස්සන සිඳුරිකා කියලා කියනවා NSD Taylor Shop එකේ තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ හා අපිට ලස්සන උම්ම දෙක දෙන්න ආදරේ හතරක් කියලා කියනවා ඊගාට වාශයක අපේ රේඩියෝ එක කැඩෙලා ගින්දර හන්දව වහන්න වෙන්නේ නැහැ අනේ මට ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝ පොයි මම කාලිකින් සෙල්ෆි එකක් අරගෙන නැද්දකේ අරේ අර ඉක්මනට රේඩියෝ එක හදාගන්න good afternoon වාශිනංගේ අපි කන්නන්තටි හැලගම බේකරි රසිකයි රාජායිය තද වැඩ ආනන්දයවත් එකතු කරගන්න ඒ වගේම තමයි මොල්ඩියුස්ල අපේ සංගීත මායි නිලෝගම්ටිගේ පැත්ත ඇතුළු කොමු පැලන් පිටේ හිරාණියක් හා කෙලිමඩලෙ රේනුවක් හා මත්මගඩ සනිල් කරේ අයියාක කටිය වේගත කරගන්න කියලා කියනවා සින්දිරි ගහන ජයෝ වේවා

0: අපලගෙ ගෙදර හඳවාගෙන ඉන්න වෙලාව දවල් එකයි විනාඩි 18යි.
1: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගණේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
5: සංක දිනය සශිකා නිසංසලා
6: සුනීර සුමංගා
7: නුවන් විකාසේනාරත්න
8: අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
9: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම මිලට තිපව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
10: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
13: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් update වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
16: Brought to you by
1: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගණේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 Prime Lands
18: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
20: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
21: Death FM Algo Town
22: Netralok Vesak

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

දවල් එකයි විනාඩි 20 දෙකයි වෙලම. අපි ලගේ ගින්දර හඳාව හගෙන ඉන්න. මට කෝල් කරන ඔයාව තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. යටියන්තට ටයිටැනික් සලෝනිකේ තුෂාරයිය තමයි අද මට මුල්ලෙම්ම කෝල් කළේ. ඔයාව ආදරෙන් එකතු කරගන්න කමල් ටිරෝන් දෙන්නයි ගවට නවත් ඉන්නවලු අද. ඒ වගේම මේ යටියන්තට ටයිටැනික් සලෝනික ඉස්සරහම තියෙන ත්‍රීවිල් පහක් එකේ කොල්ල ටික ඔක්කොම මත ආදරෙන් එකතු කරගන්න. ඉගවට හිරාණි අක්කා අපි පැලන් පිටියේ හිරාණි අක්කලගේ ෆැමිලි එකත් ඔක්කොම මතක් කරන්න කියලා කිව්වා. ඔන්න කට්ටියම එකතු කරගන්න ලාස්ට් කියලා තියෙන සින්දු සේරම ටික අහන්න. දැන් අපි මෙඩ්ලේ එකක් තමයි යහන්න යන හදන්නේ. කලගෙඩිහෙනි මුණසිංහ කතා කළා. අනේ ආදරෙන් එකතු කරගන්නවා තාත්තා. Thank you so much මට කතා කළාට. ඉගවට කිතුල්කටි ප්‍රේමසිරිය කතා කළා. ඉගලා අද දවල්ට කන්න මොනවද දන්නවද? බතුයි කොසුයි කරවල වැදුමකුයි. රහෝට ඇතිනේ. අර ඕන මන්නම් කියලා ගිල්ල නෑ. ඉන්නවල ඔබ ගුණවති ගවට දිනෝෂා ගණේෂා චමිලානි බිම්සරය කිරිනදිය කිරණින්ද ඔයකෝමලම එකතු කරගෙන අපි යහමු මේ මෙඩලේක. එයතරම මම ඔගලන්ට ෆෙම්ස් ඇයගෙන මතක් කරන්න පීරියඩ්ස් ගැන කොච්චර වේදනාකාරී දෙයක්ද කියලා ඒක පැහැදිලි කරලා පිරිමලමයින්ට කියලා දෙන්න අපිට තේරෙන්නේ නැහැ. ගොඩාක්ම ගොඩාක් පේන්ෆුල්. ඉතින් කොහොමහරි පීරියඩ්ස් කියලා බෑ. ඩේ ටු ඩේ ලයිෆ් එකේ දේවල් තියෙනවා අපිට මග අරින්නතුව කරගන්න වෙන නේද? ඉතින් ඒකට හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඕනේ. ඒ නිසා තමයි ඔයාට ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු ලොකුම කාරණාව තමයි ඔයාට ඉතාම සාධාරණ මුදලකට ගන්න පුළුවන් පෑඩ් එකක් වීම. ෆෙම්ස් ඇය අරගන්න SLS ISO තත්ත්ව සහතික දෙකමත් එක තමයි ෆෙම්ස් ඇය එන්නේ. ඕනම ෆාමසි එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ තරම් සපෝටිව් පාර්ට්නර් කෙනෙක් මෙච්චර සාධාරණ මුදලකට වෙළඳපළෙන් හම්බුනොත් මට කියන්න හොඳයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 33යි. තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Non-stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye eni
2: alavinde apna singala tu karala radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go.
2: ලංකාව මදන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
7: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
8: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: මිරිස් කුඩු ස්වල්පයයි 3-5 කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
10: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
11: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3-5. ලොව ස්තරම්ම කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
10: මුළු තැන් ගෙටම විජය.
11: විජය 3-5. අපේ රසය රටේ සැමට.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: Wake up, Saturday Hormones, Alpha Studio.
14: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
13: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
14: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
15: Good morning.
13: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. NetFM Facebook Live.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ.
17: කින්දර හැන්දෑවා
18: brought to you by
19: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
20: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
21: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774643947.
22: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
23: Oh my god, this is original.
24: Nato
25: meka apilage kindara handava bro.

ලිකයි විනාඩි 40යි වෙලාව. ඔයාගේ බර්ත්ඩේ කනු ඔයා ඔත්තේද ඉරක්ටද? අද සෑහෙනක වෙනස අවිල්ල තියෙන අපිලගේ Facebook post එකට. බලමුද කවුද ඔත්තේ කවුද ඉරක්ට කියලා. ඇඩ්මින් කෝඩිත කෙනෝ මම පළවෙනිදා. මං ඔත්තේ ඔයා ඉරක්ටි නේද වැනිකේ. ඒක හන්ද අපේ සම්බන්ධයට ගෙදරින් අකමැති වෙලා රේඩියෝ එක වහයි දන්නාලෝ. ඔයා දන්නවාද ඒ නොගැලපෙන අය තමයි ලස්සන්ටම ගැලපෙන්නේ. ඒ හින්දා අවලක් නෑ, ගෙදරින් කොහොම හරි කැමති කර ගමු හරිද? චම්පා වීරසිංහ 4:02 ඒ කියන්නේ කොහොමද ඔයා ඉරටි? ඉගාවට ශමින්ද මෝටර්ස් එකේ කටිය මෙසේජ් එකක් දාලා තිනවා අපේ සුදු බබාල දෙන්න ඔත්තේ. දුව රශ්මි ඉරටි, බොස් ශමින්ද ඉරටි, මන්නම් ඔත්තලෝ, කුමාරි ජයවර්ධන, හයි රතු රෝසුමල, අදත් වැස්ස ඔත්තේ ඉරටි මම දන්නේ මං 7:40. ඔයා ඔයා ඉතින් ඔත්තේ නිපුන් රසංග, මම නම් දෙවෙනි මාසේ පළවෙනිදා. එහෙනම් පුතේ ඔත්තේ වසන්ත එයාත්.

Kuru, Kamani Silva, Rasanka Gunasekara, Sanjula Kumudu, Sanjo Kulatunga, Mikatiama comments Dalatino, Igawata Il Ruvini, Umayanta, Nalini the Fonseca, Igawata Shanti Hetiarachi, Shriani Nadisha, Torang Madushani. ආනන්දය අපේ නිමේෂ් ජයතිලක විශ්මසි විතානගේ දමයන්ති දමයන්ති උරේෂා සඳමාලේ කුමාරි පෙරේරා ඉගාවට කමනි සිල්ලෝ නමල් නමල් සිද්ධුව කෝනි භාෂියෝ වැස්සේ මහගෙන ඉන්නවා කියල කියන ඉගාවට ලක්මාලි ප්‍රියදර්ශනි නිලන්ත කුමාර චරිත් නනායකාර ලක්ෂිතී රෝෂණ මොකද්ද මේ දිග කමෙන්ට් එකක් දාලා තියෙන්නේ වැඩක් නෑ අප්ප දැන් ඉපදිලා ඉවරයිනේ මාර්තු 16 කියන්නේ ඉරට්ටි නේද කියලා අහනවා ජනවාරි 12 කියන්නේ තිරට්ටිනි නේද එහෙනම් ඉරට්ටි ඉපදිලා ඔත්ති මැරෙන්න ප්‍රාර්ථනා කරපුලු නංගේ නෙල්ලා කියයි එහෙනම් එහෙම කරමු ඔයගෙත් කමෙන්ට් එක අනිවාර්යෙන් ඩ්‍රොප් කරගෙන යන්න මට මේ දැන් හොයාගන්න බෑ කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිබ්බා මන්නම් ඉරට්ටි කියලා කෙල්ලගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම පේනුණා කෙල්ල ඉරට්ටිම තමයි කියලා මස් කලදක් පිහිටලා නැති ඉරට්ටි ඉපදුණු තව අයත් ඉන්නවද විහිළුවට කිව්වේ හොඳේ ලස්සන කෙල්ල ආදරෙන් ඔක්කොම එකතු කරගෙන කෝල් කරපු කට්ටියක් ඉන්න අපි මතක් කරමු ගලවෙල ගොකරැල්ල ස්ටෝර්ස් එකේ සංජීව අයියා දෙන සෑහෙන කාලෙකින් කතා කරේ ඉන්නේ කොල්ලෝ ආදරෙන් එකතු කරගන්න බැරල් බාගේ කැමික අරන් එනකම් බලාගෙන ඉන්නවලෝ ආදරක වයි ෆැමිලිකෙ කොමයි එකතු කරගන්න ජය වේවා ඉගවට මාතර නිවර්තනාක කතා කළා හිට සෙතිනෝ මේ සිල් ගන්නවලෝ ඉස්කෝලෙන් සිල් සමාදන් කරනවලෝ දඟනවත්තල ඉන්නෝ නී හරිද අද සෙතිනට උම්ම එකක් දෙන්නලු දඟේ අඩු වේවා මාවයි සෙතිනුවයි ගවට යගේ හස්බන්ඩ් දිලීක හස්බන්ඩ්ගේ ෆැමිලිකෙ ඔක්කොම අකුරුගොඩ සංගරබතිකගේ හැමෝමත් එකතු කරගන්න කියලා කියන ලස්සන සින්දු ටිකක් අහන ආදරෙන් එකතු කරගන්න ඉගවට මොරගහේනේ චන්ද්‍රිකා අක්කා කතා කළා චන්ද්‍රිකා අම්මා ඇත්තටම එයාත් අද රස කෑම ගොඩාක් හදලා අපරාදේ ළඟපාත ඉන්නේ ගිහිල්ලා කාලත් එන්න හිතෙනවා ආදරෙන් එකතු කරගන්න ඉගවට අපේ අසංකාය කෝල් කරා මට පේනවා දැනටමත් ටයිපින් කියලා අද අතහගෙන ඉන්නවලු වයිෆ් වත්සලදුව දෙහන්ස ඉගවට හේෂන් මල්ලි දවිනය ස්පෙෂලි ඔවත් එකතු කරගන්න ආදරෙයි දෙකක් කියලා කියනවා මා දෙකෝ දෙකක් ආදරෙයි තුමා දන්න ඕනේ නේද කොහොම හරි ආදරෙන් ඔය කොමලම එකතු කරගන්න ඊට පස්සේ WhatsApp එකෙන් තව කට්ටියක් ඉන්නවා අපි මේ සින්දුවට මොබාගව දෙද හම්බකෝලේ ආනන්ද අයියා වයිෆ් මුතෝ දුයි මේ ශිකාපු අමරොද්දීපන කට්ටිය මේ එකතු කරගන්න උම්ම දෙකක් ඕනී කියලා කියනවා අද ඉතින් මට කවිලියල නෑ මං තරහයි වර්ගව දුලණියකා දුවයි පුතයි හස්බන්ඩ් එකතු කරගන්න කියලා කියනවා සින්දු ටිකක් අහන්න ආදරෙන් එකතු කරගන්න සුදු බෝලේ ලස්සන සින්දු ගොඩක් ඕනී මල්ලෝ පිටියේ සුනිත් ග්‍රොසරි එකේ නායනක මේ මෙසේජ් එක කියවලා තියෙන අම්ම පුතා තිස්සන් හබිස්සුනේ ගාලි ගෙදර හැමෝමයි අපේ පේන්ට් බාස් සංජීව මල්ලි හැඩ්ලි මාමයි ඔයාවයි එකතු කරගන්නවා කියලා කියනවා චූරිවත් මහන්සියක් දැනෙන්න එපා අපේ හැඩ්ලි මාමටයි සංජීව මල්ලිටයි උතුරම් හරියන් දෝනී තින් හාද ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කියලා තියෙන සින්දු සේරම ටිකම අහන්න ඒ අතරේ සෙවනගල ආයුර්වේදය ගැනත් මතක් කරන්න ඕනි අනේ මන් දන්නේ අපි බැලුවත් හොස්පිටල් එකේනේ හම්බ කරන්නේ ලෙඩවලට බෙහෙත් ගන්නද කියලා හිතෙනවා ඔයාට අනුව නැතුව ඇති අනේ මන්ද මට අනුව නම් එහෙමයි කියලා හිතෙනවා මොකද එච්චරට අසනීප වෙනවා අපේ ඉමුනිටි හරිම දුර්වල වෙලානේ කනබුර දේවල් හින්දා කියලා කියනවා හොඳයි හොඳයි කියන හැම ජාතියෙම කවවනවා අපේ අම්මා මන් දන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කොහොම හරි සමහර වෙලාවට අසනීපයක් වෙන්නකම් බලාගෙන ඉන්නේ නැතු අපිට gedara deval තියාගෙන ඉන්න පුළුවන් නේද අපි හොඳටම දන්න දේවල් සිංහල ආයුර්වේදයත් එක්ක ඉන්න දේවල් අපි ඇඟට හොඳට පත්තියන් වෙන දේවල් නේද එතකොට නිකන් ලෙඩයි ලෙඩයි වගේ දැනගෙන ඉන්නකොටම වැදකම් කරගන්නයි තියෙන්නේ සමනිකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ විදිහට ආගේ ළඟම තියාගන්න පුළුවන් ඖෂධ ගොඩාක් අරගෙන එනවා ගොඩක් මම මේ දවස්වල හන හන අය හචිස් හචිස් ගානවා කහිනවානේ උණ හැදෙලා කියලා කියනවා ඇඟපත වේදනාවයි කියනවා ඒ කොම තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සමනිකල

මදුකා කැසට පැනි පුරුද්දට ළඟතයා ගම. ඒ වගේම තමයි කෑමවලට කිසිම අපිට අයිට එකක් නැත්තං බඩ පිපුව පිපිල වගේ නම් බඩ කැක්කුමයි නම් බඩා ජීර්ණ ගතියයි නම් සීටසියක් ස්වභාවික සෙවනගල අසුමෝදකන් ගෙදර තියා ගන්නම ඕනේ. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායන ගෑස්ට්‍රයිටිස් නම් සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරලා බලන්න. අපේ මේ මොරගහයනේ චන්ද්‍රිකාම කතා කරපු වෙලාවෙ කිව්ව එයාට තෙල් ජාති කන්න බෑ පුතේ මන්නම් ඔය මිරිස් තෙල් කන්නේ නැ. එයාට ගෑස්ට්‍රයිටිස් හොඳටම තේනවා කියලා. මම කියනවට සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරලා බලන්න කොහරද? මේ ඔක්කොම කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි හැදෙන්නේ. ඉතින් අපේ වෙදකම අපි උරුමය 44 අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද අරගෙන එන මේ ඖෂධ ඔක්කොම අට ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන් මෙන්න මේ ෆෝන් නම්බර එකට කතා කරලා. 047-31-33-540 047-31-540 කතා කරන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල්කයි විනාඩි 50යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාවේ පළවෙනි පැයේ. තෙම සින්දුව තමයි අහන්න යන ලෑස්ති වෙන්නේ. සුනිල් පෙරේරාගේ නර්ස් නෝන අහන්න කාලේ. ඕගලන්ට මතක් කරන් දෙ ඕනි. අර ලක්ෂක මිලාඩුවක් එක අට දෙන. නියම පෙට්‍රල් ස්කූටි එක ගැන. මේක මේ දවස්වල ගොඩක් අටිය ගන්න තියෙන ලොකුම හේතුව තමයි. අඩුම අඩු තෙල් ප්‍රමාණිකෙන් ලොකු දුරක් යන්න පුළුවන් එක. පෙට්‍රල් ලොකු ක්‍රයිසිස් එකකදී අපි ඉන්නේ මාර ගණන්. පෙට්‍රල් ගහනවට වඩා ඇත්තට හිතෙනවා යන්න පුළුවන් තැනක පාවපැදියකින් යන්න පුළුවන් නම් හොඳයි කියලා නන්ද. ඉතින් ඒ හින්දා මගලන්ට කියනවා නානා මාදලේ ස්කූටර්ස් ලංකාවේ තියෙනවා තමයි. හැබැයි මම ඔයගලන්ට මේ මතක් කරන්නේ මේ කලවට ගන්න තියෙන හොඳටම දුවන හොඳටම පෙට්‍රල් කරන ස්කූටිය ගැන. මේ කේඩි රයිස ස්කූටර්ස් ගැන මුලින්ම කියලා ඉන්න ඕනේ. මේවා වෙලා 100% Made in Sri Lanka. හරිද? කට ඇරල කියන්න පුළුවන් මොකෝ? මේගොල්ලෝ එයාලගේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම ගොඩක් ඒවා යුරෝප් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරනවා. ඉතින් ඒ නිසා ඒ රටවල් වල සුදු මහතුරු පව ආරම් පදිනවා. ඒ නිසා ක්වොලිටි එක ගැන බයක් තියාගන්න එපා. විවිධ පුරාම අලෙවි ජාලයක් ඉන්නෝ සේවා නියෝජිතයිනෝ. ස්පෙයා පාර්ට්ස් ගැන නම් ඔය අවරි වෙන්නේ ඒවත් ඕන තරම් තියෙනවා. අලෙවින් පසු සේවාවත් අති විශිෂ්ටයි. බයික් එක වාගත්තට පස්සේ ඔන්න අපි වික්ක එතනින් ඉවරයි කියලා අත පිහිදගන්නේ නැහැ. ඒගොල්ලෝ ඔයාට අවශ්‍ය වෙන ඕනම වෙලාවක උදව්වට ඉන්නවා. හරිද? ඒ වගේම තමයි කියන්න ඕනේ අපේ සල්ලි වලින් පිටරටවල් පෝෂණය කළා දැන්වත් ඇති යම් එක නවත්තමු. එක ගැන දෙපාරක් හිතමු. ඒ නිසා කෙඩි රයිස් ලීඩ 1-5 බයික් එක දැන්වට ගන්න හේතු ගොඩයි. මේක හදලා තියෙන 1-5cc අධිබලත එන්ජින් එකකින්. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන. ඒ නිසා අර මං කලින් කිව්වා වගේ පෙට්‍රල් සූදට පවා දුවනවා මහත්තයෝ. සාමාන්‍යයෙන් KD Rice Leader 1-5 බයික් එකේ මිල වෙන්නේ රුපියල් 796,500යි. අර ලක්ෂක ඩිස්කවුන්ට් එක වැටුනහම 6,96,500කට ගන්න පුළුවන්. ආ ලීස් එකක් ගාලා නම් ගන්නේ. පළවෙනි ලීසින් වාරික තුනම ලීසින් කම්පැනි එකට ගෙවන්නේ ඔයා නෙවෙයි KD Rice Motor Company Private Limited. එතනිනු තාල ඉදහස්. ඉරි මේ වාසිය කොහොමද එක්කම KD Rice Leader 1-5 බයික් එක තුග අවසන් වෙන්න කලින් වාගේ කරගම දැම්ම කතා කරන්න. 077-806-4397 077-806-4397 නුගලන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න.

0: Rock with Rock Neve. Make a DJ attack the cock.
1: Non-stop remix remake. එකට හැපෙන DJ blast එක
2: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: මේනි අලෙන්නේ
0: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: net fm DJ night face to face Attack Show! Attack Show!
0: 1, 2, 3, let's go! Lanka Umudana DJ Star in the Kamatinam. Oya DJ Play Karana Pahadili Video. Then Mapita WhatsApp Karana.
1: Binduai Hatsie Kolhai Anupahai Anupahai Anupaha. Net FM DJ Night. Face to face Attack Show.
4: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත plantations limited අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු
5: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරතින සංදි සොය උදා කර ගන්න 0710397399 යාමට දීකායු joints reborn සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
6: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540

0: கோல் பீட்டிங் ஹவுலே ஹன்ன ஜானி ஏக்க தே துனு மாவத சத்யே தவஸ்வல உதே தஹயட
1: ஜானியத் வெடி வெலா
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: ආ පැටියෝ කොහොමද?
4: සින්දුවක් අහනවද?
5: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: Hey yo යම එන හැම තැන anytime set when the flavor delikiri padamak will I make
8: වෙලාව දෙකයි දෙකයි හොඳේ

0: ரொட்டத்தொட்ட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රොටතොට pay pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. රුපියල් 8,30,50,000 වටිනා කුෂ් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගු මද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදිවියේ පසුවන මුදල් අය කැමිවරයෙක්. තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට පැමිණි සැකකාර ගුවන් මගියාගේ ගමන් මල්ලේ තිබී කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් වෙත බාර දී තිබෙනවා. මිලගනෙත් නියෝස් පස්සරු තුනට
0: නැත් නියස් මේ පැයි රොටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයේ නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
5: ගින්දර හැන්දෑවා
6: Brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: FM 95

0: FM.
1: தரங்கயாக் විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
2: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
3: අම්මා ගල්ලේනේ.
1: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0705 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: නබලු කුරුහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සායනය මැයි 27 දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමන. නොම්බර 6 වෝට් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.02.35.375.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපිය. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය.
8: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලන්.
9: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
10: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: හිත ඉල්ලන සිල්ලු ඇහෙන කින්දර හැන්දෑවා විත් පාශී

Net FM. FM 95 අනු 4.8 ගින්දර හැන්දෑව විද්වාශී.

அவ சொதுக்காய் வினாடி விசி அடாய் விளவு அப்பிலகி கிந்தர் ஹந்தா வாகிடின் திவினி பேய் அந்திம பேய் பாகிடு தமை அப்பிமி டிக்கி டிக்கி டிக்கி டிக்கி லங்கன்னே சிந்து குட்டா கான்ன தேனோ கட்டியாத் குட்டா கேகுத்து கிருகான்ன தேனோ ஏ ஆதரே මෙන්න මේ කටි වේගත කරගන්නෝනේ හැමදාම අන්තිම මොහොතේ කියවෙන නම් ටිකක් අද මුලට කියන්න ඕනි කියලා හිතලා මොකුන්දර 10 කණුවේ පාරේ මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශිරන්ති ගාමට සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කොල්ල කෙල්ල සෙට් එකම ආදරේ නිකුත් කරගන්නෝ චූරියොත් මහන්සියක් දැනෙනවා කාටවත්ම ඊගාවට හැමදාට මිරිජ වෙන මගේ නස්රක්කගේ මෙසේජ් එක හස්බන්ඩ් අනුක යා වගේම යාගේ සුදු බෝලේ රයන් බබාවත් එකතු කරගන්නලු ආදරෙන් කටේ වේගත කරගන්න ජය වේවා ත්‍රිකුණමලේ පහේ කඩුවේ පුංචි බණ්ඩාය ගුණසීලියා කායි ගාවට එරන්දි කමදුෂ සසන්‍ය සුපුන් දිලංක එක කටිය මේකත කරගන්නවා හයි වාශි අපිටත් කාලෙකට පස්සේ සිංගුවකට එකතු කරගන්න කියලා කියන මම චාරුඩී මගේ අම්මවත් නිරෝෂකවත් ඊගාවට චාන්දනියක්කා කටිය මේකත කරගන්න අපි වැඩ කරන ගමන් අවහගිරින් මාතලේ දම්බූ වලින් මම මෙසේජ් එකේ වෙලා තියෙන්නේ චාරු thank you අනේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්නම් යාල කෝට් මා තුම්ම එකක් ඕනි කියලා කියන රණ්ඩු කරන්න බෑ ඊගාවට හලෝ වාෂිනංගි මම පානදුරේ ශාන්තයා ජෝතිපාල මහත්තයාගේ මේ නොනිම්මෙන දිවිගමනේ සින්දුව දෙන්නකෝ කියලා කියනවා ජෝතිපාල මහත්තයාගේ සින්දුරංග අපි ඇහුවා මෙතේ තහන්න පුළුවන් බල මොහර දෙයි සින්දුවම දෙන්න පුළුවන්ද කියලා මම බලන්න හයි වාෂි කොහොමද ලස්සන සින්දුවක් දෙන්න රත්තරනේ නෙතකේ ඔක්කොම අයෝ ෆැමිලිකේ ඔක්කොම එකතු කරගන්න කියලා පබෝ තමයි කියන්නේ එකතු කරගන්නම් හලෝ හයි වාෂි අපිටත් සින්දුවක් දෙන්න ඉබ්බා ගමුවේ නැෂනල් වත්තේ ජිනේන්ද්‍ර කළු කුළු බඩු සෙන්ට එකේ වැඩ කරන නිලුම් කාන්තියකට මේ මෙසේජ් එක එවලා තියෙන්නේ කොමලම ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා සුබදහමලක් භාෂේ අපි තහගෙන ඉන්නේ කියලා කැගල්ලේ පුෂ්පාංගිනියක මෙසේජ් එකක් එවලා තිනවා හස්බන්ඩ් නිමල් පුතා තුෂාර චමුදිත ඒ වගේම තමයි මේ කට්ටියටම අද නම් උම්ම දෙකක් ඕනිමයි කියලා තිනවා ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ඊ ගාට ආදරේ භාෂියෝ මම වැලිමරින් ලක්ෂාන්. ක්ලාස් ඉවර වෙලා ගෙදර යන ගමන් අහගෙන ඉන්න ලස්සන සින්දු ටිකක් ඕනි හොදේ උම්ම එකකුත් ඕනි කියලා කියනවා. පරිස්සමට යන්නම්මා. ගොඩ කාලෙකින් මෙසේජ් එකක් දාන්නේ. මෙසේජස් එවන්න බැරි වුණාට හැමදාම ගින්දර හඳා වහනවා කියලා මහනුවර කටුගස්තොට විදාර මුදලිගේ කියනවා හැබැයි නං සෑහෙන කාලෙකින් ආදරෙන් එකතු කරගන්නවා කටාන කෝංගස් හන්දි අරෝෂ් ටේලසගේ ප්‍රසන්න දම්මිකා ශෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කටියම එකතු කරගන්න කියලා කියනවා අද අරෝෂ් කොල්ලගේ බර්ත්ඩේ කළු අපි ලස්සන විශ්කක් දෙමු හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ අයියා ඔගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා ජය වේවා කෝල් කරපු මේ කටියවත් එකතු කරගමු වයංගොඩ සඳුනි ගවට බදුරලි අශෝකක දෙකව දෙකක් ආදරෙනවත් එකතු කරගන්න පැලන් පිටි හිරාණි අක්ක කතා කළා හස්බන් උපාලි දිනෙත් නෙතුමින දිලිනි මාදවේ කට්ටියම එකතු කරගන්නවා ජය වේවා ආමේගලන්ට උම්ම එකක් ඉල්ලුවා Never memu Nero Wage api Net FM

0: අවස දෙකයි විනාඩි 36 වෙලාව. අපි ලැස්තෙන චුටි බ්‍රේක් එකක් ගන්න. ඔක්කොටම කලින් මංගුලන්ට ෆිල්ම්ස් ඇය ගැන මතක් කරනවා. ලීක් වෙන්නේ නැතු ඇඳගෙන ඉන්න පහසුවක් දීලා ගෙවෙන ගාන්ට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක් ආ හොයනවා නම් අනම්මනම් හොයලා මහන්සි වෙන්නේ නැතු ෆිල්ම්ස් ඇය අරගන්න. එසල සයිසෝ තත්ව සහතික දෙකත් එක්කම තමයි ෆිල්ම්ස් ඇය ඔගලගේ අතට එන්නේ. ක්වලිටි එකේ කිසිම අඩුවක් නැහැ. හැබැයි ගාන සාධාරණයි. අපි හැමෝටම ගන්න පුළුවන් මිලකට තමයි එන්නේ. අනිතක තමයි කියනෝනි පීරියඩ්ස් කියලා කියන්නේ හරිම වේදනාකාරී අත්දැකීමක් හරිම අමාරුයි. හැබැයි පීරියඩ්ස් නිසා අපිට අපේ ලයිෆ් එකේ කිසිම දෙයක් නවත්තන්න දැන් බෑනේ. අපි තරංගෙට දුවනවා, අපිට යුතුකම් තියෙනවා, වගකීම් තියෙනවා. මේ දේවල් එක තමයි ගෑනු අය ගොඩාක් බැඳලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔක්කොම ටික ලස්සනට කරගන්න ගමන් ඔයා ලයිෆ් එක ඉස්සරහට යනවා නම් ෆෙම්ස් ඇය ඔයාට සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. දැන් වෙලාව 2:37.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
6: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
7: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: හැමෝම පැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
10: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
9: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
10: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
11: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝටකින් අහනවා එතනට වෙක්කම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
15: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් අකවුන්ට් එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
7: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
0: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
6: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි. ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: Net FM Algo Town.
20: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
21: කින්දර හැන්දෑව
22: brought to you by
23: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
24: Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
25: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
26: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047731 3540.

කමන්න එතකොට ආසාස ඇඳුම් ඔක්කොම අඳින්න පුළුවන් නේද? හැබැයි එහෙම මේ සෑයින කට්ටක් කාලා ඇඟ කෙට්ටු කරගත්තාම සීනිද කියලා අහන්න එපා මහත්තයෝ. එහෙම නෙවෙයි. සමහර අයට ජාන වලින් එනවා sugar. ඒ වගේම තමයි කැම බීම කට පරිසම් නැති වුණාම එනවා. ඔය කොහොම හරි ඔයාට සීනි තියෙනවා නම් sugar තියෙනවා නම් අනම්මනම් බෙහෙත් අරගෙන නිකන් කන්ට්‍රෝල් කරගෙන විතරක් නම් ඉන්නේ. මං කියනවා සෙවනගල ආයුර්වේදයෙන් අරගෙන ඉන්න සෙවනගල මධුමේහ හරණි කැප්සූල්ස් පාවිච්චි කරන්න කියලා. දේශීය ආයුර්වේදයෙන් සුව කරන්න බෑ කියලා හකදාප ගොඩාක් රෝගීන් රෝගවලට ප්‍රතිකාර ලබා දුන්න තැනක් තමයි සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් මේ හැදෙන ඖෂධ අරගන්න හිතේ බයක් සැකක් තියාගන්න එපා. ඒ වගේම තමයි ඔයාට ලිවර් එකේ තෙල් නම් ඒ කියන්නේ ෆැටි ලිවර් නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල අසමෝදකම්, සෙවනගල ශ්‍රියාදේවි හෙයර් ඔයිල්, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය, මේ ඔක්කොම දේවල් ඔයාට ඕනි ඕනි විදිහට ඕඩි කියලා ගෙන ගන්න පුළුවන්. මෙන්න නම් එකේ වෙනුවෙන් කතා කරන්න. 0547 31 3540 0547 31 3540 වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 54යි දැන් වෙලාව. ඕකේ. අපලගේ ගින්දර හඳාවේ දිවිලි පැය අන්තිම සින්දුව තමයි අහන්න යන හදාන්නේ. කටිය ගොඩක් ඉන එකතු කරගන්න ඔක්කොටම කලින් මාගලන්ට කේඩී රයිස් එක අරගෙන ඉන්න ලස්සන ආරංචියගෙන මතක් කරනවා. ඕනම තෝරෙක් මෝරෙක් පදින මම අදහස් කරන්නේ ලොකු ලොකු වාහන පදින මහතර ඉන්නේ ඒ කාරු ගාව ගෙදර ස්කූටි එකක් තියෙනවම තමයි. බබාලව හදිසියකට ක්ලාස් එකට දාන්න නේද ඊගාවට බයිෆ්ට ඔය කඩේට යන්න හරි මෙහි යන්න පොඩි පොඩි දේවල් වලට නේද ටවුන් එකට යන්න හොඳටම පරක් වෙච්ච වෙලාවක දඩි බිඩියේ ඕන ට්‍රැෆික් එකක ඉන්න අසිමුල්ලින් දාලා යන්න ස්කූටියක් නම් ගෙදර තියෙනවමයි. නානා ප්‍රකාර ස්කූටර්ස් ලංකාවේ තියෙනවා තමයි. හැබැයි මම මේ කියන කේඩී රයිස් ලීඩර් 125 ස්කූටර් එක ලංකාවේ හදලා යුරෝප් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වොලිටි ස්කූටර් එකක් හරිද? ඉතින් ඒ නිසා අනිත් ස්කූටර්ස් එක්ක සංසන්දනය කරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක එච්චර ක්වොලිටි එකට හදලා තියෙන නිසා. ඒ හින්දා මේ ස්කූටර් එක ගැන මතක් කරනවා. ඒ වගේම විශේෂ කාරණාවක් තියෙනවා. මේ දවස්වල මේ ස්කූටර් එක ගන්නවා නෑ 796,500ක් වෙන ස්කූටර් එක ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. ඒ කියන්නේ 6,96,500ක් වෙනකොට ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක ලීස් එකක් දාලා නම් ගන්නෙ පළවෙනි මාස 3 ලීසින් වාරික 3 ඔයා නෙවෙයි ගෙවන්නේ කේඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. වැඩි විස්තර දැනගන්න ඕන පුළුවන් කෝල් එකක් දෙන්න 077-406-4397ට 077-406-4497 ලිස්ට් නෑනෝ හතින් වැඩි විස්තර දැනගන්න.

0: अगली तरफ नबे मेक अ डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनेस डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावट लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गैटना डीजे अटैक शो का
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go DJ Star in the Kamathinam Oya DJ play karana pahadili video ak dan mapita WhatsApp karana
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
2: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
3: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරණ දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න
4: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: හිත ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑව විත්පාශී
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama dana anytime fit when the flavor delakiri padamak. Well I know gana danuwa. Wasakala kiri fun එක piri elakiri kiri.
6: වේලාව හවස 3:02.

0: ලැබෙයි රටතට. ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy.
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
0: Netlews මේ පැයි රටතට. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර අපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී. එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට අවශ්‍යව තිබෙන බවයි. ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මස දෙවනදා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළා. මිලඟනෙත් නිවුස් පස්වරු හතරට.
0: Net News. BPay රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
2: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
6: ගින්දර හැන්දෑවා
7: Brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
10: FM 95

හවසතුනයි විනාඩිය කොල්ලහයි වෙලව අපි ලග ගින්දර හැඳෑවහන අන්තිම පැය තමයි පුතේ පටන් අරගෙන තියෙන මේ පැයටත් කෝල් කරලා 0112553 63 63 එහෙම නැතන් 0711 95 95 95 අපි ලගේ වට්සප් නම්බරයකට කෝල් කරනෑ වට්සප් මෙසේජ් එකක් දාලා කටියව සින්දුකට ඩෙඩිකේට් කරන්න chance එක තියෙනවා ඒ වගේම තමයි අපි ලගේ ගින්දර හැඳෑව Facebook post එක ඔගලන්ට ඒ පැත්තෙන් දෙන්න පුළුවන් ඔයාගේ උපන්දිනය අනු ඔයා ඔත්තේද ඉරට්ටද ඔත්තේද ඉරට්ටද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න සෑහෙන දෙනෙක් කමෙන්ට් කරලා තිනෝ හිමීටි මීට කටියෝ මතක් කරන්න ඒ අතරම කියන්න ඕනි ඔයගලන්ට ඔයා ඩීජේ කෙනෙක් නෑ එහෙම නැත්නම් වගේ යාළුවෙක් ඉන්නවනම් සුපිරි ඩීජේ කෙනෙක් මේ චාන්ස් එක යාට හරි මේක ඇවිල්ලා මුළු රටක් හඳුනන එයා වැඩෙක් වෙන්න පුළුවන් එයා දක්ෂයෙක් වෙන්න පුළුවන් හැබැයි මෙහෙම ප්‍රොමෝෂන් එකක් නෑ මේ වගේ මාධ්‍ය ආයතනකින් එහෙම ලැබෙන්නේ නෑ හරිද සල්ලි දීලා කරගන්න ඕන වැඩක් අපි නොමිලි කරලා දෙනවා මහත්තයෝ එයාගේ ප්‍රොමෝෂන් එක නිකම්ම වෙනවා DJ Attack Show එකක අපි ලෑස්ති කියලා තියෙනවා එයා දන්න හැමදාම සිකරාදට රැනව ඉඳන් 12 වෙනකන් අපි DJ Night අරගෙන එනවා අපේ අසායක ලංකාව වටේම ඉන්න talented DJs participate කරනවා මේකට ඉතින් දැන් අපි ඔන්න රේඩියෝ ඉතිහාසෙ පළවෙනි වතාවට face to face DJ Attack Show එකක organize කරලා තිනු ඔයාගේ ඩිස්ත්‍රික්කෙ දිනවන්න හොඳම DJ කවුද කියලා mention කරගෙන යන්න පුළුවන් අපේ මොනාද මේ Facebook එකේ දාලා තියෙන post වලට ඒ වගේම යාළට කියන්න මේකට මොනාද application එකක් එවන්න කියලා ලොකු දෙයක් කරන්නේ නැහැ එයා DJ play කරන video clip එකක් මෙන්න මේ WhatsApp number එකට send කරන්නයි තියෙන 0711 95 95 95 0711 95 95 95 WhatsApp message එකක් දාන්න එතකොට පුළුවන්කම තියෙනවා මේ ඇටැක් ෂෝ එකට ඔයාටත් එකතු වෙන්න ඔයාගේ දිස්ත්‍රික්කෙ දිනවන්න ලෑස්ති වෙන්න පළමු සංග්‍රාමය මේ සිකරාදා රෙනව ඉඳන් 12 වෙනකන් ඔගලන්ට FM 95.4 අහන්න පුළුවන් ඒ වගේම තමයි Facebook live එකෙන් live එක බලන්නත් පුළුවන් හරි ඕකේ කටිය ගොඩාක් ඉන්නව එකතු කරගන්න මුලින්ම chance එක දෙනවා මම WhatsApp එක පැත්තට මෙන්න මේ කටිව අපි ඔබගමු මේ සින්දු අහන්න ඇහැලිය ගුඩ චමින්ද මූටසිකේ ඔක්කෝම ලොම ආදරෙන් එකතු කරගන්නවා thank you so much අහගෙන ඉනෝට ඉගාවට අනුරයියා පුසලව BF ජනපදෙන් එකතු කරගමු උදලමත්ත සනස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙනා ඔව් ඔව් ලස්සනට වැඩ ටික කරගන්න දෙකම දෙකක් ආදරේ මහරගම ජනතා මාවතේ සෙට් එක චමෝ චමර මිලින්දය මහින්දංකල් රසංග ඉගාවට හෂාන් සුමනියංක කටිය මාදරෙන් එකතු කරගන්නවා thank you වාශි මැනික අපිටත් සින්දුවක් ඕනි අම්මා පංචාලේ දුව ලක්ෂිත පුතා ඒ වගේම net අහන හැමෝම එකතු කරගන්න කියලා ලාලනියක තමයි මෙසේජ් එකක් එවලා තියෙන්නේ ජය වේවා හයි වාශි මැනික මාතව සද්දට අහගෙන ඉන්නේ මට සරත් සඳේ song එක දෙන්නකෝ අපි හමු අතන ගල්ලේ විෂු දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න normal tailors මාතරින් නහගිරි ඉන්නවා ආව ආව ආදරෙන් එකතු කරගන්න ගින්දර සින්දුවකට අපිවත් එකතු කරගන්න රවිදු බොස් තිලිනිනන්ගේ මම සුජේත් පිට බැද්දර නෙත්තකේ සභාපතිතුමාට හැපි බර්ත්ඩේ කිව්වා කියලාත් කියන්නලෝ ඔන්න සෝ හැපි බර්ත්ඩේලෝ ආදරෙන් ඔක්කොම එකතු කරගන්න ජය වේවා ඊ ගාමට හයි හයි ගිනි දේවී ආදර මැනික අපිත් හතර වෙනකන් ඔයාත් එක්කම තමයි ඉන්නේ කියලා පස්සර නදියක කියනවා ජය වේවා thank you so much ඊ ගාමට මමත් එකතු කරගන්න සන්ධ්‍යා පුෂ්ප කුමාරී අලුත් ගමුවා ආදරෙන් එකතු කරගන්නවා කේක් එහෙම කෑවද වාශි කියලා අහනවා සජිත තාම නෑ එළියට ගිහින් කනෝ හයි ගිනි ගින්දරේ ආදරේ මැනික මම හැමදාම යා සින්දු ඉල්ල තනියම මට අද හිතුණා තව කෙනෙක්ට විශ් කරන්න එයා තමයි ගාල්ලේ හිරිඹුර හන්දේ ටිකට් විකුණන ලතරයි විකුණන අසංක ප්‍රසාද් අනේ වැස්සට තෙමි තෙමි ඇවිල්ලා ගේමහක් ගහන්න හදන එයාට දෙන්න මැනිකේ ලස්සන විශ් එකක් කියලා කියනෝ අනේ අපි ලස්සනම විශ් එකක් දෙමු නේද Happy birthday to you. Happy birthday to you. Asankaya, ane happy birthday. Utto ranna hariyannoni mahatyo. Jaya weva. Ata subuma subu pandinayak wenna. J
ජීවිතය දිනන්නන ගේම ගහන්න අනිවාරෙන් හව හරිියන්න දවසක් එෙනවම ආදරෙන් එකතු කරගන්න ඉල්ලල තියෙනවා සිංදුටිකා. අපි හම හරද සෞදිවල රියාදවලින් තම රක් තමයි සේජකවල තියෙන ආදර එකතු කරගන්න චූරිවත් මහන්සයක් දැනෙන් පවයාට. හයි භාෂී මම කලවානෙන් පුෂ්පා මගේ හස්බන් ප්‍රියන්ත දුවල දෙන්නයි ඔයාව එකත කරගන්න කෙලකින ෝක ආදර එකතු කරගන්න. හයි භාෂී අපි කඹුරු මුල්ල රොටි කඩෙන් අජිතයේ සුජීවක ඉන්දිකමල්ලේ දුවල හතර දෙනයි පතාල දෙන්නයි ආචියම්ම ටයිටනික් සනෝනිිකෙ තුෂරයයි වැඩකරන ක්කමල එකතු කරගන්න කෙලකෙන ඔක්කෝම එකත කරගන්න දෙකක් ආදරෙයි.

0: FM 95 anu 4.8 kinder handava vidbashi net FM
1: හවසතුනයි විනාඩි 20යි වෙලාව. ආදරණීය කිංකිණි වාශි මැනික. කන්නන්තට මේකනේ රසික මල්ලි, රාජා අයතුළු ඔක්කොමයි, මාල්දිව්සල සංගීත් මල්ලි, පොද්දිනි කන්නේ ආනන්ද අයතුළු ෆැමිලිකේ ඔක්කොමයි, ඉගාවට අපේ තේදළු නෙලන කෙල්ල සිට්ටක ඔක්කොමයි, කෑගලු බත් කඩේ හැමෝමයි, බයිට් කඩේ හැමෝමයි, එකතු කරගෙන ලස්සන සිඳු ටිකක් අහමයි කියලා කෙලි මඩලේ රේණු අක්කා කියනවා. ජය වේවා ආදරණීය, එකතු කරගන්න ඉන්දිය අපරල් වාදුව නිශාන්තයා අනේ ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම නෙත FM සභාපති දුමාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. හලෝ ගින්දරි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නම. දනායක වෙළඳ සංකීර්ණයේ නුවර පාර යකලෝ වැඩ කරන කාටවත් චූරිවත් මහන්සියක් දැනෙන්න පාදරෙන් එකතු කරගන්න. මකුල ගල්පත හඳිය ප්‍රියන්ත අයියා සපගත් කන්ද සෙන්ට්‍රල් ලිකේ අසෝ එක මැජික් යාළුවක මත එකතු කරගන්නවා. Thank you. මේ සින්දුව කවුරු හරි ඉල්ලල තිබ්බ නේද? අන්න එයාට මේක. චාමර ස්ටෝස් පනෝපිටිය කළුතර චාමර තනුජ දෙන්නවම තෙගතු කරගන්න උතුරම් හරියන්න ඕනි මහත්ය. අපි තව හරි ආසා වෙනහගෙන ඉන්නවා කියලා මොනරාගල සියඹලාණ්ඩුවෙන් මෙසේජ් එකක් එවලා තියෙනවා. මෙසේජ් එක එවන්නේ කවුද කියලා නන්නේ. ඌගේ ආදරෙන් එකතු කරගන්න. හයි භාෂි නංගියෝ, ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. පැල් මඩුල්ලේ ප්‍රේම සිරි නෑ පෙනසියෝ මොකද්ද මේ තියෙන්නේ කියලා පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. කුමාරි උතර ඉන්නවලු කල්යاني, ડોક્ટર නිරංජි, ඊගාවට අරංගි, රීනසි, මේ මෙව්වයි පොඩ්ඩක් අකුරු ටික හරියට ටයිප් වෙලාද කියලා බලන්නකෝ.

0: गया कृतराक ने भाई देखो डीजे अटैक कॉक
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावटा लांकेय सुपेरी डीजे थारू मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: लंकाओ मदान विलंग डीजे स्टार इन द कमति नाम ओया डीजे प्ले करन पहदली वीडियो आक देन मा पिट व्हाट्सएप करन
1: बिंदुवाई हत्सी एकोलहाई अनुपहाई अनुपहाई अनुपहा नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
3: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: දැන් හැමෝම ගන්න කේඩි රයිස් ලීඩ් 1.5 පෙට්‍රල් බයික් එක මිල රුපියල් 796500යි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා තුග අවසන් වෙනතුරු පමණයි කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් 077-406-4397
8: yes fortune soy
9: අලුත්ම රසගුණ අපේ වයිබ් එකට සෙට් වෙලා
10: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540
12: නේත්‍රාලෝක වෙස

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: කනට සැපට ගින්දර හැන්දෑව විපාශි
3: අතිවිශේෂ රසවින්දනයට පමණයි.
4: අවස තුනයි විනාඩි 29යි වෙලාව. අපිට කටිය ගොඩාක් ඉන්නව එකතු කරගන්න. කෝල් කරපු යාට තමයි චාන්ස් එක දෙන්නේ. නාරම්මල කැඳ කඩේ නිමල් අය කෝල් කළා. මම නිමල් කියලා කිව්වා විතරයි කට් උනා. කොහොමරි ආයෙම තව කොගල කොම එකතු කරගන්න. ඊගවට බොරලන්දි කුසුමාවතී අම්මා කතා කළා. අනේ අත රිදේන කන් ට්‍රයි කළාලු මට. මට සමාවෙන්නකෝ මේ අර රිද්දුණු අතට. නැත්තක අපේ සභාපතිතුමාට සුභ උපන්දිනයක් වෙන්න කියලා තොන්න. බොරලන්දි කුසුමාවතී අම්මාත් විශ් කරනවා. තැන්ක් යූ විශ්කට. රිකිල් ලගස්කඩ අරුණ අයියාත් කතා කළා. බලන්න අරුණ අයියා දැන් නීරෝගී. නැත්තම් වෙනද හැමදාම උගුර පාද පාද සෙම හැදිලා වගේනේ කතා කරන්නේ. දැන් කොල්ලම නෝන්ඩි කළම හොඳට කතා කරනවා. මොනාහරි වාටත් සනීප වෙන්න තිය අසනීපයක් තියෙනවා නම් කියන්න මම සනීප කරලා දෙනවා. සමදහවල ගින්දර වැනික අපි තහගෙන ඉන්නේ කහපොල හේලිත ෆැෂන් එකේ ඉන්නේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනි රූප නිලන්ති චතු නිශාන්ත ජයශාරි. මේ ඔක්කොම එකතු කරගන්න අදා කිව්වම අරු හොඳේ කියලා චතු කියනවා. ආදරේ පැංචෝ ආදරෙන් එකතු කරගන්න. හයි භාෂය අපි හැමදාම අවහනවා. අපේ පුතා මට හිනා වෙනවා ඉස්කෝලෙ ගිහිල්ලා ආපු ගම. අදම්මගේ ඔබ උම්ම භාෂි නැද්ද කොහෙද කියලා. කුරුවිට සුනේත්‍රා අනේ ආදරේ යක අම්මගේ උම්ම භාෂි ඉන්නෝමේ. ආදරෙන් එකතු කරගන්නම් වීරමල මෝටර්ස් කැලහන්දිය ගාමිණි අයියා. කැලහන්දිය ත්‍රිවිල් පාකේ ඔක්කොමත් එකම ඔයවට ආදරෙන් එකතු කරගන්න. සුබම සුබ දහවලක් භාෂේ. ලස්සන සින්දුවක් දෙන්න අම්පාරි කම්මලක්කගේ මෙසේජ් එක. ෆැමිලි කේ ඔක්කොමයි නිතහඬ හැමෝම එකතු කරගන්න කියලා කිනෝ. ඕකේ. නුවර අම්පිටි ආර්ය ටේලර් සෝමතිලක අයියා ආදිත්‍යත් එක්කම එකතු කරගන්න. හයි දයක්කා. අපිවත් එකතු කරගන්න. සුමන ඉලෙක්ට්‍රොනික සම්පාර. ප්‍රබෝධ ආදරෙන් එකතු කරගන්න යට උමෝනිලෝ ලැජ්ජ නැද්දනේ. ආදරේ කොල්ලෝ දෙක. හයි භාෂේ ලස්සන දවසක් සින්දු ටිකක් දෙන්න කියලා කැකිලි දුරේ ශාන්තයි කියන ආදරෙන් එකතු කරගන්න ආවයි ෆැමිලි එකයි. අපි ෂාන් ටේලර්ස් දලුව කොටුවෙන් මහම මොහොමඩ් අපේ බොස් අශෝක ඇතුළු වැඩ කරන කොමලම එකතු කරගන්න කියලා කියන එයා තොත්තලු. මම අටියන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාකේ ලසන්ත අයියා. මේ අර ටයිටනික් සලෝනික ඉස්සරහ නේද? අයාලෝ කොමලම ලස්සන සිඳු ටිකකට එකතු කරගන්න කියලා කියන අපි හරි ආසාවි. ගින්දර වැඩසටහන අහනවලු. ජය වේවා! උතුරන්න හරියන්නෝනි මහත ආදරෙන් එකතු කරගන්න. කඩු ගන්නාවේ දඹගොඩ ලා. කොමදයෝ අපි තහන ගමන් ඉන්නේ මගේ වයිෆ් කාන්ති සුදුදුව ෂනුෂි. මේ මොහොතේ නිතහන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා! ඊ ගාවට අපි දලුව කොටුවේ ෂාන් ටේලර්ස්. මම ඔගොල්ලෝ ගැන කලින් කිව්වා නේද? ඔගොල්ලන්ගේ දෙන්නෙක් මෙසේජස් එවනවාද? කුමාරි අශෝක ෂාම් මොහොමඩ් අක්‍රම් ශාන්ති මුහාඩ් තුෂාරි අනිල් නෞෆ කටියම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා! හයි භාෂා අදත් සිින්දුවක් කෝනි උම්මා දෙකක් කෝනී කියල කියනවා. ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ කටියමට කෝලුත් කරේ නේද ආදරෙන් එකතු කරගන්නවා. ඉගාවට අපේ ඩයිස් අයිය තහගෙන ඉන්නවා ගලේ කඩේ නොවත් එකතු කරගන්න. අපි නන්දල ටික ඔයව හරි ආසාවෙන් අහනවා. ඔයාට හරි ආදරේ උම්ම ගොඩානයක් කෝනි. ඔයාට ගෞමකුත් අපි එවනවලෝ. කවුද අනේ මේ මෙසේජ් එකේ වෙල තියෙන්නේ? මෙසේජ් එකේ එවපු කෙනා තමයි නැත්තේ. හරි කමන්නේ ගෞමක් එවනවා කියපු නිසා උඹ ගොඩක් දෙන්නා. ආදරියපෝ ඊට පස්සේ තව ගොඩාක් කැටි ඉන්නවා. හිමිහිමින් එකතු කරගන්න. හිමිහිමින්නුත් වෙලා නෑ ඇච්චර. මම ට්‍රයි එකක් දෙනවා ඔක්කොම කියවන්න. ඒ අතරේ ඔයගලන්ට ෆෙම්සය ගැන මතක් කරන්න ඕනේ. අපිට පීරියඩ්ස් දවස්වලට ඕනි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව තියෙන පෑඩ් එකක් නේද? ඒක ගෙවන ගානට සාධාරණයි නම් හිතට සන්තෝසයි. මොකද ලොකු ගානක් නැස්ති වෙන්නේ නැහනේ. පවුලේ ගෑන් ළමයි දෙතුන් දෙනෙක් ඉන්නව නම් එහෙම මාර වියදම කෙනෝ මාසෙට පෑඩ්ස් වලටම නේද? ඉතින් ඕක සැහෙන ගුණයකින් අඩු කරගන්න පුළුවන් ඔයාට ෆෙම්ස ඇය පාවිච්චි කරනවා නම්. හැබැයි අපේ තියෙන ලොකු මෞලිකයක් නම් ගාන සාධාරණ උණුගමන් අපි හිතනවා බාල ඇති නේද කියලා. හනේ ඉතින් අපි වගේ මිනිස්සුනේ ආන් එතනදි විතරයි ඇත්තටම අපි මොකද්ද කියන්නේ මෝඩ වෙන්නේ. අපි බාල දේවල් මොහේ ගන්නව ලොකු ගණන් දීලා හැබැයි ඇත්තට ක්වලිටි එක කොහොමද කියලා ඉතින් පාවිච්චි කරලම බලන්න ඕනේ. හැබැයි ෆෙම් සෑනං SLS ISO තත්ව සහතික දෙකමත් එක්කම තමයි එන්නේ. ඉතින් වෙළඳපළට මෙච්චර සාධාරණ ගානකට එන පෑඩ් එකක් හම්බුනොත් මට අනිවාර්යෙන් කතා කරලා කියන්න නේද? ෆෙම් සෑයෝනම ෆෝමස් එකකින් සුපර් මාකට් එකකින් ග්‍රොසරි ෂොප් එකකින් ඕගලන්ට ගන්න පුළුවන්. එවගේම තමයි KD රයිස් වෙතින් අරගෙන එන අර එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටර් එක ගැන මතක් කරන්න ඕනි. මේ වෙද්දිත් ලංකාවේ ගොඩ දෙනෙක් KD රයිස් ලීඩ 125 ස්කූටර් එක පදිනවා. ස්පෙෂලි කියනෝනි මේක ඇවිල්ලා අඩුම අඩු ඉන්ධන ප්‍රමාණිකින් ලොකු දුරක් යන්න පුළුවන් ස්කූටරයක්. ඒ නිසා තමයි හැමෝම අරගන්නේ. අනිත් එක තමයි මේ දවස්වල ලීඩ 125 ස්කූටර් එක උගලන්ට ලක්ෂික මිලාඩුවක් එක ගන්න පුළුවන්. සාමාන්‍ය ගාන රුපියල් 796,500යි. ඒකේ ලක්ෂයක් අඩු වෙනවා කියන්නේ 6,96,500ට උගලන්ට ගන්න පුළුවන්. පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනත් නිදහස් කරනවා. ලීස් එකක් දාලා ගන්නවා නම් ලීසින් කම්පැනි එකට මුල් මාස තුනේ ලීසින් වාරික තුනේ ගෙවන්නේ කැරී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. ෂා! තොග සීමිතයි පුතේ. මේ වාසිය ඔක්කොමත් එක්ක ඉක්මනටම කැරී රයිස් ලීඩ 125 බයික් එක ගන්න. දැම්ම කෝල් එකක් දෙන්න 077-406-43-97 ගන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊ ගාවට මං ඔගලන්ට කියනවා දැන් කටිය හෝගාල කූඩු හදනවනේ නේද? ටික ටික ටික ටික ටික ටික ටික ටික කටිය කූඩු හදාගෙන හදාගෙන යන්නේ. කොමහරි කෑගල්ලේ සියලුම දෙනාට මම මතක් කරනවා කෑගල්ලේ සුපිරි කූඩුවක් ගහනවා අපේ කොල්ලා. කොල්ලා කවුද කියලා දන්නවනේ? ගින්දර හැන්දෑව ෆේස්බුක් එකේ දාන හැම පෝස්ට් එකක්ම ලස්සනටම හදලා දෙන අපේ චන්දිම කොල්ලා ලොකුම ලොකු වෙසක් කූඩු දෙකක් ගහනවා. කෑගල්ල රොක් හිල් කහට පිටිය ගමේ තරුණ ප්‍රජාව එකතු කරගෙන. ඉතින් ඒ නිසා මේ කූඩු දෙකම බලන්න එන්න තෝනි. හරිය ආදරෙන් ඔකම එකතු කරගන්නවා. ජය වේවා.

මේ අර කූඩුව හදන තැන සෙනුල් රිතිල් චමින්දු අදීප කටේ ඉන්නවා හරිද? ඊගාවට මට මේවපු මෙසේජ් එකේ බ්‍රැකට්ස් ඇතුලේ තියෙන සරණාගත ළමයි ඉන්නවලු අපේ ගොඩේ. භාග්‍ය ප්‍රමුදී කෝසලා ඊගාවට අම්මා ඉන්නවා කුමාර බාප්පා ඉන්නවා කියලා කියනවා. සරණාගත ළමයි ගොඩට අම්මවයි කුමාර බාප්පවයි දැම්ම නේද? නරකයා මෙන්නම් මේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:46.
3: අද තැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා. මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 077 77 76 76 10.

0: ලුණු.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා

0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුත පුදට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු.
2: බැති බරදායකත්වය.
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: ගින්දර හැන්දෑවා
5: brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
10: අවස තුනයි විනාඩි 45 වෙලාව. අපි ලගේ ගින්දර හඳාවහන අන්තිම මිනිත්තු කීපය මන්දානේ. තව මේ සින්දුවට පස්සේ උගලන්ට තව සින්දුවක් අහන්න දෙන්න පුළුවන් වෙයිද කියලා කුමාරේ. මම උගලන්ට නේත්‍රාලෝක වෙසක් කලාපය ගැන මතක් කරනවා. ඔබට දන්නවනේ නේද, හැමදාමත් අපි ජාතිය නාලිකාව විදිහට නිතෙපෙම් හොඳ දේවල් වලදී පෙරමුණ ගන්නවා. ඒ වගේම හොඳ වැඩවලට ඔගලඟ පොළඹවනු. ඉතින් ඒ නිසා මේ පාරත් වෙසක් පෝය අපිට අමතක කරලා ඉන්නම බෑ. බෞද්ධින්ට තියෙන වටිනම පෝයනේ. අපේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම, මේ සියල්ල අපි සිහිපත් කරන උතුම්ම පොහොය දිනේ තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. ඉතින් වෙසක් පොහොය වෙනුවෙන් ශ්වේත පූජා පින්කම් මාලාව අපි සංවිධානය කළ තියෙනවා. මේ පාරේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, ඔගල දන්නවා තියෙන තැන. අපි මේ පාර කෝරගලට තමයි අරගෙන එන්නේ නේත්‍රාවලෝකය. ඉතින් විශේෂයෙන් කියනෝනි නේත්‍රාලෝක වෙසක් මංගල්‍යයට වෙනුවෙන් අපි පොයි දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව පටන් ගන්න උදේ 6ට සීල් සමාදන් කරවීමේ. සීල සමාදානයත් එක්ක සජීවීවම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කූරගලට ආපුතින්. ඒ වගේම තමයි සජීවීව ශ්‍රවණය කරන්න ගෙදර ඉඳන් වුණත් සීල් සමාදන් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. FM 95.8 දවස පුරාම අහගෙන ඉන්න. ඒ වගේම පූජනීය මාතර මහින්ද හමුදුරුව, වල්පල ගෞතම හමුදුරුව, කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හමුදුරුව, පූජ්‍යපාද මුලමුරේ සුජාත හමුදුරුව, පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හමුදුරුව, පූජ්‍යපාද මහබුලංකුලමේ ගුණරතන හමුදුරුව, වෙසක් පොය දවසේ වගේ මීට පහෝදා ධර්ම දේශනා වලට වැඩම කරවන ස්වාමීන් වහන්සේලා. ඉතින් පොය දවසේ 10 නම් පහෝදා උදේ 6 වෙනකන් ලෝතර අරණ සනරමන රාත්‍රියේ ධර්ම දේශනාවත් ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සහභාගී වෙන හැමෝටම වටිනා ධර්ම ග්‍රන්ථයක් නොමිලේම ලබා දෙන අපි කටයුතු සියල්ල සූදානම් කළ තියෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ නේත්‍රාලෝක වෙසක් කලාපය විචිත්‍රවත් ආලෝක රටා එක්ක හරි ලස්සනට පවත්වන්න අපි කටයුතු මේ වෙද්දිත් ලහිලහි සූදානම් කරනවා. වෙසක් තොරණ ලස්සන පහන් කූඩු වගේ ගොඩාක් දේවල් තියෙනවා. කූරගල තව තව අලංකාර වෙනවා වෙසක් පොහොය වෙනුවෙන්. ඉතින් කූරගල සුගන්ධ කුටියේ වැඩවසන 13 වහන්සේ ඔබේ නෙතින් දැකගෙන වන්දනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ උත්තම 13 වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්නත් ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් රංජිත් කතා කළ ඉඩක් වෙන් කරගන්න 0777-66-76 කියන අංකයට කතා කරන්න මේ පාර වෙසක් පොයිට අපි ආයම කූරගල යමු.

ඒ වගේම තමයි තේපැන් දන්සලක් පැවැත්වෙනවා කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වය. ඉතින් පොයි දවසේ අවස තුනේ ඉඳන් පහුවදා සවස් වෙනකම්ම පූජා භූමියේදී මේ කසාගල ප්ලාන්ටේෂන් විසින් සංවිධානය කරන තේපැන් දන්සල තියෙනවා. හැමෝටම ආරාධනා කරනවා වෙහෙස නිවා ගන්න, තේකක් බීලයන් එන්න කියලා. ඒ වගේම ඔය කොමලටම මං ආයෙම වතාවක් මතක් කරනවා සෙවනගල ආයුර්වේදය ගැනත්. ගොඩක් වෙලාවට අපි ළඟම විසඳුම් තියාගෙන හතර වටේ නේද සල්ලි වේදන් කර කර දුවනවා. හැබැයි ඇත්තටම ගොඩක් දේවල් වලට අපේ දේශීය ආයුර්වේදයෙන් අතුරු අබද නැතුව සුව වෙන්න ඉඩකඩ තියෙනවා. සෙවනගල ජීව බල අම්ල පිතිසුවේ, සෙවනගල හන්දිරාජ තෛලය, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ශ්‍රේයාදේවි හෙයා ඔයිල්, සෙවනගල අසමෝදගම්, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස්, ඒ වගේම තමයි මධුමේහ හරණී කැප්සියුල්ස්. මේ හැමදේම කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පොත්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කෙරෙන්නේ. ගෙන්න ගන්න ඕනිනවාට ඕනි දේවල් වැඩි විස්තර දැනගන්න වගේම ගෙන්න ගන්න මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0547 31 33 540 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. කූඩු හදන ගමන් net සද්දට අහගෙන ඉන්නවා කියලා ලලිත් සයිස අංකල් මැසේජ් එකක් එවලා තිනවා. හරි ලස්සන සුදුම සුදු පාට කූඩු ටිකක් හදලා ආදරෙන් එකතු කරගන්න. ඊගාවට සුජීව අයියවත් එකතු කරගන්න ඔය ඇටි අන්තුරි. හයි බාෂි, අපිට අපිවත් එකතු කරගන්න කියලා දෙහිවල නෙදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයියයි චන්දනී අක්කයි කියනවා ආදරෙන් එකතු කරගන්න. ඔයාගේ උම්ම එක නම් මරුවනේ, අපේ සුදු බෝලටත් ඔයාගේ උම්ම එකක් ඕනි කියලා කියනවා. මසේජ් එකේ වන්නේ කවුද කියලා තමයි නැත්තේ. මගේ සුදු බෝලි කියන්නේ පපි හොඳේලු. හප්පා, මම පපි එක්ට දුම්ම දන්නේ. සුබතහවලක්. ඔක්තෝබර් 23 මගේ යාළුව කොහොම ටික එකතු කරගනව. ඔක්තෝබර් 23 මේ අපේ ජයන්තයිගේ බර්ත්ඩේ එක. ඔයා හිනම් ඔත්තේ ළමෙක්. ඔයා යෝගේ යාළුව ටික ඔක්කොම එකතු කරගන්න. බොස්ට හැපි බර්ත්ඩේ කිව්වා කියන හොඳේ අපි දිනේෂ් ටේලර්ස් එකෙන් කියලා කියනවා. ඔන්න සර් හැපි බර්ත්ඩේ ලෝ. පැටියෝ කොහමද? පැතුම් සංජය කම්ල. අනේ නිලෝ ගාමටකින් ආදරෙන් ඔක්කොමල එකතු කරගන්න හරිද? හයි භාෂණන්ගේ ගොඩ කාලෙකින්. අයෝ අපේ මේ බෙන්තොට අයියට ඇක්සිඩන්ට් එකක් වෙලානේ. දැන් කොහමද හොඳින් සනීපෙන් ඉන්නවද? පරිස්සමට ඉන්න, ආදරෙන් එකතු කරගන්න ඉක්මන්සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනෝ. එයාගේ මල්ලි ఫోటో ఏక దమంద ఎవల తెని ఓకే కమ నెబెన్ తోట అయ్యవ ఆదరిని ఎకుతు కర గాన్న ఈ గావట ఓ ఎంపైర్ సిలోన్ ప్రైవేట్ లిమిటెడ్ ఏ వగేమ కొలంబో ట్రేడింగ్ ఇంటర్నేషనల్ ఏకే కట్టి మత ఆదరిని ఎకుతు కర గాన్న కొరియవల నువన యహై హై నిగంబోల దనంజే వండారయ్య ఆదరినోమ తెగుతు కరగన్నో అమ్మవత గెదరింగ్ ఎకుతు కరగన్న ఇగావట జేవ్స్ వరిడ దీప్తి సిల్వా శ్రీండైస్ గాని సిల్వా రొసెట్ గమకి నిరో చంద్రాని మానసింగ కట్టేమత్ నూరిన్ ఎకుతు కరగన్న హై బాషి బొమ్మ సకో ඉල්ලපු සින්දුව දෙන්න තමයි වෙලා නැතේ. රත්නපුර ගල්ලෑලෙන් ආදරෙන් එකතු කරගන්නවා සී අනුරාජ චම චම්පා, ඉගාවට අම්ම දක්ෂිකා, තාත ප්‍රියන්ත, නංගි සනුකි, පුංචි අමාලි, බාප මහේෂ්, මගේ යාළුවා චමත්කා එකතු කරගන්න කියන ඕකේ. අපේ මිගබෝරලෝස කනුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක කියන ඕකේ ආදරෙන් ඔකෝල්ලන් එකතු කරගන්න. මඩපාද ලක්ෂ්මන්, තමර, නිශානි, චේතනා, තේජවෝර්, භාග්‍ය, අවිෂ්ක එක කට්ටියම එකතු කරගන්න. ඉගාවට කොළඹ ගිහිල්ල දැන් ආවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් කියලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්න ගයේ අපිවත් ඔබා ගන්න ළමයෝ. සුමුදෝ හංසක ඔන්න ඔබා ගතාරද ගාලේ අංජුල. අනේ ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අපේ සභාපතිතුමන්ට හැපි බර්ත්ඩේ කියලා තවිෂ් කරලා තියෙනවා. නුවන් නයින් වර්ක්ස් එකේ නුවන් අයයි බාගමුවෙන්. අනේ ඔයාගේ ආදරණීය ෆැමිලි එකේ ඔක්කොමයි නුවන් නයින් වර්ක්ස් එකේ වැඩ කරන ඔක්කොමලයි එකතු කරගන්න. කටඹුලාවි ඉසුරු මවයි වැඩ කරන තන සුමිතයි රංගිකයි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. මං ඔයාව අහනවා භාෂි කියලා හොරණින් සමන්ති තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට ජය විඳාගමින් තෙනුග. ආදරේ අනේ ආදරින් එකතු කරගන්න. හයි භාෂි, මං රසංක මේගහ කිවුල බදුල්. අනේ ආදරෙන් එකතු කරගන්න. ජය වේවා. සුබ සඳේවක් භාෂි, අපිත් ගින්දර හැඳෑව වහගෙන ඉන්නේ කියලා මෙසේජ් එකක් එවලා තිනවා. කවුද එවන්නේ කියලා තමයි නැත්තේ.
ඊට පස්සේ ඩිකවරට චම්පික ලලිට් පෙරේ රාත්‍රී නොවත් එකතු කරගන්න හයකි මාත් ඉන්නවා සීදුවේ ෂෙසී මවයි වැඩ කරන තැන සෙට් එක ආදර එකතු කරගන්න කියලා කියනවා ජය වේවා මෙසේජ් එක කියවන්න පරක්කුණි හින්දා තරහයි ඔප්පමන් කියලා එවලා ඔන්නේ කිව්වා හොඳේ හයි භාෂි පැටියෝ නෙතෙෆෙම එකේ සභාපති තුමාට සුබ පන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා කියලා කියනවා කළු අග්ගල නිලංගි එයා නයිට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ චූරිවත් මහන්සියක් දැනෙන්න පා ජය වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි හොරණින් ඉෂා නංජනා ඔයාවයි ඔයාගේ ෆැමිලිකේ ඔක්කොමයි තාදරින් එකතු කරගන්නම් තැන්ක් යූ තව සින්දු අහන්න වෙලා නැහැ යන්න තමයි වෙලා වැවෙලා තේනේ හැබැයි හෙට දවල් එක වෙද්දී නෝ උගලන්ට ජය දෙකක් ආදරේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
4: Don't stop, remix, remake, එකට හැපෙන DJ blast එක.
3: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
4: Net FM DJ night face to face attack show. Attack show.
3: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
4: 0711 95 95 95. Net FM DJ night face to face attack show.
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය,
5: සංක දිනය, සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල්.
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
5: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
7: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
8: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස්ස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
2: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
1: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
2: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මඟ පාදා ගන්න.
1: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
2: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත් FM ඔස්සේ සජීවීව.
1: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු කූරගල යමු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime fit when the flavor della kiri padamak. Well I ain't gonna deno wale wasakala kiri fun ekak piri ela kiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01.

0: ரொட்டத்தொட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay rotatota pain pay අලුත්වන අලුත් pay විපස්සම
4: අයබෝන් මේ පැයේ රටතොට සමගින් මම මනෝජ්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අපමද පුදාහැර සිටින හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම తాවකාලිකව ලිහිල් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන දෙවනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද එම කොමිසමේ නිලධාරීන්ට නියම කළා. ඒ සැකකාර මනුෂ්‍ය නානායක්කාර මහතා විසින් කළ එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝතරගම මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී. එහිදී සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍යව තිබෙන බවයි. ඒ සඳහා අධිකරණයේ විසින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම తాවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙලග net news පස්වරු පහට.
0: net news. Be pay rotatota.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් පියදෙන්න
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
5: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා
7: සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 797 0710 797 0710 797
8: හතර වටේ
9: හතර වටේ
8: ඔබ වෙත ගෙනෙන්නේ
10: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
13: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: Hatără bate.
1: සුබසන්දේව කවස හතරයි විනාඩි 16යි වෙලාව අපි හතර වටේ වැඩ පටන් අරගෙන ලස්සන සින්දු ටිකක් එක්ක අද වැඩිපුරම සින්දු අහන්න තියෙන දවසක් හරිද කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටියත් එක්ක ලස්සන සින්දු අහන ගම පැය දෙකක් මාත් එක්ක ඉන්න තියෙන්නේ හවස 6ට කලින් මේ පැත්තට එන කට්ටියද 0711 95 95 95 නම්බර් එක තියෙනවා කතා කරලා ආදරය කරන අය එකතු කරගෙන සින්දුවක් අහන්න chance එක තියෙනවා හොට්ලයින් එක දන්නවනේනේ කෝල් එකක් ගන්නවා නම් අපිට සෑහෙන්න දේවල් කතා කරන්න පුළුවන් හරිද රයිට් ඊට පස්සේ තව පොඩි වෙලාවකින් Facebook එකට මම wall post එකක් දානවා ඒකට ඔයාලා comment එකක් තියන්න අමතක කරන්න එපා රයිට් ඕකේ අපි වැඩ ටික පටන් ගන්න හදන්නේ හැබැයි ඊට කලින් ඔයාලට කියන්න ඕනේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය ගැන ඔයාගේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැය තමයි ධන නිධානයේ ලොතරැය කියලා කියන්නේ ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ධන නිධානයේ ලොතරැයි අරගන්නකොට වෙනදා හම්බ වෙන තෑගි වලට වඩා සෑහෙන්න වැඩිපුර තෑගි වාට හිමි කරගන්න අවස්ථාව තියෙනවා ධන නිධානයේ ලොතරැයියෙන්. එතකොට අලුතෙන්ම වාට හඳුන්වා දීලා තිනවා Sunday bonus අවස්ථාව. රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන් හැම ඉරිදම. හරිද? ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. දැන් මේ අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳලා ගත්තාම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයි හරහා හැකියාව ලැබුණා. හරිද? ඒ විතරක් නෙමෙයි දැන් මේ Sunday bonus අවස්ථාව වාට හඳුන්වා දුන්නට පස්සේ මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකන් හරිද රුපියල් 10,000 වාසනාවන්ත ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානයේ ලොතරැයි හරහා හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ වගේ අති දැවැන්ත මුදල් ත්‍යාග හිමි කර ගන්නවා නම් ඔයාට අනිවාර්යෙන් ගන්න තියෙන්නේ ධන නිධානයේ ලොතරැය තමයි. ඉතින් ඒ නිසා බල බල ඉන්න එපා. දකින්න දකින්න තැන බලන බලන තැන ඔයා ධන නිධානයේ ලොතරැයි අරගන්න. ඒ අරගත්තට පස්සේ ඔයාට කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වගේම සුපිරි ත්‍යාගි වලට අමතරව දැන් ඔයාට හැම ඉරිදා දවසකම Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතේ සීන සැබෑ කරගන්න ධන නිධානයේ ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න මතක් කරන්න එපා. ජීවිතේ සීනේට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරලා අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ ලස්සන සින්දු ටිකක් අහන ගමන් මේ පැත්තට වෙලා මාත් එක්ක ඉන්න මතක් කරන්න එපා. මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවනින් ඩ්‍රයිව් එක. හතර වටේ දන්නවනේ මම DJ අසා.

0: මාසෙ මැද මෙච්චර මනු ගන්න කොහමද? ලොතරැයි අක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්.
4: නබලු කුරුහල සමගාමීව විෂන් කෑ ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සායනය මැයි 27 දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී තීවණ නොම්බර 6 වෝට් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.02.35.375.
5: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
6: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
7: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
11: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Madale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin
12: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obat Ekathu Wenna Adama Katha Karanna 13:22 Prime Lands
13: Sada Harita Vivasayika Sineeta Addalak Sada Kalika Ayojanaya
14: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
15: Net FM Algo Town.
16: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දැනුම

0: Hát rövati!
1: හවසා හතරයි විනාඩි 26යි අපි හතරවටේ අහගෙන ඉන්න ගම මේ වෙලාවේ WhatsApp එකේ මට සැහෙන කට්ටියක් මෙසේජ් කරලා තිනවා මට පොඩි වෙලාවක් මතක් කරන්න බැරි වුණානේ නේද ඒ නිසා ඒ කට්ටිය මතක් කරලම සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ Hi good evening අසා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක මෙසේජ් කරලා තිනවා ජය වේවා මං අනිවාර්යෙන් ඔයාලා කට්ටියව එකතු කරගන්නම් අසා කොහොමද ලස්සනම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මගේ යාළුවා දුල්මි ඔයාව ආදරෙන් මතක් කළා හොඳේ කියලා තියෙනවා මාතේව මතක් කරා කියන්න හරිද ලක්මාලි කඩවති ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ හයි කොහොමද සායියේ ගුඩ් ඊවනිං ඔයාලට අපිත් මේ වෙලාවේ හතර වටේ අහන ගමන් ඉන්නේ අදත් අතිශයින් උදාර විදිහට ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා තිනවා කළුතරින් නමන්දි උදාරයි අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම් හරිද ඒ වගේම හයි කොහොමද සා මම නිම්මි කටාණෙන් මැසේජ් එක දාලා තියෙන්නේ නිම්මි ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම යෂෝ තැන්කියු මැසේජ් කරාට මම ඔන්න ඔයාගේ මැසේජ් එකත් මතක් කරා හරි රයිට් මේ වෙලාවේ කට්ටිය මාව අහගෙන ඉන්නකොට මට මේවට මතක් කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට මහන්සි වෙලා වැඩ කරනකොට කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට අපි දන්නේ නැහැ අපේ ශරීරය සෑහෙන වෙහෙසකටපත් වෙනවා හරිද අනිත් එක තමයි අපි දන්නේ නැතුව එකපාරට අපිව ලෙඩ වෙනවනේ ගොඩක් වෙලාවට දැන් ওই කාර්යබහුල පුද්ගලයින්ට හරිද ඔයා මම වගේ ඊට පස්සේ සෑහෙන වැඩ කරන කට්ටියට ගොඩක් වෙලාවට අමතක වෙන දේ තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය කියන එකනේ. හැබැයි වැඩ කරගෙන කරගෙන ගිහලා කොයි වෙලාවෙ හරි හිතන්නේ නැති වෙලාවක ලෙඩක් හැදුනොත් එහෙම අපිට මේ කරගෙන යන වැඩ ටික ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවනේ. එකක් තමයි අපිට ලෙඩ හැදුනට පස්සේ අපිට බෙහෙත් කරන්න වෙනවා. ඊට පස්සේ අතේ තියෙන සල්ලි ටික යනවා. ඊට පස්සේ වාට වැඩවලට කෙසේ වෙතත් ලෙඩේට ફોකස් කරලා තමයි වැඩ කරන්න වෙන්නේ නේද? අන්න ඒ නිසා අනිත් එක තමයි පවුල කට්ටිය සෑහෙන්න අසරණ වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා සෑහෙන්න කාර්යබහුල කෙනෙක් වුණත් ඔයා පුළුවන් තරම් අවුරුද්දකට සැරයක් දෙසරයක් හරි වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. එතකොට ඔයාලට මොනවාම හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් මේක උත්සන්න වෙන්න කලින් අඳුර ගන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේක මිස් වුණා නම් ඔයාගේ ෆුල් බොඩි චෙකප් එකක් කරගන්නකෝ ඔයාලට මිස් වුණා නම් මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. දැන් විෂන් කෙයා එකත් එක්ක නවලෝක හොස්පිටල් එකේ එකතු වෙලා ඔයා වෙනුවෙන්ම අරගෙන එන විෂන් කෙයා වෝඩ් ප්ලේස් ශාඛාවේ පැවැත්වෙන විශේෂ සෞඛ්‍ය සායනය තියෙනවා. ඇස් පරීක්ෂාව, ඊට පස්සේ ඇස් පීඩන පරීක්ෂාව, ඒ වගේම රුධිර සීනි පරීක්ෂාව, ඒ වගේම රුධිර පීඩන පරීක්ෂාව, BMI දර්ශක නිර්ණය, ඒ වගේ දේවල් සියල්ල ඔයාලට කරගන්න අවස්ථාව තියෙනවා. විෂන් කෙයා වෝඩ් ප්ලේස් ශාඛාවට ගියාට පස්සේ මේ මාසෙ 27 වෙනිදා තමයි තියෙන්නේ. දවල් 2 ඉඳලා හවස 7 වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. ඔයා නිවාඩුවක් දාලා හරි වැඩ කරන කෙනෙක් නම් අප්ඩේ එකක් දාලා හරි කමක් නැහැ. ඔයා අනිවාර්යෙන් දවල් 2න් පස්සේ විෂන් කෙයා වෝඩ් ප්ලේස් ශාඛාවට යන්න ගිහිල්ලා මේ සියලු පරීක්ෂාවන් ඔයාට කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔයා දැන් ඔය ඇස් කන්නඩියෙන් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාට විෂන් කෙයා වෝඩ් ප්ලේස් ශාඛාවෙන් විශේෂ දීමනා සහිත වට්ටම් රසක් එක්ක ඔයාට ඇස් කන්නාඩි මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. මේ පරීක්ෂණ සඳහාත් සුවිශේෂී වට්ටම් හිමි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් කොළඹ 7 වෝඩ් ප්ලේස් එකේ තියෙන මේ විෂන් කෙයා ශාඛාවේ පැවැත්වෙන සෞඛ්‍ය සායනය සඳහා ඔයාට මේ මාසෙ 27 වෙනිදා දවල් 2 ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මම මේ ඔයාට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් හරිද අපි ගෙයක් හදනකොට කල්පනා කරන දේවල් ටිකක් තියෙනවන්නේ නේද? අපි කල්පනා කරන දේවල් තමයි පුළුවන් තරම් ගේ ඇතුළ ලස්සනට තියාගන්න ට්‍රයි කරනවා. ගෙදරට ගේන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, මේ හැමදේම, ඊට පස්සේ උළුවල් දනෙල් දොරවල්, ඊට පස්සේ මේ සියල්ලම නිර්මාණය කරන්නේ ගෙදර පෙනුම ලස්සනට තියාගන්න. අනිත් එක තමයි දිගුකාලීන පැවැත්මකට. අනිත් එක තමයි එන කෙනෙක්ට උනත් හරි ආසාවෙන් ගේ ඇතුළ ඉන්න, ඊට පස්සේ ගෙදර ඉන්න කට්ටියට උනත් ප්‍රසන්න හැඟීමක් එන්න, අද කාලෙට ගැලපෙන්න තමයි අපි ගෙයක් හදනවා නම් ගෙයක් හදන්නේ නේද? අනිත් එක තමයි ජීවිත කාලේ කෙනෙක් කරන ලොකුම ආයෝජනෙනි තමන්ට කියලා ගයක් හදාගන්න එක. ඉතින් එතකොට මම නිතරම කියනවා වගේ එකට පාවිච්චි කරන එන මුරිච්චිය ගැන පවා සෑහෙන්න හිතන්න ඕන නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කට්ටිය මේ හැමදේම කල්පනා කරනවා. හැබැයි gedara වහලේ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් අයට අවබෝධයක් නැහැ gedara ලස්සනට තියෙන්න නම් gedara වහලේ අනිවාර්යෙන් පිළිවෙලකට හොඳ නිමාවක් සහිතව අද කාලෙට ගැලපෙන විදියට ලස්සනට තියෙන්න ඕන කියලා නේද? ඔය සමහර කට්ටිය කරන වැඩක් තමයි color roofing sheet දානවා. හැබැයි වැඩේ කියන්නේ දැන් ඔය ගොඩක් කට්ටිය color roofing sheet දානකොට මෙන්න මේ වගේ වැරද්දක් කරනවා. සාමාන්‍ය sheet එකක් වහලට දාලා පස්සේ paint එකක් ගානවා. හරිද? ඕකේ ප්‍රශ්නේ වෙන්නේ මාසයක් දෙකක් ගියාට පස්සේ ලංකාව කියලා කියන්නේ කොහොමත් විටින් විට වෙනස් වෙන කාලගුණයක් තියෙන රටක් නේ. අවුව වැඩි වෙනවා, ඊට පස්සේ වැස්ස වැඩි වෙනවා, කාලෙකට පායනවා. ওই ප්‍රශ්නත් එක්ක පාට ෆේඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලයක ෆේඩ් වෙන්න පුළුවන් ටික කාලයක් ගියාම. ඊට පස්සේ මොකද්ද ඔයාලට කරන්න වෙන්නේ? මාස දෙකකින් තුනකින් ආයි මේක පේන්ට් කරන්න වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට මේවා નિયમિત ප්‍රමිතියෙන් තියෙන මේ ෂීට්ස් නෙමෙයිනේ. ඒ නිසා සමහරලාට ඔය මතු පිට ගාලා තියෙන තින්තාලේපනේ මේ පොතු ගැලවිලා යන්න පුළුවන්. එහෙම නොත් ආයි ඔයාලට පේන්ට් කරන්න වෙනවනේ. අමතර ලොකු වියදමක්. සමහරලාට අපි දැකලා තියෙනවා මේ රූෆින් ෂීට් එක සැහෙන කළු වෙලා තියෙනවා ගෙවල් වල. ගෙදර ඇතුළේ කොච්චර ලස්සන වුණත් රූෆින් ෂීට් එක කළු වෙලා තියෙදි පිටින් බලන කෙනෙක්ට ඒක හරි කැතයිනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඩාලින්, මේ ප්‍රශ්න ඔක්කොටම තියෙන හොඳම විසඳුම තමයි ඔයා එකපාර ගෙදර වහලට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්නකෝ. කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. හරිද? පාට වෙනස් වෙන්නේ නැති වෙන්න දිගු කාලීන පැවැත්මක් තහවුරු කරලා හදන ලංකාවේ තියෙන හොඳම රූෆින් ෂීට් එක. ඉතින් ඒ නිසා ගෙදරට ගැලපෙන වර්ණවලිනුත් ඔයාලට ගන්න අවස්ථාව තියෙනවනේ. ඉතින් ඒ නිසා ජීවිත කාලෙටම එකයි කියලා ඔයා දාන්නකෝ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක්. ගෙදරට පුදුම ලස්සනක් එන්නේ. අනිත් එක තමයි මේකේ මේ මතුපිට තින්තාලේපනයේට වසර පහක වගකීමක් හම්බ වෙනවා. හරිද? අවුරුදු පහක් හයක් ගිහලා මොනාරි කලයක ඩැමේජ් එකක් වුණොත් ඔයාට අවස්ථාව තියෙනවා ඒගොල්ලන්ට කතා කරලා රීපේන්ට් එකකට යන්න වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා ඔයාගේ හදනවා නම් ගෙදර වහලයට ගහනවා නම් අනිවාර්යෙන් දාන්න ඕනේ හොඳම ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ජීවිත කාලෙටම එකයි. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ගෙදර වහලය ලස්සනට පිළිවෙලට හොඳ නිමාවක් සහිතව තියාගන්න නම් ඔයා ගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදාම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදාම සෙට්.
5: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
3: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
3: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
7: හොඳම දේ අඩුම මිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
8: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
9: Don't stop remix remake ekata happena DJ blast ekak
10: anga galene igna kumariye
8: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
9: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
8: 1 2 3 let's go. ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
9: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show.
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
13: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
14: ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: අරුණෙත්

රයිට් වෙලාව හවස 4:41යි අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් මම ලෑස්ති කරගෙන තියෙනවා රණිදුගේ ලස්සන සින්දුවක් ඔයාලට අහන්න දෙන්න හැබැයි ඊට කලින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්න සෙට් එකක් ඉන්නවා හයි කොහොමද සා පිටවාව අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න හැමදාම 4:00 වෙනකන් ඉන්නේ ඔයත් එක්ක තමයි අපි බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක ඔක්කොම කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඒ වගේම කවුද මේ ඉන්නේ ආයසා කොහමද අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා කුමුදු රුවන්වැල්ලෙන් මැසේජ් එක දාලා තින්නේ ඒ වගේම අරෝෂ්ගේ බර්ත්ඩේ කළුවද හැපි බර්ත්ඩේ අරෝෂ් කොංගසන්දි අරෝෂ් ටෙලර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තින්නේ ජය වේවා සතුටින් ඉන්න ඕන ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න අසා අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මට රංජිත් දිසානායක මැසේජ් කරලා තිනවා අසයි කොහොමද අපිත් ඉන්නවා මේ වෙලාවේ වෙසක් කුඩු අලවන ගමන් හතරවට යහගෙන අපි රත්නපුර ගල්ලෑල්ලේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චම්පා ඊට පස්සේ අනුර ඒ වගේම අසංක ඒ වගේම ප්‍රියන්ත ඒ වගේම සකුණි සනුකි ඒ වගේම දිලූෂා අමාලි ඊට පස්සේ මහේෂ් ඔක්කොම කට්ටියව එකතු කරගන්නම් තැන්කියු ජය වේවා ස්පෙෂලි සෙට් එකක් ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන කෑගල්ල ශ්‍රී ලංකා බුක් ෂොප් එකේ හැමෝම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න කියලා මට ආරංචියක් ආවා සද්දරම් මාව අහගෙන ඉන්නවා කියලා නියමයි ජය වේවා මම කොහොම කට්ටියව එකතු කරගන්නම් තව පොඩ්ඩක් සද්ද වැඩි කරන්නකෝ ඔය පැත්තේ ඉන්නවා මේ කෙට්ටු හාදෙක් වසක් කූඩු වලට සෑහෙන්න මහන්සි වෙන මේ දවස්වල එයා තමයි මට ආරංචිය දුන්නේ ජය වේවා

0: Hatra Aten Sindu Ahena Net FM Hatra Wate
1: හවස 4යි විනාඩි 46යි. හයි කොහොමද සායි? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අද ඔයා දෙන ඕනි සින්දුවක් අපිත් අහනවා කියලා තියෙනවා. ජනුක, ඊට පස්සේ දිනුක, යනුකි, නිරෝෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රත්නපුර හිටියාකන් ඉඳලා අනිවාර්යෙන්ම ආව එකතු කරගන්න. ඊට පස්සේ චාමරගේ සින්දුවක් දෙන්න කියලා කුරැස්සෙන් යෂෝ මැසේජ් කළා තිනවා. Thank you. ඒ වගේම සායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. කියලා මට නදීෂිකා රුවන්වැල්ලේ මැසේජ් එක දාලා තිනවා. Thank you නදීෂිකා. ඒ වගේම මසා මාත් ඉන්නවා අනුරාධපුරෙන් සඳලි. Thank you ජය වේවා සඳලි. ඔබත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවටම ටග්ගාල මැසේජ් එකක් දාන්න. හවස 6ට කලින් මතක් කරන්නම් ඔයාව.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Remake එකට හැප්පෙන DJ Blast එක. අංගා ගලේනේ ඉක්නා කුමරියේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
3: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
2: 1, 2, 3, let's go. DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
3: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලට වශී වෙන්න ෆිනිෂිං වහලක් නම් කලරප් තමයි.
1: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
7: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: kız mı arana ya?
1: Vesak pohuda sandı sevene, kuru gelinene sev suende. Budu guna mumunana vesakku dana ya.
2: Pujya Vathura Kumbure Dhammaratana Himiyange Anushasakatve.
1: Netra Loka Vesak.
2: Vesak pohoda Sweta Pooja Pinkam Malava.
1: Uttama Dhatu Vandanava.
2: Vesak Torana.
1: Pahan Kodo.
2: Sedhegi.
1: Pin Sitin Pratipatti Pooja Vanhi Yedi. Sedhesitin Amisa Pooja Deka Kosaldam Vadannata.
2: ಕೂರಗಲ ನೇತ್ರಾಲೋಕ ವೆಸಕ್ ಕಲಾಪಯ
1: ವೆಸಕ್ ಪೋಹೋದಾ ಅಪಿ ಆಯಿತ್ ಕೂರಗಲತಿ
2: ಪುತು ಪುತುಟ ಎಕ್ವನ್ನ ಬಿಂದುವೈ ಹತ್ಸೆ ಹತ್ತೆ ಹತೈ ಹೆಟ ಹಯೈ ಹೆತ್ತೆ ವೈ ಹೆಟ ಹಯ ಅಂಕಯ ಅಮತನ್ನ
3: ಬೆತಿ ಬರದಾಯಕತ್ವಯ
4: ಅನುತನ ಕಾಡುಮ ಮಿಲಕ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖಾ ಮಾತಲೆ ಅತುರಗಿರಿಯ ಮುಲ್ಲೇರಿಯಾವ ನಾರಮ್ಮಲ ಗನೆ ಮುಲ ಕಂಪುಲ ಕಸಾಗಲ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವೆತಿನ್
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 366 0776
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: Net News. Miipei rototota. Oba vetagina inne.
1: Yes, fortune soy.
2: Alut marasuguna api vibe ekata set vela.
3: Kamathima vidiyakata onama velawaka me fortune soy.
0: Net News. Miipei rototota. Pain pay alutwana. Alut pay vipassuma.
4: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ්. වියළවි මණ්ඩලය විසින් ගොවීන්දෙන් මිලදී ගන්නා ලද වීතෝගෙන් කොටසක් විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් අරබි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ගොවීන්ගෙන් මිලදීගත් වීතෝග මෙට්‍රික් ටොන් 1,15,000කට ආසන්න ප්‍රමාණයක් වියළවි මණ්ඩලයේ ගබඩාවල මේ වන විට ගබඩා කර ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. ඒ අනුව ඉදිරියාල කන්නේ ගොවීන්ගේ වීමිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සකසා ගැනීම පිණිස එම වීතොගයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉතිරි අලවි කිරීමට සැලසුම් කර තිබෙනවා. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින්. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News මේපේ රටතොට.
5: යම්සේ ගනෝ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
6: සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4 සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 299 0710 297 299

ரைட், பிலவ் ஹவுஸ் பஹாய் வினாடி ஹதாய் அபி ஹதரவாட்டே ஹாகி நின்னது ஒன்று பேட்டாவில்லா தியன்னு මතක්කරන්න තියෙන දවස් සුපිරිම බයක් තමයි පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ඊට කලින් වාට කියන්න දේවල් ටිකක් තියෙනවා. ගණ නිදානේ ලොතරැය දැන් අරගන්න වැඩි වැඩියෙන්. මොකද සන්ඩේ බෝනස් වාසනාවන්ත අවස්ථාවත් ඇවිල්ලා තියෙනවානේ. දැන් ගණ නිදානේ ලොතරැයියත් එක්ක වෙනදා දිනාගත්ත ලක්ෂ ගණන් තෑගිවලට අමතරව දැන් ඔන්න හැම ඉරිදම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙලා වාට රුපියල් 10,000 මුදල් තෑගි හිමි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. දකින පළවෙනි තප්පරේම ලොතරැයි කූඩුවක් ළඟින් යනකොට දකින පළවෙනි තප්පරේම ධන නිදානේ ලොතරැයියක් අරගන්න. හරිද? ඉතින් එතකොට හැම ඉරිදම රුපියල් 10,000 බෙගින් දිනා ගන්න පුළුවන්. මොකද මේ පහුගිය කාල සීමාව ඇතුළේ වෙනකොට ජයග්‍රාහකෙන් සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙන් 581 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඊළඟ අනිවාර්යෙන් වාසනාවන්ත ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා කොහොමත් වාසනාවන්තයිනේ නේද? ඉතින් ඒ නිසා ඔයාගේ වාසනාවන්ත අද්දකින් ඔයා වැඩි වැඩියෙන් ධන නිදානේ ලොතරැයි අරගන්න. එහෙම අරගෙන සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අමතක කරන්න එපා. ඊට අමතරව හැමදාම දෙන සුපිරි තෑගි ටිකක් තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ තෑගි සියල්ල ඔයාගේ කරගන්න වැඩි වැඩියෙන් ධන නිදානේ ලොතරැයි අරගන්න ඕන. ජීවිතේ සීනට වාසනාව ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අපි ලස්සන මික්ස් අප් එකක් අහන්න හදන්නේ. මේක අහලා මේ පැත්තට එමු. හවස 6 වෙනකම් මං ඉන්න නිසා ඔයාලට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ටැග් කරලා මැසේජ් කරන්න.

0: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩී රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
1: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
2: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
1: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
2: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
1: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: Yes, fortune soy.
5: Alutma rasaguna api vibe ekata set vela.
6: Kamathima vidiyakata o nama velawaka me fortune soy. Alutena kadumu mila kasangala green super shaka. Mathali athuru kiriya mul eriyawa narambala gane mul kampola. E vitarak nevey. Obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wata thihala prathilaba laba ganna. Danma katha karanna kasangala plantation 071 892 1767 kasangala samuha vyapare wetin.
7: Saheli, happily kiyannuko oyalage cashback kathawa.
8: Fabricator ge quotation ekak swiss check ekata whatsapp kara.
9: Million 2000 dakwa cashback laba ganna obe swiss check aluminum quotation ගත් 076 787 1700 WhatsApp කරන්න.
10: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාක්ෂිඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
11: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් then LB Finance within අමතන්න 011 2200.
12: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 011 2125 125 125 අමතන්න.
13: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

වෙලාව හවස පහයි විනාඩි 20 දෙකයි මම මතක් කරන්න හදන්නේ අලුතෙන් ගයක් හදන කට්ටියට වහලට දාන රූෆින් ෂීට් එක ගැන කපාරක් නෙමෙයි දහපාරක් හිතන්න ඕන කියලා මම නිතරම වාට කියනවානේ නේද මොකද ගෙදර ලස්සනට තියෙනනම් වහලට දාන රූෆින් ෂීට් එක හරි විදිහට හරිද නියම රූෆින් ෂීට් එකක් දාන්නම ඕනේ ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි කලර් රූෆින් ෂීට් එකක් දානවා කියලා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා පස්සේ ওই කොහේ හරි තියෙන කලර් එකක් ගෙනල්ලා ගානවා හරිද මාසයක් දෙකක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙනවා මොකද අවුව වැස්ස මේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැහැ නේ හරිද ඊළඟට සමහර වෙලාවට වෙන්නේ මොකද්ද ගාලා තියෙන තින්තයකේ පොතු ගැලවිලා යනවා නේද ආයි මාස දෙකෙන් තුනෙන් ඔයාලට පේන්ට් කරන්න වෙනවා එහෙම නැතුව ජීවිත කාලෙටම ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි ඔයා වහලට අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න හරිද ජීවිත කාලෙටම එකයිනේ වසර පහක වගකීමක් හම්බ වෙනවා මතුපිට තින්තා ලේපණය නිකන් හරි මොනවාම හරි ඩැමේජ් එකක් වුණොත් ඒගොල්ලන්ට කියලායි ප්‍රී පේන්ට් එකකට යන්න පුළුවන් අනිත් එක තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන පාටවලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවා අනිත් එක තමයි ඉතින් මේක දැම්මට පස්සේ වහලට ආයි අමුතු නිමාවක් එනවා හරිද ඒක නිසා ඉතින් අනිවාර්යෙන් ගයක් හදනවා නම් වහලට ෂීට් දානවා නම් ආයි දෙපාරක් හිතන්න එපා කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕනේ හරිද රයිට් ඒකනත් මතක් කරලා ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ ධන නිධානයේ ලොතරැය ගැන හරිද ධන නිධානයේ ලොතරැය ගැන කතා කරද්දී ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම තේරීම තමයි ධන නිධානයේ ලොතරැය කියලා කියන්නේ වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැය අරගත්තොත් ඔයාට වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙනවා කියන එක මහලුකු දෙයක් නෙමෙයි මොකද සන්ඩේ බෝනස් වාසනාවන්ත රුපියල් 10,000 ජයග්‍රාහකයන් මේ වන විටත් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා ඒ විතරක් නෙමෙයි සුපුරුදු මුදල් තියාගත් ඔයාට ඔයා කරගන්න අවස්ථාව තියෙනවා ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැය අරගන්න ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරලා හායි කොහොමද සා අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට සඳලි මැසේජ් කරලා තිනවා. Thank you සඳලි. ඒ වගේම කසුන් ආවත් එකතු කරගන්නම් දනුෂ්ක මැසේජ් එකක් දාලා තිනවා අයියා අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා. Okay අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
2: Don't stop, remix, remix.

0: ஆசை பிரதம வட்டாவட்டா லாங்கே சுப்பிரி டிஜே தாரு முகுன்னட்ட முகுன்ன கேட்டனா டிஜே அட்டாக் ஷோயக்கா
1: நெட் எஃப்எம் டிஜே நைட் ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ அட்டாக் ஷோ
0: லங்காவ முதன்ன வீலங்க டிஜே ஸ்டார் வென்ன கமதி நாம் ஓயா டிஜே ப்ளே கரன பெஹதலி வீடியோ தென் மாபிட வாட்ஸ்அப் கரன
1: பிந்துவை 711 95 95 95 நெட் எஃப்எம் டிஜே நைட் ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ
2: අලුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන්දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
10: සෙනෙහසින් හදවත් සනසලා
9: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
9: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
13: නේත්‍රාලෝක වෙසක්
9: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
13: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
9: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
13: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
9: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
13: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
13: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-76-76-76 අංකය අමතන්න.
9: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
11: බැති බරදායකත්වය
13: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
4: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
17: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
18: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
19: දැනුමෙත්

රයිට් වෙලාව හවස 5:46 අපිට වැඩේ ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපො මැසේජ් කරපු යාළු සෙට් එකක් ඉන්නවා මතක් කරන්න. හරිද? හයි කොහමද සයි, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. කවුද මේ? යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකේ කොල්ල සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න. ඒ වගේ මාසා කොහමද? අපිත් මේ වෙලාවේ එනෙත් තමයි අහගෙන ඉන්නේ. ඔමාෂා, රනිදු, ඊට පස්සේ රසින්දු, චූටි මැනික, ඊට පස්සේ චනුත්‍යා, සුසන්ත ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා සඳමාලි තමයි මැසේජ් එක දාලා තින්. Thank you සඳමාලි. ඒ වගේම සුබ සන්දාවක් වේවාසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර පුස්සල්ලාවෙන් මැසේජ් කරලා තියෙනවා. Thank you අනුර. ඔයාවත් එකතු කරගෙන මේ කට්ටිය ඔක්කොමත් එක්ක හදට මම ඉවර කරලා යන්න හදනේ. අපි හෙට හවස 4ට හම්බ වෙනවා. Net FM DJ Night face to face attack එක මේ සිකුරාදා වේ තියෙන්නේ. ඒ නිසා මේක මිස් කරගන්න එපා. කවුද එන්නේ, මොකද වෙන්නේ කියලා මම ඔයාලට හෙට කියන්න. එතකන් දිගටම net අහගෙන පරිස්සමින් ඉන්න ඕනේ. ගිහිල්ලා එන්න ජය වේවා. මම DJ ආසා. Good night.

ආය අන්නකලින් මතක් කරන්න ඕන සලොන් දිනශ්‍රීයේගේ සෙට් එක ඔක්කොම ආවහගෙන ඉන්නවා කියලා දිනෝ ශාමා ඊට පස්සේ සංදීපනි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි සිංදුවත් අහලම යමුනේ ඔරියා පොඩ්ඩ පරක්කුණා මතක් කරන්න

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හවස 5:54.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එක.
4: Don't stop remix remake එකට happen DJ blast එක.
3: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
4: Net FM DJ night face to face attack show. Attack show.
3: 1, 2, 3, let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
4: 0711 95 95 95. Net FM DJ night face to face attack show.
0: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
6: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට්ද පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 862 363 0776 716 3672.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා
10: සුනීර සුමංගා
11: නුවන්තිකා සේනාරත්න
12: අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
14: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
15: හොඳම දේ අඩුම විලට තීපව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
16: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: හතරවටි හතරවටි ඔබ වෙත ගෙන එන්නේ
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිති
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

නාතව අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: Kills within that but a fatty theriyak photonar video oil leader kaksanda seeta visipaka battamak renuka pitikala pulkiri gram 300 packet kaksanda seeta theka battamak obath aduma kills nexus app ekata download kara pratilabha rasak denaga kondis sahithai
4: eka eka dewal walata seet vela inna ayata hawa thinma set connection ekak genai me speed budget usage lifestyle okkotuma set SLC mobitel home 4G connection hawa thinma set
11: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රා ලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. Net FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
12: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
13: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
12: නේත්‍රාලෝක වෙසක්.
14: නේත්‍රාලෝක වෙසක්.
13: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම්මාලාව
12: උත්තම ධාතු වන්දනාව
13: වෙසක් තොරණ
12: පහන් කෝඩෝ
13: සැදැහැගී
12: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
13: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
12: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
13: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
15: බැටි බර දායකත්වය
16: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0766 716 3672.
15: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News. අයිබෝවන් දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමකින් මම තරංගරුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
3: නෙට් නිවුස් සිරස්තල.
1: ආර්ථිකයේ ඇත්ත තත්වය මහබැංකු අධිපති හෙළි කරයි. පළාත් සභා ඡන්දයට මුදල් ගැටලුවක් නැහැ රජයෙන් ප්‍රකාශයක්. ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයක් ගෙන නැහැ හිඟයකුත් නැහැ කණිතෙල් සංස්ථාව කියයි. මෙරට මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රබලයෙන් දෙදෙනෙකු ඩුබාහිදී අතරංගුවට. නිහඬ තව බිනිබි නිරාණ උත්තරීතර නායකයා එළියට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
1: පවතින ගෝලීය ආර්ථික තත්වයන් හමුවේ මෙරට ආර්ථිකයේ හැකිලීමේ බලාපොරොත්තුවක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථිකයේ තවදුරටත් ස්ථාවරව වර්ධනය වෙමින් පවතින බවත් පවත්නා තත්වයන් යටතේ ආර්ථිකයේ වර්ධන වේගය අඩු වේගයකින් ඉදිරියට යනු ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවකට කිමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියා.
4: පොලියානුපාතික වැඩි කිරීමක් මහබැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හරහා ආර්ථිකයේ යම්කිසි හැකිලීමක් බලාපොරොත්තු වෙනවද?
5: හැකිලීම කියන කතාව තියෙනවනේ. මෙතෙන්දී මං ඉස්සලා කිව්වේ ආර්ථිකය වර්ධනය වෙනවා. ශ්‍රී ලංකා වාරික දෙකේදී ආර්ථිකය වර්ධනය වෙන එක තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලාපොරොත්තු නැහැ මේක. ආර්ථිකය 4%කින් වර්ධනය වුණා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය ඍණ වෙනවා කියන එකනේ. 2022 සිද්ධ වුණේ ආර්ථික හැකිලීම. ඒවස්සාවේ අපිට සංචිත තිබෙන්නේ රුපියල් තිබෙන්නේ රජයට. විනියෝගපාතේ පාලනය නැතුව යනවා. ආයෝජන ආනයන් කරන බඩු මොකුද නැතුව රට ලොකු අරබුදයක පිටවලාගෙන. එතකොට ඒ වෙලාවේ ආර්ථික මුදල් ප්‍රතිපත්තිය දැඩිව 7%කින් නෙවෙයි 15-10% ගමට වුණානේ. ඒ තුලෙන් තමයි ආර්ථික යමුසාකාර සංකෝචන ක්‍රියාවෙන් තමයි ස්ථාවර තත්ත්වය ලබා ගන්න පුළුවන් වුණේ. මේ අවස්ථාවේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික දිකට වර්ධනය වෙන ගමන් තමයි යමුසාකාරට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේ කියන්නේ. ගොඩක් කල මම දැකලා තියෙනවා ආර්ථික හකුලල කරන හකුලක් නැහැ මේක.
1: රටේ ආර්ථිකයේ කඩාවැටීමේ අවධානමක් නොමැති බවත් බාහිර කම්පනයන්ට මුහුණ දෙමින් ආර්ථිකයේ ප්‍රවේශමෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී කියා සිටියා.
5: පොඩි අර උදාහරණයක් මම කිව්වනේ මුලින්ම ආපු වෙලාවේ අර මේක අර ඒ වෙලාවේ තිබ්බේ මේ වාහනයක් පල්ලමට කඩාගෙන යනවා ක්‍රෑෂ් වෙන්න ගිහිල්ලා කුඩු වෙන යන මත්තුම තියෙනකොට එතකොට ඒ වෙලාවේ ඒකට දැඩි ප්‍රතිපත්ති අරගෙන මේක නවත්තගෙන උස්සාවර කරන්න අවශ්‍ය වුණා. ඒක වෙලා පස්සේ දැන් ඊට පස්සේ මේක එළියට අරගෙන උඩට අරගෙන ස්ථාවරව ඉදිරියට යනකොට දැන් පේන්නේ තාමත් ඉදිරියට යම්කිසි වේගකින් යනවා. මොකද අපි දකින්න නම් ඉදිරිය අවිනිශ්චිතයි කියලා. ලාභ ආර්ථික තත්ත්වය නිසා ඉදිරිය අවිනිශ්චිතතාවය තියෙන නම් අපි යන වේගෙම යන්න බෑ. යම්කිසි පරිස්සමෙන් ඊට වඩා හැමින් ඉදිරියට යනවා. තාමත් යන්නේ ඉදිරියට නමුත් යන්නේ හැමින් ඉදිරියට. අර ඒ වෙලාවට වෙන්නේ මේක කඩාගෙන පල්ලෙහාට කරගෙන. එහෙම නෙවෙයි මේක කියන්නේ ඉදිරියට තාමත් යනවා. යම්කිසි ආකාරයකට අඩු වේගෙන් යන්න ඕන. ඒක තමයි අර ප්‍රුඩෙන්ෂල් පොලිසි කියන්නේ. පරිසමට අපිට ඉදිරියට යනවා ආර්ථික වර්ධනය වෙනවා. නමුත් යම්කිසි ආකාරයක බාහිර කම්පනයට මුහුණ දෙන ආකාරයට යම්කිසි ඇඩ්ජස්ට්මන්ට් වෙනවා. ඇඩ්ජස්ට්මන්ට් තමයි යම්කිසි ආකාරයක අඩු වේගකින් ඉදිරියට යන එක තමයි වෙන්නේ. හැකිලීමක් වෙන්නේ නැහැ.
4: ඔබතුමාට පැහැදිලිවම කියන්න පුළුවන් ද වාහනේ පදලමට උඩින් අරගෙන තියෙන්නේ කියලා?
5: 5%ක අවුරුදු දෙකක් වර්ධනය වුණා කියන්නේ ඒකනේ කියන්නේ 2023 24 විශේෂයෙන් මැකබ්ලාගෙන මේනකම්ම තාමත් 5%ක වර්ධනයක් වුණා කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයි යන්නේ. මේ වෙලාවක ගිල්ලක් තියෙන උඩට මේක දිගටම යන්නත් ඒ විදිහට තමයි.
1: පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලටගෙන එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ 8.75% දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ඊයේ දිනේදී. ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලංකා කණිත නීතිගත සංස්ථාව පවසනවා.
6: රටතුල ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාරවලටද සත්‍යතාවක් නොමැති බවයි ලංකා ඛනිත තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුරු නෙත් කුමාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
7: පහුගිය දින දෙක තුළදී ඛනිත තෙල් මිල ඉහළ යාමක් තිබෙනවා යනුවෙන් වැරදි ප්‍රචාරයක් යාමෙන් වැඩපිළිවෙළක් තිබිච්ච බව අපිට ආරංචි වුණා. නමුත් එහෙම කිසිදු තීරණයක් ඛනිත තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන තිබුණේ නැහැ. ඒ වගේම මේ වෙන විට ප්‍රචාරයක් යමින් තියෙනවා ලංකාව තුළ ඩීසල් සහ පෙට්‍රල් හිඟයක් තියෙන බවට. නමුත් එහෙම කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසේ අවශ්‍ය කරන සියලුම තෙල් සහ හත්වැනි මාසේ අවසාන දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මාසේ අපි අපේක්ෂිත මට්ටමට තිබිච්ච සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ළඟා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මාසේ 28 සහ 31 කියන දින දෙකේදී තවත් බොරුතෙල් නෞකා දෙකක් ලංකාවට ළඟා වීමට නියමිතයි.
6: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා ඛනිත තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුරු නෙත් කුමාරගේ මහතා.
7: අන්තර් නීතිගත සංස්ථාව කිසිදු අඩුවකින් තොරව තමන්ගේ පිරුමවලට තෙල් ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම මේ වන විට සාමාන්‍යයෙන් කන්තර් නීතිගත සංස්ථාවේ තියෙන වෙළඳපොළ පංගුවටත් එහා යමින් අවශ්‍ය කරන තෙල් ජනතාව වෙත ලබා දීමට කන්තර් නීතිගත සංස්ථාව ක්‍රියා කරමින් ඉන්නවා. ඒ වගේම තෙල් නැතිවීම යන පදනම මත හෝ මිල වැඩිවීම කියන කාරණේ මත තෙල් පෝලිම් වලට එක් රැස් වීමේ කිසිදු උමනාවක් නැහැ කියන එක කන්තර් නීතිගත සංස්ථාවට තහවුරු කරන්න පුළුවන්.
6: මේ අතර ඇතැම් ප්‍රදේශවල පිරුම්හල්වල අද දිනේ ඉන්ධන නොතිබුණු බවත් ඇතැම් පිරුම්හල්වල ඉන්ධන ලබා ගැනීමට පෝලිම් පැවති බවත් නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. තාවකාලික ණය ගැනීම මගින් රුපියල් ශක්තිමත් කිරීම වෙනුවට ඒ සඳහා දිගුකාලීන සැලැස්මක් අවශ්‍ය බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
8: දැන් ආණ්ඩුව කය ගහනවා මේ 355ට ගිය මේ ඩොලර් එක දැන් 336ට සෙටල් කරලා තියෙනවා කිලිවරලා. ඩොලර් එක අඩු වෙනව නම් හොඳයි. දැන් මේ ඩොලර් එක පාලනය කරන්න වෙන්නේ මාකට් එකේ විශ්වාසයත් එක්ක. හැබැයි ආණ්ඩුව මොනතරම් කය ගැහුවත් මේ මාකට් එකේ විශ්වාසයත් වෙලා තියෙන්නේ ඍජු විදේශ ආයෝජන වෙනවා කියලාවත්, එහෙම නැත්නම් සංචාර කර්මාන්තෙන් ඩොලර් වැඩි වෙනවා කියලාවත්, එහෙම නැත්නම් අපනයන ආදායමෙන් ඩොලර් වැඩි වෙනවා කියලාවත්, එහෙම නැත්නම් විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් වැඩි වෙනවා කියලාවත් නෙමෙයි. මේ සමතුලිත තාවකාලික සමතුලිතතාවයක්. මොකද මේ හෙට IMF එකේ වාරික දෙකක පිළිබඳව සමාලෝචනය අවසන් වුණාම ඩොලර් මිලියන 700ක් ලැබෙන්නේ තියෙනවා. ඊළඟට මම හිතන්නේ මොකද්ද ADB එකෙන් තව ප්‍රමාණයක් එන්න තියෙනවා. එතකොට ඩොලර් බිලියනයක් විතර පැමිණෙනවා කියන බලාපොරොත්තුවෙන් එකතුල තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අත්ත වශයෙන්ම මැයි මාසයේ මේ රටට තෙල් ආනයනය කරලා තියෙනවා ඩොලර් මිලියන 521කට. එතකොට මේ ලැබෙන මුදල ප්‍රමාණවත් වෙන්නේ මාස දෙකකට තෙල් ගේන්න විතරයි. අනිත් පැත්තේ මාසයකට වෙළඳ ශේෂය අපනයනයට වඩා ආනයනය ඩොලර් මිලියන 200කට වඩා වැඩි. ඒ නිසා මේකට දීර්ඝකාලීන විසඳුමක් හොයන්න නම් මේ తాවකාලික ණය ගැනීම නෙමෙයි.
6: පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්තිවල ගැටලුවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනින්ද ජයතිස්ස මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තිරන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිකවරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
9: පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වෙලා තිබෙනවා. මේකට හේතුව තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා සිදු කළ ප්‍රකාශය. ඒ කියන්නේ දිට්ඨා සුලිකුණ අටුවට වියදම් වුණා මේ මැතිවරණ සඳහා වෙන් කරලා තිබුණු සල්ලි. ඒ නිසා මේ වසරේ මැතිවරණ තියන්න පළාත් සභා මැතිවරණ තියන්න වෙන එකක් නැහැ කියලා. හැබැයි අපි ඒ දවසේදී දැක්ක තවත් සාකච්ඡාවකදී ජාතික ජනබලවේගයේ මහලේකම් නිහල් අබේසිංහ මහත්තයා කියනවා මේ මැතිවරණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ කියලා. එතකොට විශ්වාස කරන්නේ කවුරු කියන එකද? ටෙල්වින් සිල්වා මහත්තයා කියන එකද? නිහල්
10: රජයේ බලාපොරොත්තුව සහ රජයේ ඉලක්කය හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම. මොකද මේ රජය මාස 8ක් තුල මැතිවරණ දෙකක් පවත්වපු ආණ්ඩුවක්. ජනාධිපතිවරණයෙන් 2024 සැප්තැම්බර් මාසේ අපිට බලය ලැබුණාට පස්සේදී නොවැම්බර් මාසේ මහමැතිවරණයත් 2025 මැයි මාසේදී පළාත් පාලන මැතිවරණ තිබ්බා. ඔබට මතක නම් 2018 තිබුණු පළාත් පාලන ආයතනවල කාලය අවුරුදු 4කින් 2022 අවසන් වුණාම පනතනෝ ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා තව අවුරුද්දකින් දීර්ඝ කරගෙන ඊට පස්සේ ඡන්දේ තියන්න සල්ලි නැහැ, සල්ලි තිබ්බත් නේද මොකද තියන්න ඡන්දයක් නැහැ වගේ දේවල් කියලා ඡන්දේ නොපවත්වා හිටියා. ඒ ඡන්දයත් අපි 2025 මැයි මාසෙ තිබ්බා. ඒ නිසා අපේ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාවේ හැටියටම ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් මේ පළාත් සභාවන ඉක්මනට පැවැත්වීම. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන ප්‍රශ්නයක් නැහැ. මුදල් වෙන් කළා තිබෙන්නේ මුදල් වෙන් නොකරත් සාමාන්‍ය පරිපූර්ණ ගැසමෙන්තුවකින් උනත් ඡන්දය සඳහා අවශ්‍ය කරන මුදල් වෙන් කරන්න පුළුවන් කමක් තියෙනවා.
6: කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට පවතින නීතිමය බාධා සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍යනන්ද ජයතිස්ස මහතා එහිදී කරුණු පැහැදිලි කළා.
10: ගැටලුව තිබෙන්නේ රජයේ බලාපොරොත්තුව සහ ඉලක්ක ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්වීම උනත් ඒකට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන ගැටලුවක් තියෙනවා. ඒ නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්ක සභාව දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ නීතිමය ප්‍රතිපාදනය සලසලා දුන්නොත් අපිට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්කම ලැබෙවි. ඒ නිසා අපි ඉන්නේ බලාපොරොත්තුෙන් පාර්ලිමේන්තුවේ නීති වෙනස්කම් සිදු කළ දෙනවා නම් අපිට පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්. මොකද දැන් පැවති නීතියක් කියලා එකක් නැහැ. ඒ නීති අවශ්‍ය වෙලා අලුත් නීතියක් පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද ක්‍රමය සඳහා සම්මත වෙලා තියෙනවා. ඒ අනුව ඡන්දය පැවැත්වීම දැන් හැකියාවක් නැහැ. මොකද ඒ නීතිය නිවැරදිව පාර්ලිමේන්තුවේ අංග සම්පූර්ණ සම්මත වෙලා නැහැ. ඒ නීති මත පදනම් ඡන්දයක් තියන්න බෑ. ඒ නිසා තමයි අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමටයි මේ වෙලාවේදී පාර්ලිමේන්තුව කටයුතු කරමින් ඉන්නේ. ඒ කටයුතු අවසන් වෙච්ච ගමන් ඡන්දය තියන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුට වෙන්නත් පුළුවන්, එළියේ ඉන්න කෙනෙකුට වෙන්නත් පුළුවන්. මේ ක්‍රියාවලිය යන විදිහ අනුව යම් යම් අනුමාන තියෙන්නට පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මේ අවුරුද්දේ ඡන්දය තියන්න පුළුවන් වෙයි කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් හිතන්න පුළුවන් මේ අවුරුද්ද ඡන්දය තියාගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක දේශපාලන නිරීක්ෂණ අනුව කියන වැඩේ. නමුත් අපිට කියන්න බෑ ඒක මොන මාසෙත් තියන්න පුළුවන් වෙන්නේ කියලා. හැකෙක් මොනින් පළාත් සභා ඡන්දය ජනතාවට ලබා දීම තමයි රජයේ බලාපොරොත්තුව.
9: වෙන් කරන ලද ප්‍රතිපාදන දිට්ඨ ආපදාවන්දි ගෙවන්න සඳහා වියදම් වුණා කියලා ටෙලිවිෂන් සිල මහත්තයගේ බොරුවක් නේද එතකොට?
10: නෑ මං හිතන්නේ ඒක එහෙම නෙමෙයි කිව්වේ කියලා. ආයි අහුවොත් ඒක හොඳයි. දිට්ඨ සුලිකුණාට වෙනුවෙන් රුපියල් බිලියන 500ක් අපි වෙන් කළා තියෙනවා. ඒක දැනුත් වියදම් කරමින් පවතිනවා. කොහොමටත් අපි හිතමුකෝ හදිස්සියේ මැතිවරණයක් ආවා කියලා මේ අපි නිශ්චිත කරන් තියෙන මැතිවරණට අමතරව ඒත් යන්න අමතර වශයෙන් ප්‍රතිපාදන භාණ්ඩාගාරයේ පවතිනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
6: මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ඩුබාහිදී අතනගොඩගෙන ඇති බව වාර්තා වනවා. ඉරානයේ මත්ද්‍රව්‍ය ජාලය සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඔහු ඇමරිකාවට දවශ්‍යව සිටින අයකු බවටයි වාර්තා පළවන්නේ. ඩුබායි ආරක්ෂකංශ විසින් ඔහු අතනගොඩගෙන ඇති බවද වාර්තා පළවනවා. ශිරාන් බාසික් නැමැත්තා ඩුබාහි සැඟව සිට ඇත්තේ ධනකුවේරුවෙකු ලෙසයි. කෙසේ වෙතත් ඔහු අතනගොඩ ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පැවසුවා. මේ අතර මත්කුඩු චාවාරයෙන් නිරත සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ඇල්ටෝ ධර්මයේ නැමැත්තාද ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්තා වනවා. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. රඹකැන්නොය පොල්ලපැද්ද සෑන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ

0: දීම සිදුකලා. පොල්ල බැද සහ රම්භක නොය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් පෞද්ගලික සමාගම්වලට ලබා දීමට මහවැලි අධිකාරිය විසින් ගෙනති වූ තීරණය අභියෝගයට ලක් කරමින් ආදිවාසී නායකයා ඇතුළු පෙත්සම් කරුවන් විසින් 2021 වසරේ මෙම පෙත්සම අභියාචනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මහවැලි අධිකාරිය විසින් අධිකරණ දනම් තුන්නේ ආදිවාසීන්ට අයත් අදාළ ප්‍රදේශවල පිහිටි ඉඩම් යලි ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි. මෙදී පෙත්සම් කාර් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම ක්‍රියාවට වගකීතු පුද්ගලින්ට රහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලින්ට යලි වනවගා සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බව සිහිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචන අධිකරණය මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මාස 25 වනදා කැඳවන ලෙස නියම කළා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කර අපමත මුදාහැර සිටින හිටපු දීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදෙස්කම් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධර්ග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එහිදී සැකරුගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවයි. ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මාස දෙවනදා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන සහ විගමන පාලකවරයාට නියම කළා. මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කරන ආරක්ෂක පලිහක් ලෙස කටයුතු කිරීමට කලාපයේ රටවල් තවදුරටත් ඉදිරිපත් නොවන බව ඉරානයේ උත්තරීතර නායක මොෂ්තාබා අල් ඛමේනි පවසනවා. හජ් උත්සවය නිමිත්තෙන් ඉරානයේ රාජ්‍ය රූපහානිය හරහා ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ කාලය ආපස්සට හැරවිය නොහැකි බවත් කලාපයේ ජනතාව සහ භූමිය තවදුරටත් ඇමරිකානු හමුදා කඳවුරු ලෙස ආරක්ෂිත ආවරණ නොවන බවයි. එමෙන්ම අමරිකාව කලාපය තුළ සිය බලපෑම දිගින් දිනෙන් දින අහිමි කරගනිමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා. ඉරාන ජනාධිපතිවරයාද ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පිළිලදරින් සමග පැවති සාකච්ඡාවකදී මෙම අදහස අනුමත කරමින් පවසා ඇත්තේ ආරක්ෂා වෙනුවෙන් අමරිකාව මත යැපීම යථාර්ථවාදී නොවන සහ අසාර්ථක සංකල්පයක් බව කලාපය රටවල් දැන් වටහා ගත යුතු බවයි. මේ අතර ඇමරිකානු බුද්ධ්‍යාංශය තොරතුරු පුටා දක්වමින් CBS පුවත් සේවය ඊයේ අනාවරණ කර තිබුණේ ඉරානයේ වත්මන් උත්තරීතර නායක මොත්තාබා ඛමේනි ඊශ්‍රායල් ප්‍රහාරවලින් බේරීම් සඳහා මේ වන විට රහසිගත ස්ථානයක සැඟවී සිටින බවයි. ඔහු බාහිර ලෝකයේ සමග සංනිවේදනය කරන්නේ අතිශය සංකීර්ණ දූත ජාලයක් හරහා බව එම වාර්තා අනාවරණ කර තිබුණා. ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පවා උත්තරීතර නායකයා සිටින ස්ථානයක් හෝ ඔහුව ඍජුව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් නොදන්නා බවයි පැවසෙන්නේ. ඇමරිකානු නිලධාරියෙකු පවසා ඇත්තේ ඛමේනි වෙත ලැබෙන සෑම තොරතුරක්ම දින කිහිපයක් පැරණි ඒවා වන අතර ඔහුගේ ප්‍රතිචාර ලැබීමටද විශාල කාලයක් ගතවන බවයි. මේ හේතුවෙන් යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වීම නියමිත සාකච්ඡාද දැඩි ලෙස අඩාල වී ඇති බවයි එම වාර්තා අනාවරණ කර තිබුණේ. Net News. Net News නිමාව. මීළඟ Net News හට උදෑසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total කියාපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
1: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙනාවේ.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672
1: FM 95.8 Net FM Divaina Pura
3: Uttamo Dambadiva Vandanava Sampoorna Venna Nam Ahara Navaten Basrate Pinkam Yana Me Sielu Pahasukam Ithama Vedagath Wenawa Mevayin Ekak Hari Adu Unoth Paripoorna Vandanawak Sidu Karaganna Hekiyawa Labenne Ne එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම්

0: සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් නෙට් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වැදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්
4: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක් LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි LB රන් අය අපි ගැන හිතන අපිටම හරි යන තැන

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස්ස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
2: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
1: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
2: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මග පාදා ගන්න.
1: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
2: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත් FM ඔස්සේ සජීවීව.
1: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහැයෙන් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න. 0777 66 70 66 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
3: බැතිබර දායකත්වය.
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

කවදාහරි දුක් වෙන්න හේතුවක් කවදාවත් හදාගන්න එපා. කවදාහරි දවසක ඔයාට මාව නැති වුණත් ඔයාට තේරෙයි කියලා හිතන දවස උදා කරගන්න එපා. එකිනෙකාට නැති නොවී ඉන්න.

ආදරය වන්තියලගේ නතර වෙමු අපි මොහොතකට. ආදරණීය තරංගාට 157 වෙනි පිටුව 22 පරිච්ඡේදය. ආල තත්පර 60,000ක ඉවසීමක්. හරි හැටි සමු ගැනීමක්වත් නැතුව කඩන් වැටෙන තරු ගිනි ගන්නවලු පොළවේ බින්න කලින්. උන්ට දරා ගන්න බැරිලු හරි හමං ආදරයක් නැති ආල තත්පරයක්. ට්‍රැක් පැනපු තරු ආදරේ නෑ කියලා ගිනි ගන්නවද ඔහොමත්? ලෝකෙට කියලා ආදරේ වෙනුවෙන් මුකුත්ම නොකරපු එකෙක් කියලා පාරේ වැලි කැට අස්සේ හොලඟි රැලි අස්සේ අහසෙ තරු අස්සේ වලාකුළු අස්සේ පවා ඔය කැන්වස් තීන්ත රූපෙ හොයලා අවුරුදු 100කින් ඇවත් ආදරේද කියලා කියන්න දන්න එක මුත්තරේ ඔව්. එහෙම කියලා ගිනි නොගෙන මේ ආදරේ කරන්නේ මං ආල තත්පර 60,000ක්ම මේ අහුනද? මටත් කවියක් ලියන්න. අහුන ගමන් හදවත ගිනි ගත්ත අල වැටුන සත්තේ කාටවත් නොකිය රහසින් අහන්න. මං මලාකුළු ආදරවන්තේ.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. Taranga Akwitra Knave. Make a DJ attack the cock.
1: Don't stop. Remix, remake. එකට හැපෙන DJ blast එක අංගා ගලේනේ ඉන්නා
0: කුමරියේ රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: net fm DJ night face to face Attack Show! Attack Show!
0: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: ඊතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මේව තමයි කන්න තියෙන්නේ.
3: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
5: තැන කටුඹ මිලා කසා කළ ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසා කළ ප්ලාන්ටේෂන් 0712 892 1767 කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
6: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රා ලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහ විහාරස්ථානයේදී එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක්පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්නට පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
7: වෙසක් පොහෝදා සඳ සෙවණේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
8: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
7: නේත්‍රාලෝක වෙසක් නේත්‍රාලෝක වෙසක්
8: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
7: උත්තම ධාතු වන්දනාව
8: වෙසක් තොරණ
7: පහන් කූඩෝ
8: සදැහැගී
7: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
8: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
7: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
8: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
9: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ල තමතන්න 0112 863 363 0776 716 3672
11: 95 94.8 Net FM.

සුබ මන්දාරම් රැයක් තරංගක්කා. පරිස්සම් කරගත්තද? පරිස්සමට තියපු දේ ඇලියාවට ගියාද? මන් දන්නයි ඉස්සර අම්මලා හැම කියනවා. මට ඒ කියමන තේරුණේ ටික කලකට ඉස්සර. ඕනට වඩා පරිස්සම් කරන්න ගියාමත් නැති වෙනවා කියලා මන් දැනගත්තා. නිතර නිතර හොයලා බලන එක කරදරයක් වෙන්නේ නැති එයාට. පපෝ

0: इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.
3: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
9: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
10: නේත්‍රාලෝක වෙසක්

මගේ කතාවේ මට කවදාවත්ම තිබුණේ නැත්තේ ඉවසීම. ඒ නිසා මට නැති වෙන දේවල් අනන්තයි. මගේ ආදරය අදටත් රැකිලා තියෙන මන් නිසා නෙවෙයි. මගේ නොඉවසීම ඉදිරියේ පෑව ඒ අපූර්ව ඉවසීම නිසයි. ජම්ප මං කැමති ඔබේ පණිවිඩය ආයෙත් කියවන්න. කොහේ හරි තැනක කවුරු හරි බැඳීමක් ඇතුලේ සතුටින් නම් ඒ කතාව ඇතුලේ කෙනෙක් වැඩියෙන් ඉවසනවා. මගේ කතාවේ මට කවදාවත්ම තිබුණ නැති ඉවසීම. ඒ නිසා මට නැති වුණ දේවල් අනන්තයි. මගේ ආදරය අද්දටත් රැකිලා තියෙන මන් නිසා නෙවෙයි. මගේ නොඉවසීම ඉදිරියේ පෑව ඒ අපූර්ව ඉවසීම නිසයි.

ඔයාගේ කතාව ඇතුලේ ඔයාගේ ආදරේ පරිස්සම් කළේ කාගේ ඉවසීමද? මින් 2011 95 95 95

නොකී ප්‍රේමයෙන් පිරී පවතින ප්‍රේමණීය හිතක්. තරංග මද පරිස්සම් කරන්න තරම් ආදරයක් ලැබුණේ නෑ. ඉවසීමෙන් පරිස්සම් කරන්න කොමට ආදරයක්. එහෙම කිව ඉන්දික සඳ ලංකාවෙන් හමු වූ කවුරුත් මන් දිහා බැලුවේ නෑ. කතා කරන්න කවුරුත් ආවේ නෑ. හිතට දැනෙන දේ කියන්න කවුරුත්ම ළඟ නෑ. දන්නේ නෑ ඇයි කියලා. මන් දන්නවා ඉන්දික. පරක් වෙලා ලැබෙන සමහර සුන්දර දේවල් වල අගේ ගොඩක් වැඩි. සබදාමි පරීක්ෂාවෙන් සමත් වෙන්න. හොඳමයි වදයක් නැතුව ඔයාගේ හිතට ලං වෙයි.

0: Mandaram rehata i vinadi hatlis hayai.
1: Velava oba veta gene enne.
2: Cinderella wage mannan inne mama beera ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
4: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
7: අලුත්තන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කලුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න 13:22ට ප්‍රයිම් ලෑන්ස්.
9: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 797 399 0710 797 399

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
4: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: මන්දාරම් රෑ

dili sumak vage indar mulo kema karagena attatama saru umbata indarwa vinivida dakinna beriyuna et man eka dakka umbata vage matthema na heddi indar umba matthema na huna saru indar ge adare tibbema pustakala potta tule umbe oyas langa saru man dakka bebaddige premaya ekat indar ge umbu ekka langa davatana kota indar ge dara ganima mama dakka etukota mate indarwa mone una saru tanabbara pirimethaka premaya nisolmane ilippenne na gahaniyak visin oluppannone tamange loke munu gahaniyaka langa loke mukas karana pirimitha inna saru indar e dema umbu wenuen kalit e vidiyatamai ටේරිසි අත්තේතුන සරු පිරිමේගේ දරා ගැනීමේ උපරිමය ඇල්කොහොල් කියන දෙන අහන දඩබර පිරිමි හිතක හිතුවක් කර ප්‍රේමය මං හොඳින් දැක්කා සරු උඹ පිටපතක චරිතයක් වුණාට මං උඹේ ඇතුළෙ නින්දර්ව වින්දා ඉතින් අවසාන සටහන ගෑනු හිතවම ඉන්දර් වගේ පිරිමේ මල් හැරෙන ගහක් යට කතා කරන්න ඉන්දර් වගේ පිරිමි ආත්මයක් හැම ගැහැණියකටම ලැබිය යුතුයි ජනනි පවන්තිකා ඉන්දර්ගේ ආදරේ තිබෙම පුස්තකාල පොත් ඇතුලේ උඹේ ඇස් ඇතුලේ මම දැක්ක බේබද්දිගේ ප්‍රේමය ඒකත් ඉන්දර්ගෙන් උඹේ ඇත් එක්ක ළඟ දැවටෙනකොට ඉන්දර්ගේ දරා ගැනීම මන් දැක්කා මට එතකොට ඉන්දර්ට ආදරේ හිතුණා

සරෝදන්නාද මම උඹනනම් හුස්ම තව ටිකක් අල්ලගෙන ඉන්නවා ඒකත් අහේතුකවම ජීවිතය අසුර රිංගපු සිහින් ටින්කබල්

මං වැස්සක් බලාගෙන හිටිය වලා කළ ඔයා වැහි බිඳු වැටනකල් බලාගෙන හිටිය මහපොළා එකිනෙක ගැටන මොහොතක වැස්ස මිහිරියාව අපේ ප්‍රේමය වැස්සක් බවට පරිවර්තනය කළා. ඉතින් ඊට පස්සේ වැස්ස වැටුණා අපි තෙමුණා. පලාට ගත්තා.

නමක් ගමක් දන්නති සංචරණියකට ආදරය කරපු පැරණි ජෑම් බෝතලේ තුත්තිරි මල්ලිටයි ගවරවෙල කන්දෙ මාර්ගහයි මතකද? මැයිමාර ප්‍රසංගයේ හිටපු ප්‍රධාන චරිත වුණු සමින්දායියා නිකම්ම නිකං අකුරු හතරක වචනයක් වුණු ඒ ආදරයට නියම අරුතක් දුන්න. ඒක පුදුම ආදරයක් නෙවෙයි, මාරම මාර රතුපාට මැයිමාර ආදරයක්. සමින්ද වගේ අය මේ ලෝකෙ තව කොච්චර ඉන්නවද? හිතේ ලොකු ආදරයක් හිර කරගෙන ඉන්න අය කොච්චර ඉන්නවද? මං හිතනවා ඒ තරම් ඉවසීමක් ආදරය කරන අය අපි අතරේ. ඔව් ඇති, ඒක නෙවෙයිද ආදරේ ඉවසීම? ආදරයක් හිතේ දරාගෙන කාලාන්තරයක් ඉන්න එක. මාත් ඒ අතරින් එක්කෙනෙක්, රසාංගිකා.

මංආසයි හාදුවක් සැන්දි කරලා ආදරේ අඩියක් ගහන්න. ප්‍රේමේ බේබදෙක් වෙලා ඔයාගේ දැස් ළඟ හතර ගාතෙන් වැටෙන්න. රෑනින්ද එනකල් ඔයාගේ මතකයන් වමාරන්න. නොඹේ හිනාව දුම්රටු ගොඩක් කරලා ඒ ආදරේ දුම්රටු වලින් පැනහැල්ල පුරව ගන්න. කවදා හරි ඒ ආදරේ පිළිකාවක් වෙනවා නම් ඒත් කමක් නැහැ. මං ආසයි ඒ ආදරේ මැරෙන්න. නිර්නාමිකයි.

මගේ ආඩම්බර කාර පිරිමිලා මෙෝ සුදු කමිස කොලර එක උඩටුස්සලා උඹ දාන කටකොනේ සංකර හිනාව ඒ සේරමත් එක්ක ලස්සීනි කරලා බලන බැල්ම විස්කි ෂොට් එකකටත් වඩා මත් වෙන්න පුළුවන් හොයි බැල්මෙන් තවරන්න ද හාදුවක් ඉවසන්න බෑ මට හීනියට රිදුමක් එක ඇස්වලින් අස්වසිල්ලා කදවත් පාරවල් උඩට ආවේ මේ රූපේ අයිතිකාරය මගේ නේද කියලා මතක් වෙලා අවුවට දිලිසෙන ඒ ඔලිව් පාට හීනිය ඇස් කොහොම හිතුවතේ ඇස්වලින් නම් මට ගැලවීමක් නෑ ගැලවෙන්න ඕනෙත් නෑ තවත් ආත්ම ගානකට මේ ආදරේ ඌටම හිලව් කරන්න පුළුවන්කමක් මට තියෙනවා ආදරේ වුණත් අධිමාත්‍රාවෙන් කරන්න ගියාම ඒකම කාලයක් යද්දි උමුතුවක් වෙනවලු ඉතින් මොකද උමුතු වෙන්නෙත් ඒ මිනිහා නිසාම නම් කමන්න මන්සිය කැමැත්තෙන් මොන් මන්තකෙක් වෙනවා නෙතු මාතලෙන්න

0: மன்னாரம் ரேர் வித் தரங்கா.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
2: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin kasagala green super jeevithayata tiriyak
5: kessaya adare hanganna bae kiyala thiyenawa neme kessata siddalepa kessa syrup ekak biwwama hanganna neme nathi kellama danna puluwa
6: niyama ayurveda osu kessa samane karai
7: maraine

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: විසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
3: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: විසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
2: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
4: බැති බර දායකත්වය
5: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් එක තමතන්න 0112 863 363 0776 716 3672
6: ඔයා අද අහන්න ඉවසීම ගැන නේද? ඉතින් ඉවසීමක් නැති තැන ආදරයක් කොහෙද? ඉවසීම නැත්තං ආදරේ පැලදරින් පැනලා යනවා. නූල කැඩුණු සරුංගලයක් වගේ. ආදරේදී ඉවසන්න බැරි එකම එක නියමයක් විතරයි මට. ඒ රාගය. මට ඉවසීමක් තිබිලම නැහැ. හැබැයි මගේ ආදරේ පරිස්සම් කරන එක මුරසෙබලෙක්ගේ නම තමයි රාගය. රට අහසෙ කොපමණ තිබුණත් සඳරාජනය පහන්තරුව ලඟින්ම තියන් ඉන්න එක නිසා වෙන්න ඇති. ඔව් මම්මගේ ඉවසීම පාලනය කරගන්නවා. ඒ තමයි ආදරය. ආදරණීය තරංග ඔයාට සුබ මන්දාරම්රයක්. අද ඔයා ඇහුවත් මගේ ඉවසීම මගේ ආදරය පරිසම් කළාද කියලා? මම කියනවා නෑ, එයා තමයි ඉවසීමෙන් ආදරය පරිසම් කළේ කියලා. හිතස්සේ බලෙන් වටිනාකම හදාගන්න බෑ. එහිද මගෑරන මගෑරන්න දෙන්න. එහෙමයි මං හිතුවේ. සමහර පුරුදු ඇබ්බැහිවීම් වෙද්දිත් අත්හැරීම දුකක්. කොහොමුණත් බැඳීම් නිසා හෙම්බත් වෙලා හිටිය මට ජීවිතේ දුන්නේ ආදරණීය ඔහු. ඔහු මට මුණ ගැහෙද්දි මම හිටියේ ආදරෙන් හොඳටෝම හිත රිදවගෙන. ඉවසීම බිඳුවයි. තරහ උපරිමයි. මම තරහින් පුපුරනවා. මොන වුණත් ඔහු ආදරෙන් මාව ඉවසුවා. වැරදි තැන්වල බැඳුනහම බැඳුණු තරමට රිදෙනා තරංග. මට එහෙම වුණා. අවසානයේ ඔහු ඉවසීම මාව දිනා ගත්තා. එයා ඉවසීමෙන් මගේ හුස්ම වැටෙන වැටෙන ගානේ මතක් වෙන්නේ. ආදරේ විතරයි කියන එක මට තේරුම් ගැරුවා. ආදරණීය ඔහුමට දුන්නේ ආදරේ නෙවෙයි තරංග. හුස්ම. අදත් මට පපුව මැද්දෙන් පලාගෙන එන හුස්ම අස්සෙන් දැනෙනවා මගේ ආදරේ මන් රමණී.

ඉතින් එහෙනම් මැනික වෙලාව හරියට යන්න. බලන්න යා වචනවල තියෙන ඉවසීම. ආදරේ නං ආදරේ ළඟ ඉවසීම තියාගන්න. තරහ කේන්තිය ප්‍රායෝගිකයි. හැබැයි ඒව තරහගෙන ඉහිලුවත් ආදරේ ඉතුරු වේවි. මට කියන්න තියෙනත් ඒ ටික. එහෙම කියන්නේ උද්දේයංගිනෙතුමි. 0711 95 95 95 මිලාන් මාලක. හදාගන්නට බැරි මගේ හිත තාමත් ඇස්වලින් කඳුළු වෙලා තෙමෙනවා. නින්ද නොයන නිසල් මන් රැ දුකට කවි මම ලියනවා. අගය නොදැනුණු නිසා සිතින් ඔබ මා උදුරා දැමුවා. ඒත් පෙරපින් නැති බව මට දැනුණු නිසා මම උහුලගෙන තාමත් ජීවිතය දරාගෙන ඉස්සරහට යනවා. එහෙම කියන්නේ මිලාන්. ඉවසීම කියන්නේ ආදරය ඇතුළේ රැකගන්න අමාරුම දෙයක් තරංගක්. අන්තිමට ඒක කෙලවර වුණේ ආදරය ගැන අකුරු හතරත් මට අහිමි කරලා තව චුට්ටක් ඉවසන්න තිබුණා කියලා මට හිතුණා. ඒ වුණාට මං පරක්කුයි. හසිනි හොරෙනි.

ආදරණීය තරංග ඇත්තට මේ විසීම තිබුණේ මට නෙවෙයි ඇයට. ඇය අපේ පෞල් ජීවිතේ බොහොම විසීමෙන් පවත්වාගෙන ගියා. විදේශ රැකියාවක් කළත් 100%ක් විශ්වාසවන්ත වුණා. ඊට වැඩිය දෙයක් තියනවාද? නිකවැරටියෙන් චම්පික ලලිත් පෙරේරා.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රැසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
0: WhatsApp කරන්න 0674421648, ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
2: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
0: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
0: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
4: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
4: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
4: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි.
4: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
4: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-76-76-76 අංකය අමතන්න.
0: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. අපි ආයෙත් කූරගල යමු.
5: බැති බරදායකත්වය
4: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. මන්දාරම් රෑ.
6: අවසර තරංග හේ ගැන කතා කරන්න පුළුවන් මට මේ ලෝකෙටම කෑ ගහලා අඬාද කිය කියා. මොකද අපි ජීවත් වෙන්නම ඒ අසීමිත ඉවසීම නිසයි. දාලාන්න හේතු 1000ක් තිබ්බ තැන ජීවත් වෙමු. අපි දුක බෙදාගෙන නෙමේ, එයා තනියම දුක දරාගෙන නේද මේ දේවල් කරද්දි දැනෙද්දි මට කෑ ගහලා අඬන්න පුළුවන් ආදරේට. මේ හීන අස්ස පාට පාට ලෝකෙ ලස්සන කරන්න අනේ මගේ බෝසත් සැමියා මහන්සි වෙන තරම්. එයා තමයි අපේ ලෝකෙ රජ්ජුරුවෝ. මගේ අවසන් හුස්ම පොත් දක්වාම මං එයාට ආදරේ කියලා බණ්ඩාරවිල සාගරී කියනවා. දෙයනේ සාගරී, මටත් හිතෙන ආඩන්න ආදරේට. කියන්න බැරි වචන හිනාවක් අස්සේ හංගගෙන, අඩන්න බැරි දුක රෑවල් ගානේ තනිව බදාගෙන, ඇස් දෙකෙන් නොකී ආදරේ හුස්ම වලින් අහගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ආදරේ කරපු අයට විතරයි. ආදරය කියන්නේ ළඟේ ඉන්න එක නෙවෙයි හැමදාම. දුරින් නිදන්වත් එක හදවතක් වෙනුවෙන් නිහඬවම ගැහෙනකට. ඩොක්ටර් දිනේෂ්.

ය අලෝනි සාහිමි වුණු ආදර කතාවක් ගැන කෙනෙක් ලස්සන කෙටි පණිවිඩයක් දාලා මට කියන්න තියෙන්නේ හරිම පුංචි දෙයක් යාළුවා. යාළුවන්ට දේවල් විනාශ කරන්න පුළුවන් වෙන්නේ ඔයා ඉවසුවේ නැති වුණොත් තමයි.

තරඟ මන්දන මෙච්චරයි. ඇත්තට මාදරය කරපු අය අන්තිම මොහොත වෙනකනොත් ඉවසවා. ආදරේ තේරුම දන්න අය එයාගේ තැන වෙන කාටවත්ම නොතී.

0: Mandaramre Atai Vinadi 48
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: තරඟයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Non-stop remix remake ekata happena DJ blast eka
6: anga galene igna kumariye
7: eni aladinne
4: radio ithihase prathama watawata lankaya superi dj taru muhunata muhuna gatena dj attack show eka
5: NetFM DJ Night Face to Face Attack Show Attack Show
7: 1 2 3 let's go
4: ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න
5: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show
8: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
9: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
10: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න
11: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
12: අව SW තරංගා කුමාරි චර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර හඳුක් ඉන්න හැම තැනින්ම බේත් ගත්තා සනීප වුණා ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හඳුනා මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940 අපමණ පිනකට මග පාදන මේ

0: පිට පැවැත්වෙන අසතිස්ස මහා පුණ්‍ය කර්මයා ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
1: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
0: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
1: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
0: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
1: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මොස්සේ සජීවීව.
0: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: Prayer with Taranga. Mandaram re, mandaram re.
1: අද මන්දාරම් රාත්‍රියේ කතා කරපු ඉවසීම මම අහගෙන හිටියා. හරිම ඉවසීමෙන්. සෞර්‍ය තරංග. ජීවිත ජීවත් කරන ඉවසීම ගැන කතා. කොයි තරම් තියනවද? මං කල්පනා කළා. මං වගේ ඉවසන අය තව ගොඩක් ඉන්නවා කියලා. සුජා. හදවත මහා පුදුම විදිහට දැනෙන පණිවිඩයක් මේ දැන් ආවා. තරංග, මම හෙට ඉඳලා ආදරය ගැන කොහොම ලියන්නද? මගේ ලෝකෙම කඩන් වැටුණා. අවුරුදු ගානක අවසන් රිපෝට් ආවා. මගේ චූටි කෙල්ලගේ ඒකිට සුදු කබර රෝගය හොඳ කරන්න බැරිලුවනේ තරංග. තාමට වසරේ අනේ දෙවියන, අපි කාටවත් වරදක් කළේ නෑ. මට ඉවසන්න බෑ නංගියේ. සහෝදරයා, තාත්තා, ඔබේ හිත ඇතුළේ ඉන්න තාත්තා මට ඇහෙනවා. හැබැයි සහෝදරියක් විදියට මට කියන්න මෙහෙම පුළුවන්. අයියේ ලෝකෙ දියුණුවයිනේ ගොඩක්. දැන් එක උත්තරයක් නේද හම්බුනේ? එක්කෙනෙක් නේද කිව්වේ සනීප කරන්න බෑ කියලා? මේ මොහොතෙත් එක්කෙනෙක්, එක වෛද්‍යවරයෙක් බෑ කියලා අයින් කරපු දේ. තව අය හොඳ කරලා සුවපත් වෙච්ච අවස්ථා ගැන කල්පනා කරලා බලන්න. මට ඔබේ හිත තේරෙනවා. ඒක එහෙමමයි වුණත් දැන් දූගේ හැම ලස්සන කරන්න පුළුවන් දියුණු තාක්ෂණික ක්‍රම ගොඩාක් ඇවිල්ලා තියෙන. ඒක නිසා දියුණු ලෝකික දුවෙක්ට මහමෙරක් තරං ආදරය කරන ඔයාට ඉක්මනින් සනසිල්ලක් හොයාගන්න පුළුවන්මයි.

සලකන සියල්ල අවසන් වුණ මන්තක ගබඩාවේ කොහේ හරි තැනක මකුළු දැලක් වගේ බැඳිච්ච දෙයක් ඇති. ඒකට කියන්නේ බැඳීම කියලා. ආදරේ ඉවරුණත් බැඳී මිත්‍ර වෙනවා. හැබැයි ආදරේ බැඳීමයි එකට එකතු වුණු තැනක් තියෙනවා නම් අන්නේ දාටයි අපි මෙහෙම කියන්නේ. මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියත් උපදින්නද.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
4: අංගා ගලේනේ.
2: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
3: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
3: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: Wake up. Satutu Hormones Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins Alpha Studio.
5: Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: කටින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනා ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනා ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30ට ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයක් කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773-66-76-66 0773-66-76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7 ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 අද අඟහරුවාදා නෙතෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කොට තිබෙන්නේ අම්බලන්ගොඩ පොල්වත්ත නොම්බර 44-6 ලිපිනේ පදිංචි M.W. ගුණසීලී මහත්මියත් එතුමිය බලාපොරොත්තු වෙනවා මේ මාසේ 26 වෙනි දිනට යෙදෙන තමන්ගේ ජන්මදිනයේ සිහිපත් කරමින් ජන්මදින සැමරුම් ධර්මදානයක් හැටියට මේ පින්කමට සම්බන්ධ වන්නටත් හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි වින්ද්‍යාවිතාන මහත්මිය ඇතුළු පිනතුනුත් මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පිනතුන්ගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකතු වන ශ්‍රාවකයා සෑම අවකාශයකදීම දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්න ඕන. එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ස්වල්ප දේ ගැන පවා සංවේදී විය යුතු බවයි. මේ ස්වල්ප දේවල් ගැන පවා අපට සංවේදීකම නැති වුණොත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. එකල වැඩ හිටපු ධර්මාවබෝධය කරා ගිය සංඝ පිරිසත් ගිහි ශ්‍රාවකයනුත් ඒ බොහෝ දෙනෙක් අවබෝධය කරා ගිහින් තියෙන්නේ විශාල වශයෙන් අවබෝධය අනුව විමසා බලමින්ම නෙමෙයි, ස්වල්ප දෙයක් තමන්ගේ ජීවිතයට ගලපාගෙන ඒ ගලපාගත් දේ ඔස්සේ ජීවිතේ දකිමින් වාසය කොටයි අවබෝධය කරා ගිහින් තියෙන්නේ. අද බොහෝ දෙනෙක් අවබෝධයේ පිණිස සුවිසල් අර්ථයන් හඹාගෙන ගියාට ඒ හඹාගෙන යන ධර්මයේ දරන්ට තරම් අපේ ඇතුළාන්තයේ තුල ශක්තිමත් බවක් නැහැ. මේ ධර්මය කියන්නේ ඇතුළාන්තයේ තුල දරන්ට උවමනා දෙයක්. මේ ධර්මය අපේ ඇතුළාන්තයේ තුල දරන්ට අපට බැරි වුණොත්, මේ ධර්මයේ දරා ගන්න අපිට බැරි වුණොත්, පින්වත්නි, අපි ධර්මයේ ඇසුරු කරගෙන මොන විදිය කටයුතු කළත් ලොකු අර්ථයක් තියෙයි කියලා අපි හිතන්නේ. ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතය හා බැඳුණු විශාල බෞද්ධ සංස්කෘතික ධාරාවක් සත්‍යාවබෝධයට එරෙහිව එක්තරා ආකාරයකින් තියෙන බව පේනවා. එකින් අදහස් කරන්නේ සත්‍යාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට මේ සංස්කෘතික ධාරාව සම්පූර්ණයෙන්ම නුසුදුසුයි කියන එක නෙමෙයි. සත්‍යාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ධර්මාවබෝධයට අදාළ වැඩපිළිවෙල සංස්කෘතික ධාරාවෙන් සම්පූර්ණයෙන් වෙන්වෙච්ච එකක් කියලා අපි හඳුන්වන්නේ නැහැ. අපි හඳුන්වන්නේ මේ දේශනාවෙන් සංස්කෘතික ධාරාවට ඉතා බරපතල විදියට හසුවෙච්ච කෙනෙක් එය ඉතා වේගවත්ව අභිනන්දනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අභිනන්දනය කරන්නට යෑම තුළ අපට මූලික බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය මගහැරෙන්න පුළුවන්. ප්‍රතිපත්තිය මගහැරෙන්නේ නැති විදිහට සංස්කෘතික ධාරාව තුළ එකතු වී වාසය කරන්නට අපි තුල දක්ෂකමක් තියෙන්න ඕන. ඒ දක්ෂකම අපි තුල අහිමි වුණොත් අපට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා පින්වත්නි, අවබෝධය කරා යන කෙනා සංස්කෘතික ධාරාවෙන් අවස්ථානුකූලව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එකතු වෙන්න ඕන. ස්ථාවරත්වයේ පිණිස මූලික ධර්මයට එකතු වෙන්න ඕන. භාවිතාර්ථයට, සච්චිකාතබ්බාර්ථයට මේ ආදි වශයෙන් ශ්‍රාවකෙක් එකතු විය යුතු ආධ්‍යාත්මික ඍජු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ඍජු වැඩපිළිවෙලට අපි එකතු වෙන්නේ නැතුව අපට සංස්කෘතික ධාරාවෙන් විතරක් නිවීම කරා යන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඉතා හොඳින් බලන්න, එළඹෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඉතා වැදගත් කාල පරාසයක්. නොනිදා පිළිවෙත් පිරිය යුතු කාලයක් තමයි එළඹෙන්නේ. ඒ තමයි වෛශාක්‍ය මංගල්‍ය. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ ඉතා සුවිශේෂ සංසිද්ධි නැසුරු කොට භාග්‍යවතුන් වහන්සේ සම්මර්ෂණය කරලා බලන්න අවශ්‍ය යුගයක්, අවකාශයක් තමයි අපට මුණ ගැහෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට එය අපට ඉතා වැදගත් අවකාශයක්, වැදගත් කාල පරාසයක්. එනිසා ඒ වැදගත් කාල පරාසය තුළ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඉතා ගැඹුරින් ශක්තිමත් ශ්‍රාවකත්වයේ තුළ නැගී සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපි සෑම අතින්ම අපේ ජීවිතවල ප්‍රතිපත්තියට මුල් තැනක් දෙනවා නම්, ප්‍රතිපත්තියට අවකාශයක් සකස් කරගන්නවා නම්, ඒ ප්‍රතිපත්තියට අවකාශය සකස් කරගන්න තැනක අපේ ජීවිතවල අපි පුළුවන් තරම් ඥාන සම්ප්‍රයුක්තව විමසා බැලීමේ හැකියාවක්, ඥානියොස්සේ අපිව දකින හැකියාවක් තියෙන්න ඕන. ඥානියොස්සේ අපිට අපිව දැකගන්න හැකියාවක් නැත්තම් අපි හරීම අසාර්ථකයි. ඥානය ඔස්සේ අපිව දැකගන්න හැකියාව අපි තුළ අහිමි වුණොත් අපට කිසිවක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අද කොතනද ඉන්නේ? මේ වත්පිළිවෙත් පුදන, ස්වල්ප වූ දන්පැන් ආදියෙන් පෝෂිත අවකාශයකයි අපි ඉන්නේ. අපේ බෞද්ධකම බෞද්ධ කොඩිවලට, ශබ්ද විකාශන යන්ත්‍රවලට හිර වෙච්ච බවක් අපට පේන්න තියෙනවා. බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නේ ඇත්තටම ඔය මට්ටමටද කියලා අපි අපේ හෘද සාක්ෂි වලින් අහලා බලන්න ඕන. ඊට වඩා ගැඹුරු අවකාශයක තමයි බුද්ධාලම්බන ප්‍රීතියට එකතු වෙච්ච ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික අවකාශය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් හිරඤ්ඤවති නදියෙන් එගොඩ වෙලා කුසිනාරාබේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පානකම් බෝධිසත්වවරයෙක් විදිහට උන්වහන්සේ දුර්ගේශ්වරී කඳුපන්ති ඇසුරු කරගෙන අසහාය දුක් විඳපු කාල පරාසයේ සිට අවබෝධය සඳහා ගවේෂණය කරපු ඒ ගවේෂණාත්මක වැඩපිළිවෙල සමාධිය කේන්ද්‍රගත කරගත් එකක්. එක වතපිළිවෙතට හිරවෙච්ච එකක් නෙමෙයි. වත්පිළිවෙත් තරහා සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් නම් පළවෙනියෙන්ම සංසිඳෙන්නේ අපගේ බුදුරජාන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයේ විවිධ ආජීවකයන්ට අදාළ, පරිබ්‍රාජකයන්ට අදාළ, නිගණ්ඨයන්ට අදාළ, ජටිලයන්ට අදාළ, බ්‍රාහ්මණයන්ට අදාළ ආචාර ධර්ම උන්වහන්සේගේ ජීවිතේ නොතිබුණා නෙමෙයි. ඒවා දියුණු නොකළා නෙමෙයි. ඒවා බොහොම ටික කාලෙකින් උන්වහන්සේ අතහැරලා දැම්මේ. ඒවා තුල සංසිඳීමට අදාළ සේයාවක් සංසිඳීමට අදාළ අවකාශයක් උන්වහන්සේට අහිමි වෙච්ච නිසායි. ඒ නිසා පින්වත්නි, අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි පුළුවන් තරම් දකින්න ඕන. අපි අපේ ජීවිතවල පුළුවන් තරම් විමසන්න ඕන. අභ්‍යන්තර ප්‍රත්‍ය, ඒ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන රටාව අප උදෙසා භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළා. අය අමුතුවෙන් හඹාගෙන යන්න දෙයක් නැහැ. උන්වහන්සේ අපට ඉස්මතු කළා. තව දින කීපයකින් උදා වෙන වෛශාක්‍ය මංගල්‍ය වෙනුවෙන් ඔබ ඔබේ අභ්‍යන්තරයේ පිළිවෙතින් පෙළගස්වා ගන්න. අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මහ පුදුම කරුණාවකින් යුක්ත කෙනෙක්. මහා පුදුමාකාර ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. මහා කරුණාවද මහා ප්‍රඥාවද ඉදිරිපත් වෙච්ච තැනක මතු වෙන්නේ අසීමිත පරාර්ථ චර්යාවක්. ඒ පරාර්ථ චර්යාව වනාහි සත්‍ය වශයෙන්ම ස්වභාවික වීමයි, ස්වභාවිකත්වයයි. ලෝකෙට එරෙහිව නැගිටින සිතුවිලි මාත්‍රයක්වත් නූපදින සුන්දර ආධ්‍යාත්මික අවකාශයක්. අපි ස්වභාවික නොවෙන්නේ, අපේ චින්තනය අස්වාභාවිකව පවතින්නේ අන් කවර දෙයක් නිසාවත් නොව, අපේ ජීවිතවල පවතිනවා මමත්වයේ පුද්ගල බව ඇසුරු කරගෙන තමන්ව ඔසවා තැබීමට දරණ ඉතා විඩාබර වෙහෙසක්, ලෝකයාව හෙලා දකින්න දරණ ඉතා විඩාබර අවකාශයක් අපේ ජීවිතවල තියෙනවා. තමන්ගේ කියලා ගත්ත දේවල් ආරක්ෂා කිරීමට දරණ ඉතා බරපතල උද්වේගකාරී වෙහෙසකර අවකාශයක් අපේ ජීවිතවල තියෙනවා. ඒ වගේම ලෝකයා හෙලා දකිමින් තමන් ඔසවා තබන්න දරණ වෙහෙස ඇතුලේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපි ඔසවා තබන්න නෙමෙයි, විඩාවටපත් වෙන්නයි. මේ ලෝකේ සදාතනික රිද්මය දෙස බලනකොට අපට ලෝකේ හෙලා දකින්න පුළුවන් වටපිටාවක් නැහැ. මේ බඳු සුවිසල් අවකාශයක් ඇතුළේ අපි ඔසවා තබන්න පුළුවන්කමකුත් නැහැ. අපේ පරාසය ඉච්චර පොඩි. ඒ පොඩි පරාසය ඇතුළේ මම අහවල් කෙනා, මං අහවල් විදියට ඉගෙන ගත්ත කෙනෙක්, මගේ උගත්කම් මෙහෙමයි, බුද්ධිමත්කම් මෙහෙමයි කියලා ඔබ ගොඩනගාගත්ත තත්ත්වයන් තියෙනවා. ඒ තත්ත්වයන් ඇතුළේ ඔබ සන්දර්භගතව ස්වල්ප ආස්වාදයක් ලැබුණට ඒ ස්වල්ප ආස්වාදේ වෙනුවෙන් ඔබට ඉතා වෙහෙසකර වැඩ ගොඩක් කරන්න වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල ප්‍රතිඵල ලැබෙන්නේ කෙබඳු ශ්‍රාවකයෙකුටද? ඇත්තෙන්ම බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ව ඔසවා තබන්නේ නැති ශ්‍රාවකයෙකුට, තමන්ව හුවා දක්වන්නේ නැති ශ්‍රාවකයෙකුට, තමන්ව මතු කරගන්න වෙහෙස දරන්නේ නැති ශ්‍රාවකයෙකුට. අපේ ජීවිතවල පවතින අභාග්‍ය සම්පන්න දේ තමයි තමන්ව ඔසවා තබන්න දරණ ඉතා බරපතල වෙහෙසක්, ගැඹුරු විඩාවක් අපි තුල පවතිනවා. ඒ වෙනුවෙන් අපි ඕනම දෙයක් කරන්න ලෑස්ති. බලන්න පින්වත්නි, මේ පුද්ගල බව කෙනෙකුව මොනතරම් වෙහෙසකටපත් කරනවාද? ඒ වෙහෙස ඇතුලේ පින්වත්නි අපට යහපතට වඩා අයහපතයි වැඩියෙන් වෙලා තියෙන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙස ඉතා ප්‍රවේශමින් බැලුවොත් උන්වහන්සේ අපට අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයක් මතු කළා. ඒ අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුලේ උන්වහන්සේට තිබුණි අන්තිම දානි හැඳ පුදාපු ශ්‍රාවකයා කෙරෙහි පවා අසීමිත කරුණාවක්. ඔහුගේ සිතේ චිත්ත පීඩාවක් ඇති නොවන ආකාරයට පිරිනුවම් පාන්න උන්වහන්සේ උත්සාහ කළා. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනුවම් පෑම කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙකුගේ මරණ මංචකයේ වගේ අවකාශයක්නේ. සාමාන්‍ය කෙනෙකුගේ කෙලෙස් පවතින නිසා, බුදුරජාණන් වහන්සේ තුළ කෙලෙස් නොපවතින නිසා විශාල විසම පාතයක් පවතින එක හරි. නමුත් මේ මරණ මංචකය කියන එකනේ පිරිනුවම් මංචකය කියලා කියන්නේ. එතකොට උන්වහන්සේගේ ජීවිතයේ සම්පූර්ණයෙන් සදාතනිකව නැවත තුන් භවය අනුව නොයන මට්ටමට උන්වහන්සේ තුල පිරිනිවන් පෑම සිද්ධ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුල අවසාන දානි හැඳ පුදාපු ශ්‍රාවකයා කෙරෙහි පවා ඇති වුණ මහා කරුණාව තුල පේන්නේ උන්වහන්සේගේ ජීවිතයේ තියෙන පරාර්ථ චර්යාව. හැම වෙලාවකම ලෝකයේ පුද්ගලයන් තුල ධර්මාර්ථය මතු කරන්න. ඔවුන් තුල කනස්සල්ල, ශෝකය, වෙහෙස, විඩාව, පීඩනය මතු නොකරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුල මතුවෙච්ච ආශ්චර්යවත් අත්දැකීමක්. මම ඔබට ලස්සන දෙයක් කියන්න. බුදුරජාණන් වහන්සේ අන්තිම කාලේ තනින් තැනට තනින් තැනට වැඩම කළා. බුදුරජාණන් එක තැනක වැඩ හිටියේ නැහැ. බුදුරජාණන් හරියට සංඝ පිරිසට සීල සමාධි ප්‍රඥාව ගැන මතු කරමින්, චතුරාර්ය සත්‍ය ගැන මතු කරමින් දවසක් දෙකක් වගේ කෙටි කාලයක් වැඩ ඉඳලා තියෙන්නේ. පුංචි පුංචි ගම්වල උන්වහන්සේ වැඩ හිටියේ. හන්ද කියන ගමට වඩිනවා, භෝග කියන ගමට වඩිනවා, ඊට පස්සේ විශාලාවට වඩිනවා. තව දවසක් දෙකක් අලුතෙන් මර වස්සකාර ඇමතිවරය හදන ගමී වැඩ ඉන්නවා. දැන් ආනන්ද මෙහි හිටිය හොඳටම ඇති, අපි අහවල් ගමට යමු කියලා. මේ විදියට අර විශාලා මහනුවර, චම්පා නුවර, කොසඹෑ නුවර, සැවැත් නුවර, රජගහ නුවර වගේ විශාල නුවරවල් වල තිබුණු ආරාම සංකීර්ණ අතහැර තමා අපගේ බුදුරජාණන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වුණා. ඒ මුණ ගැහෙන අයට ධර්මයේ වදාලා තනින් තැනට තනින් තැනට හුදෙකලාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. පින්වත් නියම වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ අවසාන දානි වළඳන අවකාශයට එකතු වුණා. එතකොටත් උන්වහන්සේ දන්නවා මේ දානි වැළඳුවාම ලෙඩ වෙන බව. රත්තරන් බඩු හදන මිනිස්සෙක් ඉඳලා තියෙනවා චුන්ද කර්මාර පුත්ත කියලා. එයාගේ නම චුන්ද කර්මාර පුත්ත කියලා හැඳින්වුවේ. ඇත්තටම එයාගේ ව්‍යාපාරේ රත්තරන් බඩුවේ හදලා තියෙන්නේ ආභරණ. ඒවා තමයි එයා හදලා තියෙන්නේ. එයා නැතුව මේ මස් වෙළඳන් කරපු කෙනෙක් කියලා සමාජයේ කතාවක් තියෙනවා. එහෙම කෙනෙක් නෙමෙයි එයා. එයා හොඳ ව්‍යාපාරිකෙක්. එතකොට එයාට ආරංචි වුණා අපගේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩ ඉන්න බව. එයාට හිතුණා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝයාට දානයක් දෙන්න ඕන කියලා. එයාට අදහසක් පහළ වුණා පින්වත්නි. ඒ අදහසත් එක්ක තමයි එයා දන් දෙන්න තීරණය කළේ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරලා උන්වහන්සේලා දානෙට වැඩම කළාම එයාගේ නිවසේ විශේෂ භෝජනයක් සකස් කරලා තිබුණා. ඒක තමයි සූකර මද්දවය. ඉතින් ඒ භෝජනේ සකස් කරලා තිබ්බේ බුදුරජාණන් ප්‍රදාන සංඝයාටමයි. බොහොම පිරිසිදු භෝජනයක්. සංඝයාට අදහසකුත් නැහැ මේ බඳු භෝජනයක් ලැබේවා කියලා. එයාට අදහසකුත් නැහැ සාකච්ඡා කරලා බඳු භෝජනයක් පුදන්න. එයාගේ සිතේ අදහසක් ඇති වුණා මේ ආහාර ටික අද බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ලෑස්ති කරන්න ඕන කියලා. ඒ අදහසට අනුව ගෙදර ලෑස්ති වුණ ආහාරයක් පින්වත්නි. ඉතින් ඒ ආහාරය බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට හදනකොට උන්වහන්සේ චුන්ද කර්මාර පුත්තට කතා කරලා වදාලා, චුන්ද මේ භෝජනේ කාටවත් දෙන්න එපා. චුන්ද ඔයාට කැමති තරම් මේ භෝජනය මට පූජා කරන්න. චුන්ද මේ භෝජනේ මම කැමති තාක් වළඳන්නම්. සිත්සේම මං වළඳන්නම්. චුන්ද මේ භෝජනේ වෙන කාටවත් දෙන්න යන්න එපා. මොකද චුන්ද මේ භෝජනය කාටවත් දිරවන්නේ නැහැ. මේ ආහාරය කිසිවෙකුට දිරවන්නේ නැහැ. ඒ නිසා ඔයාට කැමති තාක් මේ භෝජනය මටම පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ භෝජනය චුන්ද මටම පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළම එයා වැඩි එක අහලත් නැහැ ඇයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ භෝජනේ සංඝ පිරිසට දිරවන්නේ නැහැ. ඒ නිසා ඔයා සකස් කරගත්තේ ඉතා ආදර ගෞරවයෙන් පූජා කරන්නනේ. ඒ නිසා ඔයා පූජා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. මේ චුන්ද බුදුරජාණන් වහන්සේට මේක පූජා කරනකොට මෙහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ ආහාරය නිසා උන්වහන්සේ ලොකු අපහසුකට පත් වෙනවා කියලා. නමුත් ඒ මහා කරුණාව දෙස බලන්න, මහා ප්‍රඥාව දෙස බලන්න, ඒ වෙලාවේ උන්වහන්සේ භෝජනය වැළඳුවා. වළඳලා උන්වහන්සේ වඩිනකොට නැවතත් ලෙඩ වුණා. උන්වහන්සේ ගොඩාක් ලෙඩ වුණා. උන්වහන්සේට බරපතල උදරාබාධයක් ඇති වුණා. උන්වහන්සේට ඇවිදගන්න අමාරු වුණා. ඒ මාර්ගයේ අයිනේ බුදුරජාණන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද මේ දෙපොට සිවුර හතරට නමා මේ ගස මුල අතුරන්ට, තථාගතයන් වහන්සේට වෙහෙසයි සැතපෙන්න ඕන ආනන්ද කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අර දෙපොට සිවුර හතරට නමා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේට අසුන් පැනෙව්වා. භාග්‍යවතුන් වහන්සේ හේ මේ ගහ යට සැතපී වදාලා. ඒ සැතපීලා බුදුරජාණන් වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද තථාගතයන් වහන්සේට තවත් පියවර තබන්ට අමාරුයි. ආනන්ද ගිහින් පාත්‍රය අරන් ගිහින් පැන් ටිකක් අරන් එන්න ආනන්ද කියලා බුදුරජාණන් වදාලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කලබලෙන් පැන් හොයාගෙන වැඩියා. ළඟ පුංචි දොලක් තිබුණා. ඒ දොලෙන් පැන් ගන්න යනකොට ඒ දොල බොර වෙලා කරත්ත 500ක් ඒ වෙලාවේ ගොඩ වෙලා තියෙන්නේ. ඒ කරත්ත 500ක් ගොඩ වෙලා ඒ දොල හොඳටම බොර වෙලා ඊට උඩින් කරත්ත 500ක් මේ පිට වෙලා එතනින් ඒ දොල හොඳටම බොර වෙලා. ඉතින් ආනන්ද සම්නාසයට හරීම හිත් ඇවුලක් ඇති වුණා. ඉක්මනින් ඉක්මනින් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වදාලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ කරත්ත 500ක් මේ දොලෙන් ඈතර වෙලා මේ දොල හොඳටම බොර වෙලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ නිසා අපි මේ දොලෙන් පැන් වළඳන්නේ නැතුව, ස්වාමීනි අපි බොහොම පහසුවෙන් අපහසුවකින් නෙමෙයි එමින් ඔහොම ඉස්සරහට වඩිමු ටිකක්. එතකොට කකුත්තා කියන නදිය හම්බ වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ නදියෙන් අපට පැන් පහසු වෙන්නත් පුළුවන්, අපට පැන් වළඳන්නත් පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්ස මට කමාකොට වැඩම කරන සීක්වා. මොකද ආනන්ද ස්වාමීන් ස්තුමනා වුණා භාග්‍යවතුන් වහන්සේට පැන් පහසු වෙන්නත් සලස්වන්න. උන්වහන්සේ වෙහෙසටපත් වෙලා නින්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා, ආනන්ද මේ තථාගතයන් වහන්සේට වෙහෙසයි. තවදුරටත් ආනන්ද වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආනන්ද නැවත ගිහින් ඒ දොලෙන් පැන් ටිකක් අරන් එන්න කියලා වදාලා. ඉතින් ආනන්ද සම්නස් මේ බුදුරජාණන්සේගේ බුද්ධ වචනේ නිසා ආයේ තනිකට ඒ දොල පැත්තට වේගින් ගියා. පුදුමයි, ඒ දොලේ පැන් පෑදිලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයට ඉක්මනට පැන් අරන් ඇවිල්ලා බුදුරජාණන්සිට පැන් පූජා කළා. බුදුරජාණන්සි පැන් වළඳා වතාලා. ඒ පැන් ටික වළඳලා බුදුරජාණන්සේ ඒ මොහොතේ යම් පහසුවකින් වැඩ හිටියා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්ද මේ තථාගතයන් වහන්සේ අද රාත්‍රියේ අවසාන යාමේ පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑම පිණිස හිරඤ්‍යවති නදියෙන් එහා පැත්තේ තියෙන කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උද්‍යානයට අපි අද රාත්‍රිය වෙනකොට පැමිණිය යුතුයි. ඒ නිසා ආනන්ද අප දැන් පිටත් විය යුතුයි කුසිනාරාව බලා. ඒ වෙලේ ආනන්ද සානස හරි හිත වේදනාව තිබුණා. නමුත් මෙතනදී මට ඔබට කියන්න උවමනාව තියෙන ඊට වඩා වෙනස් කතාවක්. මෙන්න මේ කතාව. මෙන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අපූර්ව දෙයක් වදාලා. එක සාමාන්‍ය කෙනෙක් නම් එහෙම කතාවක් කියන්න බෑ. ආනන්ද, මම හිරඤ්‍යවති නදියෙන් ඈතර වෙනවා සංඝ පිරිසත් එක්ක. ආනන්ද ටිකක් පසුගාමි වෙන්න. ආනන්ද ටිකක් හෙමින් එන්න. ඒකට හේතුව තමයි ආනන්ද, ආනන්ද ඔබට කෘත්‍යයක් තියෙනවා, කරන්න දෙයක් තියෙනවා. ආනන්ද ඔබ හැරිලා යන්න ඕන. චුන්ද කර්මාර පුත්තව මුණ ගැහින්ට. එයාව මුණ ගැහිලා යට කියන්න ලෝකේ දාන දෙකක් ආනිසංසදායකයි. මොකද යම් කෙනෙක්ගේ දානයක් වළඳලා බුදුරජාණන් වහන්සේ නමක් අභිසම්බුද්ධත්වයට අභිසෙස් ලබනවාද බෝධිසත්වවරයෙක්, කාගේ හරි දානේ හන්දක් වළඳලා දාන ටිකක් වළඳලා උන්වහන්සේ බෝධිසත්ව චර්යාව සම්පූර්ණ කොට පාරමිතා යුගය අවසන් කොට බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධත්වයේ කරා එළඹෙනවාද? එක ආනිසංසදායකයි. යම් කෙනෙක්ගේ දානි වළඳා උන්වහන්සේ පිරිනිවන් පානවාද? ඒකත් ලෝවානි සංසදායකයි. ලෝකේ ආනිසංසදායක දාන දෙකක් තියෙනවා. යම් කෙනෙක්ගේ දන් වළඳා අභිසම්බුද්ධත්වයට පත්වීමද, යම් කෙනෙක්ගේ දන් වළඳා පිරිනිවන් පෑමද, මේ දාන දෙකම මහා ආනිසංසදායක බව චොන්ද කර්මාර පුත්තට කියන්න. මොකද එහෙම නැති වුණොත් මේ චොන්ද කර්මාර පුත්ත කම්පාවට පත් වෙන්න පුළුවන්. මගේ දානේ වළඳලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවි. උන්වහන්සේගේ පිරිනිවන් පෑමට මගේ දානේ බලපෑවා. එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා ආනන්දේ විදියට කරන්න කියලා මතක් කළා. මං කියන්නේ ඔබට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ, අප සරණ ගියේ ඒ නිදුකානන්ගේ මහා කරුණාවේ අසිරිය බලන්න, මහා ප්‍රඥාවේ අසිරිය බලන්න, ජීවිතය අතහැරෙනකොට ඇතිවෙච්ච ඒ සුන්දර සැහැල්ලුව දෙස බලන්න. උන්වහන්සේ කවදාවත් වදාළේ නැහැ එයා නිසා, එයාගේ දානිය නිසා පිරුණම් පාන බව බලන්න. හේතු සහ හේතුඵල අතර අන්තර් සම්බන්ධය දකිනකොට ඊට වඩා ගැඹුරු කාරුණික අර්ථයක් ඉන්නේ. මම ඔබට කියන්නේ, දන් දුන්න අවසාන ශ්‍රාවකයාගේ සිත පවා සනසමින් පිරිනිවන් පාවතාල ලෝ ශාස්ත්‍රූරෙක් කොහෙද ඉන්නේ? එබඳු ශාස්ත්‍රූරු මේ ලෝකේ නැහැ. එබඳු මහා කරුණාවක් තියෙන ගුරුවරු ලෝකිනේ. එබඳු ගුරුවරයෙක් සිටිනම් ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පමණයි පින්වත්නි. එබඳු බුදුරජාණන් වහන්සේ නමකට මේ වෛශාක්‍ය මංගල්‍යයේ පිළිවෙතින් පූජා පැවැත්තුවා. හොඳටෝම මදි. මේ මහ පොළොවේ මිනිස්සු භාවිතයක් වශයෙන් වචනයක් පාවිච්චි කරන බව ඇත්ත. ප්‍රතිපත්ති පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. නමුත් කෝ මිනිසුන්ගේ ප්‍රතිපත්ති පූජාවක්? මානව චර්යාව ඇතුළේ බඳු ප්‍රතිපත්ති පූජා අපිට පේන්නේ නැහැ. එම ප්‍රතිපත්ති පූජාවලට එකතු වෙච්ච ශ්‍රාවකයන් අපට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පවා ඉතා උද්වේගකාරීව, කලබලකාරීව හැසිරෙන දොරුවල මිනිස්සු ටිකක් අපට පේන්නේ. දැන් ඉතින් බුද්ධ ශාසනයෙන් උපකාරය ගත්තොත් එයයි සැබෑ ප්‍රතිපත්ති පූජාව. සැබෑවටම බුද්ධ ශාසනයෙන් ගත යුතු උපකාරාර්ථය කුමක්ද? පුළුවන් තරම් ආර්යයන් වහන්සේ දකින්න, ආර්ය දර්ශනයට එකතු වෙන්න, ආර්ය දර්ශනය තුළ ශික්ෂණයකටපත් වෙන්න. අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝවිදෝ අරිය ධම්මී අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල ඇති දක්ෂකම, ආර්ය ධර්මයේ තුල ඇතිවෙන ශික්ෂණය, ආර්ය ධර්මයේ තුල ඇතිවෙන විනය, ඒක මේ බුදුසසුනේ සුන්දර දෙයක්, අග්‍ර දෙයක්, වටිනා දෙයක්. ඒ උපකාරාර්ථය මත ශක්තිමත් වීමට වග බලා ගන්න. ඒ බහූපකාරය ඇතුලේ ශක්තිමත් වෙනකොට භාවිතේ කුමක්දයි ඔබ ඔබේ පිටින් ප්‍රශ්න කරන්න. බුද්ධ ශාසනයේ නාමයෙන් ඔබගේ භාවිතේ කොතනටද ලඟ වෙලා තියෙන්නේ? අද මම මේ භාවිත කරන භාවිතය මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ දැක්කොත් මට ප්‍රශංසා කරයි, මට ගරහයිද කියලා හැම වෙලාවකම හෘද සාක්ෂිය විමසා බලන්න. එතකොට භාවිතාර්ථය ඇතුලේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඔබට ගෝචර වෙයි, ඔබට හමු වෙයි. භාවිතාර්ථයේ තුල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ සමතෝච විපස්සනෝච. මේ සමතෝච විපස්සනාච කියන එක තමයි අපේ භාවිතේ වෙන්න ඕනේ. අපි අපේ සිත විමසා බැලීම තරම් භාවිතයක් නැහැ. ඇස් අරගෙන ඉන්නකොට ලෝකේ පෙනුනට ඇස් පියාගත් තමයි සැබෑවටම ලෝකෙන් නික්මෙන්නේ. ඇස් අරගෙන ඉන්න මිනිස්සු ලෝකයට බැඳුනට නොබැඳිය යුතුයි, නොබැඳිය යුතුයි කියන වචනේ අපි කතා කළාට වැඩක් නැහැ. සැබෑවටම නොබැඳීම කියන එක අපි තුල මතුවෙන්නේ ඇස් පියාගත් දවසටයි. සැබෑවටම අපි තුල නොබැඳීම කියන එක ඉස්මතු වෙන්නේ දැස් පියාගත් දවසටයි. මේ දැස් අරගෙන ඉන්න අපට බැඳීමටම හේතුය දෙනවා මිසක් නොබැඳීමට අවකාශයක් දෙන්නේ නැහැ. තමන්ගේ සිත තුල ගොඩනැගෙන සිතිවිලිවල දිගුවක් හැටියට තව දුරටත් කෙලෙස් සහගතව හිත හිතා ඉන්න එක අපේ පුරුද්ද. මේ පුරුද්ද නම් සත්‍ය අවබෝධයට හරියන ශ්‍රාවකයෙකුට තරම් සුදුසු දෙයක් නෙමෙයි. මේ පුරුද්ද එච්චර හොඳ එකක් නෙමෙයි. මේ පුරුද්ද කඩන්න පුළුවන් වෙන්නේ සිත සමතේකටපත් කරගත්තාම, සිත සමහන් කරගත්තාම. සිත සහනදායි වෙන්නේ නැහැ ලෝකයේත් එක්ක එකතු වෙලා වාසය කරනකොට. ඒ නිසා අපේ ජීවිතේ අපට වමනා කරනවා දවසට විනාඩි 10ක් 15ක් හරි ලෝකයේ එක්ක එකතු නොවි තමන්ගේම సంతාණය, තමන්ගේම ඇතුළාන්තය ක්‍රියාත්මක වන ආකාරයේ දකින්ද අපට වමනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පින්වත් නියාගේ ජීවිතය ඇතුළේ බොහොම වටිනා දෙයක් හැටියටයි අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී වදාළේ පින්වත්නි. ඒ වදාළදී අපේ ජීවිතය ඇතුළේ තියනවාද සිත සමහන් කර ගැනීම කියලා කියන්නේ සියල්ල ලෝකේ පවතිනකොට ඒ ලෝකේ පවතින සියල්ලෙන් සිත මුදවාගෙන වාසය කිරීම නිමි. අත්දකින්න ලෝකයේ ඇතුලේ විතර්ක ਵਿਚාර නොකොට ඒ අවකාශයේම නවතින්න පුළුවන් හැකියාවට එකතු වෙන එක. ඒකතු වීමට අවශ්‍ය මූලික පදනම තමයි පින්වත්නි අපේ සිතුවිලි වේගය අඩු කරන එක. මේ සිතුවිලි වේගයත් එක්ක අපේ කාය ස්වභාවයේද ගැස්ම හෘද ස්පන්දනීය උද්වේගය වැඩි වෙනවා. හොඳට බලන්න. බය තැති ගැනීම වගේ එකක් ඇති වෙනකොට මිනිසු මොනතරම් හෘද ස්පන්දනීය ගැස්ම උද්වේගකාරීව ඒක පාලනය කරගන්න, ඒක සංසුන් කරගන්න මහන්සි වෙනවා. කේන්තිය ගියපු මිනිස්සෙකුට වටේ ඉන්නයි කියන්නේ සංසුන් වෙන්න. ඔයාට මේ ලෙඩෙත් තියෙනවා. පොඩක් ඉන්න, පොඩක් කලබල නොවී ඉන්නකෝ, පොඩක් වාඩි වෙන්නකෝ පොඩක්. ඔයා ලෙඩවි කියලා මිනිසු කියන්නේ ඇතුලේ ඇති වෙන චිත්තාවේග නිසා. එයාගේ ගතියද අසාමාන්‍ය අභියෝගයකට අසරණකමකට යපත් වෙනවා. සිතක ඇති වෙන මේ සිතුවිලි ප්‍රවාහය මෙතරම් අභියෝගයට ලක් කරાવી කියලා සාමාන්‍ය කෙනෙකුට ලෝකෙ හිතෙන්නේ. ඒ නිසා අපි සිත ගැන ගොඩාක් සංවේදී වෙන්න ඕන. සිතේ ඇති වෙන චිත්තාවේග ගැන අපිට පුදුම සංවේදීකමක් තියෙන්න ඕන. ඒ සංවේදීකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා භාවේ තබ්බාරතේදී අපි පෙන්වන්නේ සිත සමනය කර ගැනීමත්, සමනය වූ සිතේ ස්වභාවය පරිපූර්ණ වශයෙන් නිරුද්ධ වී යාම මිසක් දිගුවක් විදියට සිතේ අවිච්ඡින්න පැවැත්මක් නැති බව විදර්ශනාත්මක දැක්මකින් අඳුනා ගන්න එක. සිත සමහන් කරගත්ත තැනක, සමනය කරගත්ත තැනක, එබඳු සමනය වෙච්ච සිතේ හැඩය කුමක්ද? පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යාමයි. පින්වත්නි, අපට යම් වෙලාවක බියක් ඇති වුණොත් ඒක කලින් තිබුණු එකක් නෙමෙයි. ඒ ඒ මොහොතේ අරමුණු ඇසුරු කරන විදිය අනුව සිත තුල ස්මතු වෙච්ච තත්ත්වය. ඒ සිත තුල ස්මතු වෙච්ච තත්ත්වය අස්ථාවර එකක්. ඒක ස්ථාවර එකක් නෙමෙයි. ඒ සිත තුල මතු වෙච්ච තත්ත්වය පින්වත්නි අපේ ආවේනික තත්ත්වයක් නෙමෙයි. ආධුනික තත්ත්වයක්. ඒක කලින් තිබිලා නැහැ. එනිසා තමයි බුද්ධ ශාසනයේ නිතරම කියන්නේ පෙර නොතිබී හටගෙන සිත ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව. පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන ස්වභාවයට නම් මේ සිත සිතුවිලි ආйти වෙන්නේ. එබඳු සිතක පවතින අනිත්‍යතාවයම නෙමෙයිද? ඒව නැවත නැවත ආවර්ජනය කරමින් සුපුරුදු කෙලෙස අවසා ගන්න එක අපි තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා වෙන දෙයක්. ඒ නිසායි අපට කෙලෙස් ඇසුරු කරගත්ත ප්‍රෝඩාකාරී මතකයක් ඇතුලේ තවදුරටත් තවදුරටත් ලෝකයට එරෙහිව නැගිටින්න උවමනා යයි ප්‍රවාහයක් අපි තුල ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රවාහය අපිව අනාථ කරනවා. මේ අවකාශය ඇතුලේ තමයි ඔබට අවබෝධය කරා යන්න තියෙන්නේ. අවබෝධයේ ධර්මයේ තෝරලා දෙන්නේ පරිඤ්ඤයාර්ථයේදී පිළිසිඳ දැනගත යුතුදී. සිත සමහන් කරගෙන සිතේ ස්වභාවයේ විමසුම් නුවණකින් විදසුම් නුවණකින් තේරුම් ගත්ත කෙනෙක් තුල පිළිසිඳ දැක්මකට යගේ ඇතුළ ලැහස්ති. ඒ පිළිසුදු දැක්ම කොමක්ද? සෑම මොහොතකම පැටලෙන්න, එකතු වෙන්න, ගැටුම්කාරීව තුරුල් කරගන්න ලෝකයක් නැහැ. සෑම අවකාශයකදීම තියෙන්නේ නාම ධර්ම සමූහයක් සහ රූපේ සැලීමක්. මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය වශයෙන් උපකාරාර්ථය තුල සැලි සැලි හට ගන්නා කමක්. ඊට වඩා ලෝකේ කවර ආකාරයකට අත්දැකීමක් නැහැ. මේ නාම රූප ධර්මයන්ගේ සැබෑ ක්‍රියාකාරීත්වය සහ ඒකට ආවේනික తত্ত্বය පේන්නේ නැති කෙනෙකුට පින්වත්නි හැම වෙලාවකම අරගල කරන්න ලෝකයක් හම්බ වෙනවා. සැබෑ බුදුරජාණන් වහන්සේට ඒ උන්වහන්සේගේ ජීවිතයට ප්‍රතිපත්තියෙන් පූජා කරන ශ්‍රාවකයෙකුට කෝලහල කරන්න, පැටලෙන්න, ගැටෙන්න, අරමුදු හදාගන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ සෑම අවකාශයකදීම නිරුද්ධ වී යන ලෝකය ඇතුලේ නිරුද්ධ වී යන්නේ අන් කවරක්වත් නොයි නාම රූප ප්‍රවාහයක් පමණී කියන අර්ථයමයි එයා තුල මතුවෙන්නේ. මෙබඳු නාම රූප ප්‍රවාහයක් ඇති වී නැති වී යන

ගැටුම්කාරී බවක්, කෝලහාලකාරී බවක් අප තුළ ඇතිවෙන්නේ කවර දෙයක්වත් නිසා නෙමෙයි. අපේ ඇතුළාන්තයේ තුල අවිද්‍යාවද භවතණ්හාවද ක්‍රියාත්මක වන නිසයි. අවිද්‍යාවේ අන්ධ බවත් එක්ක අපිට ලෝකේ පේන්නේ. අපි හිතනවා ලෝකයක් අවිද්‍යාවේ අන්ධකාරයට මහු වෙලා ඇති කියලා. අපේ ඇතුලේ තියෙන අන්ධකාරය හැම තැනකම පවතිනවා යයි විශ්වාස කරනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ශාසනයේ නම් වූ මේ මිහිමත එකම එක ආලෝකයක් පවතිනවා කියලා. මිනිසුන්ට කිසිම අදහසක් නැහැ. ඒ නිසා අන්ධකාරයම පිළි අරගෙන වාසය කරනවා. ඒ ආලෝකය ගැන විශ්වාස කරන්නේ ජාති අන්ධයෙකුට. ලෝකය ගැන කියවීමක් නැහෙනි. ලෝකය ගැන විමසීමක් නැහෙනි. එයාට අනුමාන වශයෙන් සිතින් මවාගත්ත තත්ත්වයක් නිතින් ඇද්දිගේ ඇතෙක්ගේ කකුල් හරියට වංගෙඩි වගේ කිව්වට යා වංගෙඩි දෙකලත් නැහෙනි. ඇතාව දැකලා නැති කෙනෙකුට මේ ඇත්තු කියලා සත්තු ජාතියක් ඉන්නවා. එයාගේ කන් දෙක හරියට කුල්ලක් වගේ, කුළු දෙකක් දෙපැත්තෙන් තියලා පවන්සලනවා වගේ ඇතාගේ කන් දෙක කියලා කිව්වට එයා කොහොමද ඇතාගේ කන් දෙක ගැන අදහසක් ගන්න? යා කුල්ල දෙකලත් නැහෙනි. ඔන්න ඔය වගේ මේ අවිද්‍යාවේ අන්ධකාරයත් එක්ක අපි අනුමානිත ලෝකය ගැන කිව්වට වැඩක් නැහැ. සමත විපස්සනා වශයෙන් සිත නොවැඩෙන කෙනෙකුට යාට නාම රූප ගැන කිසි සංවේදිකමක් නැහැ. ඒ සංවේදිකම නැත්තේ එයා තුළ අවිද්‍යාවද භවතණ්හාවද පවතින නිසා. එයා ප්‍රහාණය කළ යුත්තේ අවිද්‍යාවයි භවතණ්හාවයි. පින්වත්නි, අවිද්‍යාවද භවතණ්හාවද ප්‍රහාණය කිරීමෙන් තමයි මේ සමස්ත ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒ අවිද්‍යාවයි භවතණ්හාවයි යම් කෙනෙක් තුළ ඉවත් කරගන්න උමනාවක් තියෙනවා නම් එයා තුළ එන්න ඕන දෝවචස්සතාච පාපමිත්තාච. එයා තුළ පින්වත්නි පුළුවන් තරම් ධර්මී ඉස්සරහා තමන්ගේ ඔළුවේ තියෙන රොඩු ටික පැත්තකින් තියලා ධර්මී දේශ බලන කමක් ඉන්න ඕන. එහෙම බලන්න බැරි කමට අපි කියනවා දෝවචස්සතා. එයා හැම වෙලාවකම ධර්මීය දෙස බලනකොට අකීකරු නුවණකින් බලනවා. නුවණ කීකරු නැහැ. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ දෙස අකීකරු නුවණකින් බලන්න එපා. මේ බුද්ධ ශාසනයේ දෙස අකීකරු නුවණකින් බලන්න බලන්න පින්වත්නි අපි තුල සිද්ධ වෙන්නේ කුමක්ද? අපි අර හුදු දෘෂ්ටිය තදින් අල්ලගෙන ධර්මයෙන් ඈතට යන එක. අද අපේ ජීවිත ධර්මයෙන් ගොඩාක් ඈතයි. වෙසක් සඳ පායන්ට ලෑස්ති වෙනකොට ධර්මයට මිනිසු කීකරු වෙලා ධර්මයට එකතු වෙන්න හැදුවට යට එකතු වෙන්න බැරි ආච්චර දුරයි ධර්මයට. මේ ධර්මයේ දුරස්ත බවත් එක්ක කිසිදාක සෝතාපන්න ශ්‍රාවකත්වයක් බිහි වෙන්නේ නැහැ. මඟඵලලාභී ශ්‍රාවකත්වයක් කවදාකවත් බිහි වෙන්නේ නැහැ. සෝවචස්සතාච. එයාගේ හුදු දෘෂ්ටිය ඇතුලේ එක හුවා දක්වමින් ධර්මයේ දෙස බලන්නේ හෙලා දකින මානසිකත්වයකින්. ඒ නිසාම යාට ධර්මාර්ථය තුල කීකරු වෙන්න බෑ. ධර්මාර්ථය තුල කීකරු වෙන්න යාට අමාරුයි. ධර්මාර්ථය තුල කීකරු වීම කියන්නේ යාට සිහිනයක් වගේ. ඒක ඇතුලේ කවදාවත් යාට කල්යාණ මිත්‍රයව හම්බ වෙන්නේ නැහැ. යාට කල්යාණ මිත්‍රයා පේන්නේ හිස් අවිචාරවත් වැඩපිළිවෙලකට එකතු වෙච්ච කෙනෙක් විදියටයි. සැබෑ කල්යාණ මිත්‍රයා පේන්නේ එයා කල්යාණ මිත්‍රත්වයෙන් සලකන්නේ කාමාස්වාදයෙන් ගිජු වෙලා කාමයන්ට වටිනාකම දීලා කාමාර්ථයන් හඹාගෙන යමින් එබඳු කාමාර්ථයට තමන්වද එකතු කරගනිමින් අත්වැල් අල්ලාගෙන රාගය වඩමින් ද්වේෂය වඩමින් මෝහය වඩමින් තණ්හාව වඩමින් සමස්ත කෙලෙස් ධාරාවටම එකතු වෙමින් වාසය කරන කෙනා එයා සලකන්නේ එයාගේ සැබෑ මිතුරා හැටියටයි. සංසිඳීම ගැන, කාමයන්ගේ අනර්ථය ගැන, ක්ලේශයන්ගේ අනර්ථය ගැන, අභිසංස්කාරයන් ස්ථිරසාරව පිළි අරගෙන දුවන ගමනේ පවතින අනර්ථය ගැන, මෙලෝ පරලෝ උභය ලෝකාර්ථ සංසිද්ධියක් ගැන
පැහැදිලි නොකොට

0: මෙලෝ ඉතා ආස්වාදයෙන් එකතු විය යුතුයි, පරලෝද ආස්වාදයෙන් එකතු විය යුතුයි කියලා කියන කෙනා, ඒක යාගේ ජීවිතයේ අනර්ථයක් හැටියට පේනවා. එයා අර්ථය හැටියට දරන්නේ කාමයන්ගේම වටිනාකම. කාමයන්ගේ අනර්ථය, කෙලෙස් වල අනර්ථය, අபிසංස්කාරයන්ගේ අනර්ථය කවුරු හරි කෙනෙක් කියනවා නම් එයාට ඒක දැනින්නේ මේ ලෝකේ අනවශ්‍ය කෙනෙක් විදියට. එතකොට අපිට තේරෙනවා පුද්ගල බෙදීම කුසලා කුසලතාවේ මත, ධර්මීය මත, රති අරතිය මත, සත්‍ය මත යාට වෙන් කරලා අඳුනගන්න බැරි ව්‍යාකූලත්වයක් එයාගේ ජීවිතේ තියෙනවා. ඒ ව්‍යාකූලත්වයට එයා හැම වෙලාවකම හසු වෙනවා. ඒ නිසා ඔබේ හුදු දෘෂ්ටිය බිමින් තබා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔබ සිටගත යුතුයි දෙපයින්. මම මේ දෙපයින් කියලා අදහස් කරන්නේ ඔබට උපකාර කරන ධර්මමාර්ගය තුල අද ලෝකෙ වැඩිය කවුරුත් නැහැ. ධර්මයට උපකාර කරන්න බොහොම ටික දෙනා ඉන්නේ. ඒ අයගේ ජීවිතයත් ධර්මයෙන් පෝෂණය කරගන්න ඔවුන් දරන උත්සාහය ඇතුලේ ඔබ උදෙසා පෙනී ඉන්න ඔවුන්ට වෙලාවක් නැහැ. පෙනී ඉන්න ඕනා යයි ඔවුන් හිතුවත් මේ කෙලෙස් අභියෝග ඉස්සරහා ඔවුන්ටත් ධර්මීය දරන්න අමාරු වෙලාවා. එනිසා ඔබ දෙපයින් හිටගත යුතුයි. ධර්මයේ ඉදිරියේ, බුදුරජාණන් ඉදිරියේ, පටිච්ච සමුප්පාදයේ ඉදිරියේ, විදර්ශනාව ඉදිරියේ, ඥානෙ ඉදිරියේ ඔබ දෙපයින් හිටගත යුතුයි. යාන්තමින් ඔබට ධර්මදේශකේ ස්වාමීන් වහන්සේ නම පොඩි ජවයක් දී, එතනින් පස්ස ඔබ තනිවින් මේ ධර්මාර්ථය හඹාගෙන යා යුතුයි. ඒක ඇතුලේ ඔබට ඔබගේ ජීවිතයේ උපදීවි ලස්සන දෙයක් මොකද්ද? කයේ ඥානං, අනුත්පාදේ ඥානං. මේ ලෝකේ සියල්ල ක්ෂය වී යන බව, ඒ ක්ෂය වී යන ලෝකේ ආශ්‍රව තමන්ගේ ජීවිතය ක්ෂය වෙන බවට ඥානයක්, ඒ ක්ෂය වෙච්ච ලෝකේ නැවත නූපදින බවට ඥානයක්, ලෝකේ නිරතුරුව ක්ෂය වෙන බවත්, ක්ෂය වූ ලෝකේ නැවත හට නොගන්නා බවත් ඔබ තුල ඥානයක් උපදීවි. ඒ ඥානයත් එක්ක ඔබට විශිෂ්ට ඥානයෙන් දැක ගන්න ඕන යම් දෙයක් තියෙනවද? ඒ එකම එක දේ ඔබට ගෝචර වෙයි. ඒ කුමක්ද? සංකතාච ධාතු, අසංකතාච ධාතු. මේ කෙලෙස් සහගත ලෝකේ සංස්කාරයන් මත දුවන සත්වයාගේ ගමන් මඟත්, කෙලෙස් නිරුද්ධ වීමෙන් නිමාවන සත්වයාගේ නිමාවත් ඔබට පැහැදිලිව පෙනෙන්න පටන් ගනීවි විශිෂ්ට ඥානයකින්. ඒ විශිෂ්ට ඥානයෙන් දකින ඔබට සාක්ෂාත් කළගත යුතු දෙයක් ඔබට පෙනේවි. එයන් කවර දෙයක්වත් නෙමෙයි, විඥා විමුක්තිය. සම්පූර්ණයෙන්ම තමා තුළ උපදින විද්‍යාව, අවිද්‍යාවේ අන්ධකාරී නිමාව සැබෑ ආලෝකමත් වීම තමා තුළ මතුවේවි. ඒ ආලෝකමත් වීමත් එක්ක එයා තුන් භවයෙන්ම මිදී ආවි. ඒ තුන් භවයෙන්ම මිදුණු කෙනාට ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ක, දෝමන, සුපායාසයන්ගෙන් සදාතනිකවම මිදීමට, සම්පූර්ණයෙන් ගැලවීමට අවකාශයක් ලැබේවි. මෙන්න මේ සමස්ත ධාරාවලිය, මේ සමස්ත පණිවිඩය අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති පූජාව. එළඹෙන වෛශාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවට ඇතුළාන්තේ ගොඩනගා ගන්න. වෙසක් සඳ පායන්න ලෑස්ති වෙනකොට ඔය පින්නතුන්ලාගේ ජීවිතවල මේ ධර්මීය අර්ථය දරන්න. මේ ධර්මීය අර්ථය දරනකොට නොනිදන රාත්‍රියක මේ ධර්මයේ දරාගෙන රාතන් වහන්සේලා අනුව ජීවිතේ ගෙවන්න හිතේවි. බඹසර සීලයකට වටිනාකම දෙන්න හිතක් පහළ වේවි. ලෝකෝත්තර මාර්ගයේ වෙනුවෙන් සූදානම් විය යුතු බව ඔබට දැනේවි. කෙලෙස් සහගත ලෝකේ තවදුරටත් අරගල කරන එක, නැවත නැවත කෙලෙස් සහගත ලෝකයට මේකතු වී විඩාබර සසරට හසු වී යන අභාග්‍ය සම්පන්න කතාවක් බව ඔබට දැනේවි. එබඳු අභාග්‍ය සම්පන්න ජීවිතයක් තමන්ට උවමනා නැති බව ඔබ ඔබේ ජීවිතයෙන්ම කියවා ගනීවි. එදාට ඔබට අසීමිත සද්ධාවක් අපසරණ කිය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති වේවි. ඒ අසීමිත සද්ධාවත් එක්ක ඔබ තුලට ඔබට කවදාද මම නිකලෙස් වෙන්නේ කියලා පෙරමඟ බලාගෙන ඉන්න වීරියක් ඇති වේවි. නිවීන්ට වුවමනා නම් මම මගේම අභ්‍යන්තර ප්‍රත්‍ය සිහියෙන් විමසා බැලීමයි කළ යුත්තේ කියලා සතියක් ඔබ තුල මතුවේවි. ඇතුළාන්තේ විමසා බලනකොට කෙලෙස් එක්ක හැප්පෙන්නේ නැතුව මේ මොහොතට එකතු විය යුතුයි කියලා සමාධියක් ඔබ තුල ඇති වේවි. මේ මොහොත දානිත්‍ති වී යන නිසා මෙදහත් වීම ලෝ සුන්දරම අවකාශයයි කියලා ඔබේ සිත ප්‍රඥාවෙන් උපේක්ෂා සහගත වේවි. ඉබඳු අර්ථයක් පිණිස නෙත් FM නාලිකාව තුලින් මේ විකාශිත දේශනාව උපකාර වේවායි මා ඔබට ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ අම්බලංගොඩ පොල්වත්ත නොම්බර 44/6 ලිපිණී පදිංචි MW ගුණසීලි මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 26 වෙනි දිනට යෙදෙන තම ජන්මදිනයේ සිහිපත් කොට ධර්මාවබෝධයේ පිණිස එතුමියට මේ කුසල් බලවත් වේවා. ඒ වගේම ජන්මදිනයේ දෙන රමණී දියණියටත් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවායි අය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මීට වසර 18කට පෙර පරලෝ සැපත් තම ස්වාමි පුරුෂයාණන් වන NH ධර්මපාල මහත්මාට සහ ශ්‍රියාණී පොන්සේකා ලේලියගේ බවගමන නිමාවී සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසව මේ කුසල් බලවත් වේවායි එතුමිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මේ පරලෝගිය තම දෙමව්පියන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සියලු මියගේ ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. ඒ වගේම දූ පුතුන් ලේලියන් සහ බෑනාවරුන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටම නිරෝගී සුව චිර ජීවනයේ දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි වින්ද්‍යාවිතාන මහත්මිය විසින් දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර 36කට පෙර මිය පරලෝගිය ෂෙල්ටන් විතාන ආදරණීය පියතුමන්ට පින් පැමිණවීමත් පරලෝක ප්‍රාප්ත සීලු ඥාතීන්ට අනුමෝදන් කිරීමටත් එතුමිය බලාපොරොත්තු වෙනවා. එතුමියට මේ කුසල් උපකාර වෙලා එතුමියගේ නමින් මියගිය සීලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වී සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ පරලෝකීය ෂෙල්ටන් විතාන මහත්මා ප්‍රදාන සියලු ඥාතීන්ටත් අමා නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. මැයි මාසේ 28 වෙනි දින ජන්මදිනයේ දින නන්දා විතාන ආදරණීය මෑණියන්ටත් වින්ද්‍යා විතාන මහත්මියගේ පුතණුවන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනය දිගාසිරි සම්පත් වේවා. සියලු කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ධර්ම මාර්ගයේ තුල ශක්තිමත්ව පිළිවෙත් පුරාගෙන අමා නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රිය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාකා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ අපගේ නමස්කාරය වේවා.
1: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිණා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා නෙත FM රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය වතුර කුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍ය භූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්මදේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අති පූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සියලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අති පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන්කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරිය විඳින්නටත් පුළුවන්කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වය එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773667066 0773667066 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7:00 ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0162-863-363 ඒ වගේම 0767-163-872 0767-163-872 තමයි දුරකථන අංක.

Nit FM. Nit FM. Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Ferit Mandebeer. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාරපානාදියෙන් සුලභ වීමටත් වෙළහෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝගාදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිළිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ ධම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මූර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.